0: FM 93.7 Lakhana Radio ITN. Jeevitaya dinamnata positive vibes with charge.
1: Aibowan suba dawasak. Ape nohitana nopatana velawata kunadu kala ape jeevithawalta enna puluwa. මං ඔබට යෝජනා කරනවා එහෙම කොනාටු කාලවලට තනුකල වගේ මුහුණ දෙන්න කියලා. මොකද දන්නවද, මහා රූස ගස් වගේ එකට එක කරලා අන්තිමේදී බිමටම සමතලා වෙලා කඩා වැටිලා විනාශ වෙලා යනවට වඩා ඒක කෝකටත් හොඳයි. එකට එක කරන්න යන්නේ නැතිව තනුකල වගේ ජීවිතේ එක්ක යටහත් පහත්ව ඉස්සරහට යන්න උත්සාහ කරන එක අමාරු කාල ඉබේම පහ කරගන්න ඒ ඉවසීම ඔබට උපකාර කරනවා. ප්‍රශ්නයක් වුණාම තමන්ගේ නිවැරදි බව පෙන්වන්න එකට එක කරන්න යන එක නොවනැති වැඩක් නෙවෙයි. සමහර විට තව තවත් ප්‍රශ්නේ ගැඹුර වැඩි කරවන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. මොකද ඔබේ නිවැරදි බව දන්න කෙනෙක් කොයිම වෙලාවකවත් ඔබව ප්‍රශ්න කරන්නේ නැහැ. නොදන්නා මිනිසුන්ට ඔබව පැහැදිලි කරලා දෙන්න යන එක වැඩක් ඇති වැඩක් නෙවෙයි. අපේ ජීවිතයේ සමහර ප්‍රශ්න එන්නෙම උත්තරත් එක්ක. ඉවසිලිවන්තව පොඩි කාලයක් ගන්න ඒ උත්තරේ හොයාගන්න. තවත් සමහර ප්‍රශ්නවලට පේන තෙක් මානක උත්තරයක් මේ වෙලාවේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට කාලය විසින් හැමදේම සාමාන්‍යකරණය කරලා දෙනකන් ඔයාට කරන්න තියෙන ඊළඟ වැඩ

0: කරන්න උපරිමෙන්ම මහන්සි වෙන්න. මං ඔබට ආයෙමත් මතක් කරනවා. කුණාටු කාලවලදී තනකොළ ගහක් වගේ වෙන්න. රූස ගස් වගේ එකටක කරන්න යන්න එපා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
1: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: අයිවන් සුබදසනක් ලක්කන හංගින වෙලාමද කරනක් වෙලා උදෑසන 6යි විනාඩි 1යි.
1: මඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහන පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2 wheel 4 wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agribusiness within Sonalika Tractory මහ පොළොවට මහ බලයක්

0: බලව දසන 6යි විනාඩි 6යි අයිබෝන් සුබ දසන ඡග්‍රහේ වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද මේ මාසේ 4 වෙනිදා සඳුදා දවස තවත් ඡග්‍රහේ වාසනාවන්ත සුබ සතිය කාලම්බයයි අපි මෙලෙස උදෑසනම සම්තුහන් කරන්නේ අපි සූදානම් මද ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගිමනකුත් ප්‍රවෘත්ති වලටත් අපි අවධානය යොමු කරන සූදානම් ලක්ෂණ ප්‍රවෘත්ති අංශන දවස දි වාර්තා කළ තියෙන ප්‍රවෘත්ති මොනවද කියලා හොයලා බලන්න ආරාධනා කරන ඔබට ෆෙමනු උතුරා දිශම පහනේ ෆෙමනු උතුරා දිශම හදෙන් දෙකටම ලක්කරත් එක්ක එකතු වෙන්න අපි යන මද්දවසේදී දින මින පුවත්පතේ ප්‍රධාන සරස්තලයට අවධානය යොමු කරන සුභාෂිනී සේනනායකයි වාර්තාව අදවසේදී දින මින පුවත්පතට සටහන් කළ තිබෙන්නේ එයබස් ගනුදෙනුව බහින්දට ප්‍රියංකරට නොතීසි දනසුනදා අල්ලස් කුමසුමටත් කැඳවයි කියලා යද සටහන් කළ තිබෙන්නේ චමල්ගේ පුත් ශමීන්ද්‍රට ජාත්‍යන්තර වරෙන්තු කියලා තද සටහන් කළ තිබෙනවා දින මින පුවත්පත ප්‍රධාන සරස්තලය බෙදහෙට ප්‍රශ්නගත එයබස් ගනුදෙනුව පිළිබඳ සදු කෙරුණ විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහත්වරුන්ට මැයි 12 වනදා අලසෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. අලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2013 වසරේදී මේ විමර්ශනය ආරම්භ කර ඇති අතර ඊට අදාළව මෙසේ කැඳවීමක් කර තිබෙනවා. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයබස් A330 ගුවන් යාන 6ක් සහ A350 වර්ගයේ ගුවන් යාන 8ක් මිලට ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත්තයි එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිය වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබුණා කියලා සටහන් කළා තිබෙනවා. මේ සම්බන්ධන දීර්ඝ විස්තරයක් දිනමින පුවත්පත සටහන් කළා තිබෙනවා. අපි මේ සම්බන්ධන තොල් පිටුවලට තව දහන යොමු කරමු. එයබස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. එනොද 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන 60ක් බෙලියත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් තිබෙනවා. මෙම සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනයෙන් අනතුරුව හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවටගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එමෙන්ම ඔහුගේ බිරිඳ ප්‍රියංකා විජේනායක මහත්මියට සහ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමින්ද්‍ර රාජපක්ෂ යනායට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබෙනවා. 2013 ශ්‍රී ලංකා ගුවන් සේවයේ එයබස් A330 එවැගේම A300 ගුවන් යාන 6ක් සහ A350 සහ 900 ගුවන් යාන 8ක් මිලදී ගැනීමට ගිවිසුම් වලට අනුව මෙම වංචාව සිදු ඇතයි කියලායි අද දවසේදී දිනමින පුවත්පත වැඩිදුරටත් සටහන් කළ තිබෙනේ. එතකම අපි තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන සූදානම් මේ අදවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති පිළිබඳවයි අපි අවධානය යොමු කරන්නේ. මේ වසරේ 6 වෙනි වරටත් තෙල් මිල නැගී අද සටහන ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය චමින්ද සිල්වා ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ නෝමන් පලිහවඩන පාසල් ගාස්තු 12%කින් වැඩි කරනවා. බහලුම් ප්‍රවාහන ගාස්තු වෙනසක් නැහැ. ජූනි මාසයේ තෙල් මිල නැග්ගොත් බස් ගාස්තු වැඩි කරනවා. ත්‍රිරෝධරත ගාස්තු වැඩි කරන්න වෙනවා. ත්‍රිරෝධරත රියදුරු සංගමයයි කියන්නේ පෙට්‍රල් 92 පෙට්‍රල් රුපියල් 12කින් 95 පෙට්‍රල් රුපියල් 12කින් සුදු ඩීසල් රුපියල් 10කින් සුපිරි ඩීසල් රුපියල් 15කින් බොහොම තෙල් රුපියල් 12කින් කියලයි අද සටහන් කරලා තිබෙන්නේ ලංකාදීප පුවත්පත ප්‍රධාන දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට. මේ ලංකාදීප පුවත්පතත් අද මේ සම්බන්ධයෙන්ම තොරතුරු වාර්තා කරලා තිබුණා. මේ ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් තෙල් මිල යළි නැගී පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 12කින් 95 රුපියල් 15කින් ඩීසල් රුපියල් 10කින් සුපිරි ඩීසල් රුපියල් 15කින් බොහොම තෙල් රුපියල් 10කින් කියලායි අද ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබෙනවා. අපි බලමු දිවයින පුවත්පතේ ඇතුල් පිටුවලද මේ සම්බන්ධයෙන් අද වැඩිදුරටත් තොරතුරු සටහන් කළා තිබෙනවා. චමින්ද සිල්ලා ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ නෝමන් පලිහවඩන යන දිවයින පුවත්පතේ ප්‍රධාන සරස්තල විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා තියෙන්නේ. මේ වසරේ 6 වෙනි වරටත් ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට පියවරගෙන තිබෙනවා. මැද පෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල සිවතාවක් සංශෝධනය කිරීමේදී සැලකිය යුතු මට්ටමින් ඉන්ධන මිල වැඩි කිරීමට සිදුව තිබුණා කියලයි අද දිවයින පුවත්පත සටහන් කළ තිබෙන. ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මාසකදීම අවසාන දිනේදී ඉන්ධන මිල සංශෝධනය වීමක් නොවීමක් සිදු කරනු ලැබුවත් මේ මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට බලපවත්වන පරිදි ක්‍රියාත්මක බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබුණා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම ඉන්ධන මිල සංශෝධනය වැඩි කිරීමට පියවරගෙන තිබුණත් ඊයේ වන විට සයිනොපෙක් සහ ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් සහ සුදු ඩීසල් මිල සංශෝධනය කිරීමට පියවරගෙන තිබුණා. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල සංශෝධනයට අනුව පෙට්‍රල් 92 ලීටරයක රුපියල් 12කින් මිල වැඩි වූ අතර එහි නව මිල රුපියල් 410ක් බවට පත් වී තිබෙනවා. පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 12කින් මිල වැඩි වූ අතර එහි නව මිල රුපියල් 470ක් බවයි සටහන් වන්නේ. ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් මිල වැඩි වූ අතර එහි නව මිල රුපියල් 392ක් ලෙසයි සටහන් වන්නේ. ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් වැඩි වූ අතර එහි නව මිල රුපියල් 458ක් බව සටහන්. භූමි තෙල් මිල රුපියල් 12කින් වැඩි වූ අතර එහි නව මිල රුපියල් 265ක් ලෙසයි අද දිවයින පුවත්පත වැඩිදුරටත් සටහන් කළ තිබෙනේ. මේ ආකාරයෙන් ඉන්ධන මිල වැඩි කිරීමට සිදු වුවත් නියමාකාරයෙන් මිල වැඩි කිරීමක් සිදු කළේ නම් පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 432ක් දක්වාද, ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 477යි 50ක් දක්වාද, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 749යි 770ක්ද, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 840ක මිලකටද අලෙවි කිරීමට සිදු වූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මෛර නෙත්තිකුමාර මහතා දිවයින පුවත්පත සටහන් කළ තිබුණා. කොහොම නමුත් අද දවසේදී මේ සම්බන්ධයෙන් ලඛන ප්‍රවෘත්ති අංශයත් සටහන් කළ තිබුණා. ප්‍රවෘත්ති අපි ලඛන ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කළ බලමු. මේ සම්බන්ධයෙන් අද දවසේදී මොනවද වාර්තා කළ තියෙන්නේ කියලා. මැද පෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම සමස්ත බර ජනතාව මත පටවන්නේ නැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සටහන් කර තිබෙනවා. විවිධ වාතාවරණ හමුවේ බොරතෙල් සහ පිරිපහදුවල තෙල්වල මිල සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට ඉන්ධන මිලද ඉහළ දැමීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.
1: මැද පෙරදිග කලාපයේ ආරම්භ වුණු යුද්ධමය තත්ත්වයත් එක්ක බොරතෙල් සහ පිරිපහදු කරපු තෙල්වල මිල වේගයෙන් උච්චාවචනය වෙමින් පවතිනවා. ඉතින් අපි බොරතෙල් සඳහා ඇනෝම් නිකුත් කරාම සාමාන්‍යයෙන් ප්‍රමේයයකට අමතරව මේ මිල තීන්දුව වෙන්නේ ගොඩබාන දවසට දවස් දෙකකට කලින් සහ දවස් දෙකකට පසුව තිබෙන මිලේ ඇවරේජ් එක. ඒක තමයි සාමාන්‍ය සම්මතය. ඒ අනුව තමයි මේ මිල ඉහළ දැමීමට සිදුවන්නේ. කෙසේ නමුත් ඒ සමස්ත මිල ඉහළ දැමීමේ බර ජනතාව මත පටවන්න රජය කටයුතු කරන්නේ නැහැ. ඒකෙන් කොටසක් අතර මහා භාණ්ඩාගාරය දරා ගන්නවා. ඒ වගේම සමාගම් විසුණු තත්ත්වෙ මේ කොටසක් දරා ගන්නවා. ඊටත් අමතරව තමයි මේ යම් වැඩිවීමක් ජනතාවට පටවන්න සිදු වුණේ. නමුත් මේ සමස්ත මිල වැඩිවීම නොවේ. කොවිඩ් කාලේ වගේ නෙමෙයි. කොවිඩ් කාලේ තිබුණේ ආර්ථිකය වහල් රට ඉස්සරට යන්න, රට පවත්වාගෙන යන්න. දැන් තිබෙන්නේ ආර්ථිකය දිරට යන ගමන්, නිෂ්පාදන කටයුතු සිදු වෙන ගමන්, වෙළඳාම් කටයුතු සිදු වෙන ගමන්, ජනතාවගේ දෛනික ජන ජීවිතය පවත්වාගෙන යන ගමන්. ඒ මොහොතේදී යම් මිල වැඩිවීමක් කරන්න සිදු වුණා. හැබැයි මම යලිත් කියන්නේ භාණ්ඩාගාරය ලෝක වෙළඳපොලේ සිදු වෙන මිල උච්චාවචන දිහා බලලා ඉතාම ඉක්මනට තව තෙල් මිල අඩු කරන්නත් ඉදිරියේදී අපේක්ෂා කරනවා.
0: එතකම අපි දිවයින පුවත්පතේ සටහනට අවධානය යොමු කරනවා. ඉන්ධන මිල වැඩිවීමක් සිදුවත් බහලුම් ප්‍රත ප්‍රවාහන ගාස්තුවල මිල වැඩිවීමක් සිදුවන්නේ නැතයි බහලුම් ප්‍රත ප්‍රවාහකයන්ගේ සංගමයේ ලේකම් නිමල් අමරසේකර මහතා සඳහන් කරනවා. ඉන්ධන මිල වැඩිවීම 2.7%ක් බවත් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට නම් ඉන්ධන මිල වැඩිවීම 5%ක් දක්වා ඉක්මවිය යුතු බවට සංගමයේ තීරණය කර තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. ඊළඟ ඉන්ධන ගාස්තු සංශෝධනයේදී 5% ඉක්ම යාමක් සිදු වුවහොත් ප්‍රවාහන ගාස්තු සංශෝධනයක් ගැන අවධානය යොමු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරා. එතකම ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දැන් වැඩි වුණු රුපියල් 10කින් බස් ගාස්තුව ගැලපීමක් කරන්න අපිට හැකියාවක් නැහැ. අපි පාඩු පිට තමයි බස් ධාවනය කරන්නේ. ලබන ජූනි මාසයේ ඉන්ධන ගාස්තුව වැඩි කළොත් අපිට බස් ගාස්තු වැඩි කිරීමකට යන්න වෙනවා. අමතර කොටස් මිල එකකට එකක් වැඩි, මේවා දරා ගන්න බෑ. ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරංගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල් රෝහණ පෙරේරා මහතා සඳහන් කළේ මේ වෙලේ මේ වෙද්දී අපේ ත්‍රී රෝදරත ගාස්තු වශයෙන් ණය කරන්නේ පළමු කිලෝමීටරට රුපියල් 100ක්ද දෙවන කිලෝමීටර සඳහා රුපියල් 90ක්ද වශයෙන් දැන් ඉන්ධන මිල වැඩිවීමක් එක් දෙවන කිලෝමීටරට රුපියල් 90 සිට 100 දක්වා වැඩි කරන්න කියලා බස්නාහිර පළාත් මාර්ගස්ත මගේ ප්‍රවාහන අධිකාරියෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම ත්‍රිවිල් කර්මාන්තය හරි අමාරුවෙන් පවත්වාගෙන යන්නේ. ත්‍රී රෝදරත ගාස්තු වැඩි නොකොළොත් ඇත්තටම මේ කර්මාන්තය පහත් තැනටම වැටෙනවා. මේ ඉන්ධන මෙල වැඩි කිරීම අපිට දරා ගන්න බැහැයි කියලායි ඔවුන් සටහන් කළ තිබෙනේ. එතකම සමස්ත ලංකාන්ත දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමේ සභාපති NMK හරිශ්චන්ද්‍ර පද්මසිරි මහතා සටහන් කළේ දැන් මේ වසරේ ඉන්ධන ගාස්තු 4 පාරක් වැඩි වුණා. පෙබරවාරි 28 වනදා ඉන්ධන මිල රුපියල් 4කින් වැඩි කළා. මාර්තු 9 වෙනිදා ඉන්ධන මිල රුපියල් 22කින් වැඩි කළා. මාර්තු 21 වෙනිදා ඉන්ධන මිල රුපියල් 79කින් වැඩි කළා. ඊයේ ආයේ ඉන්ධන මිල රුපියල් 10කින් වැඩි කළා තියෙනවා. ඊයේ ඉන්ධන මිල වැඩි කිරීම අතර අනෙක් අවස්ථා තුන සැලකිල්ලට අරන් අපි පාසල් වෑන් රථ ගාස්තු 12කින් වැඩි කරන තීරණය කළා. එවැගේම ලබන ජූනි ඉන්ධන ගාස්තු වැඩි කළොත් ඊයේ රාත්‍රියේ වැඩි වුණු රුපියල් 10ක ඉන්ධන ගාස්තුව සැලකිල්ලට අරන් නැවත පාසල් වෑන් ගාස්තු සංශෝධනයකට යාමට සිදුවන බවයි සටහන් කර තිබෙනේ. දෙමාපියන් මේක දරාගන්න අපහසුයි, වගේම පාසල් වෑන් රථ හිමිකරුවන් වන අපටත් මේක දරා ගැනීම අපහසුයි කියලායි ඔවුන් සටහන් කර තිබෙනේ. එදින මේව තමයි අද ජාතික ධාරාවේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල බවට පත් වෙලා තියෙන්නේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමුවෙමු ලක්කන මෝනින් නිවුස් වල ටික. ආරාධනා කරනවා ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් වල ටික එකතු වෙන්න. අපි පුංචි විරාමයක් ලබාගෙන නැවත හමුවෙමු ලක්කන මෝනින් නිවුස් වල ටික.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වී කිටි මියන්ත්‍රක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වස විස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711 1
2: ගවන ෂර්ට්ස් කඩවසම් පෙනුමට අඳින කලාව හැමතැනටම හැමදාම ඔබේ අපේ තේරීම ගවන ෂර්ට්ස් දැන් ඔබේ නගරේ අරගන්න අඳින්න කඩවසම් පෙනුමේ නියමුවා ගවන ෂර්ට්ස්

0: සතියේ දිනවලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනරිතහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත් සම්පත තන නිදහනේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව මෝර්නින් නිවුස් ඇලර්ට්.
1: ලෞදස්න හය විනාඩ 24 විසුදනම් තම ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ දිනමන පුවත්පතද වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්තියක් රාජකීයයේ මහා පරිමාණ සයිබර් අපරාධ පොලක බටලයි. රටවල් නවයක විදේශිකයෝ 102ක් දැලේ, බැංකු ගිණුම් හැක්කර සල්ලි ඇදලා කියලාද ගයන් කුමාර වීරසිංහ බණ්ඩාරගම බෙමල් ශ්‍යාමන් ජයසිංහයි වාර්තාව ගෙනෙන්නේ. රාජකීය මැදබැලිකඩ පාරේ තට්ටු 6ක ගොඩනැගිල්ලක රහසිගතව පවත්වාගෙන සයිබර් අපරාධ මධ්‍යස්ථානයක් පෙරේදා වැටළු වැලිකඩ පොලිසිය එහි රැඳී සිටමින් සයිබර් අපරාධවල නිරත වූ බව කියන විදේශිකයන් 102 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම වැටලීම්වල සිදුවන විට විදේශිකයන් 20 දෙනෙකු පමණ පලා ගොස් ඇති බවත්, ඒ අය අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවත් නුගේගොඩ කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතා සඳහන් කරනවා. සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇති මෙම විදේශිකයන් අතර චීන, වියට්නාම්, මැලේසියන්, මැඩගස්කර්, ෆිලිපීන්, තායිලන්ත, කාම්බෝජ, නයිජීරියා ආදී රටවල් නවයක අය සිටින බව පොලිසිය සඳහන් කරනවා. ඒ අය අතර පරිගණක පිළිබඳ විශේෂඥ දැනුම තිබෙන තරුණ තරුණියන්ද සිටින බවයි ඔවුන් සඳහන් කළේ. මෙම ගොඩනැගිල්ල සයිබර් අපරාධ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත්තේ චීන ජාතිකයන් පිරිසක් බව මූලික විමර්ශන වලින් පෙනී ගොස් තිබෙනවා. විවිධ රටවලින් රැකියා සඳහා යයි සඳහන් කරමින් පරිගණක භාවිතය සම්බන්ධයෙන් දක්ෂ පිරිසක් ගෙන්වාගෙන සයිබර් අපරාධ වල ඔවුන් යොදවා ඇතැයිද පෙනී ගොස් තිබෙනවා. වැඩි කාලයක් ඔවුන් එක් ස්ථානයකට නොසිට රටින් රට සංචාරය කරමින් මෙම සයිබර් අපරාධවල නිරත වන බව පෙනී ගොස් තිබෙනවා. ගොඩනැගිල තුලම නවාතැන් පහසුකම්ද ආහාර පානද ලබා දෙමින් දවසේ වැඩි කාලයක් මේ සඳහා සැකකරුවන් යොදවා ගැනීමට ජාවාරම්කාර බහමුලකරුවන් කටයුතු කර ඇතැයිද පෙනී ගොස් තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත සටහන් කළ තිබෙන්නේ. එතකම අපි ලඛන ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කරනවා. මහා භාණ්ඩාගාරයේ සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5 වංචනිකයන් පිරිස අතරපත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ විධිමත්ව සිදු කරන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. අමාත්‍යවරයා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය සිදු කරන අභ්‍යන්තර පරීක්ෂණ ඇතුළු තවත් පරීක්ෂණ කිහිපයක් ක්‍රියාත්මක වන බවයි. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: පරීක්ෂණ කටයුතු සිදුවෙනවා. මුදල් අමාත්‍යාංශය පැත්තෙන් අභ්‍යන්තර පරීක්ෂණ සිදුවෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහුගිය පෙබරවාරි මාසයේ සිදු කරන ලද පැමිණිලන කටයුතු සිදුවෙනවා. මොකද අපිට ඕනකම තිබෙන්නේ චේතනාන්විතව යම් ලදහරියෙක් හෝ ලදහරි කීප දෙනෙක් මේකට සම්බන්ධ වුණාද කියන එක හොයාගන්න. එම නොවුනා නම් මෙවැනි දෙයක් අනාගතයේ සිදුවනවන්ට අවශ්‍ය කරන ශක්තිමත් යාන්ත්‍රයක් සකස් කරගන්න එක. ඒ අනුව ඒ දෙපැත්තෙම අපි කටයුතු කරගෙන යනවා.
1: එතකම දිනමින පුවත්පතයි ගයන් කුමාර් වීරසිංහ ගිරණ වාර්තාවයි මේ මහා භාණ්ඩාගාරයේ සයිබර් අපරාධය තාක්ෂණික වාර්තාව අද හෝ හෙට කියලායි සටහන් කළ තිබෙන්නේ. ඔස්ට්‍රේලියානු සමාගමකට ණයවාරික ගෙවීමේදී මහා භාණ්ඩාගාරයේ සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව තාක්ෂණික වාර්තාවක් ඇඳවා ඇති බවත්, ඒ ඔස්සේ මෙම වංචාව සිදු වූ ආකාරය පැහැදිලිවම අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා. එම තාක්ෂණික වාර්තා විශ්ලේෂණය කර ගැනීමට පරිගණක තාක්ෂණ සම්බන්ධයෙන් වූ විශේෂඥයන්ගෙන් සහාය ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටිනවා. මෙම තාක්ෂණික වාර්තාව අද හෝ හෙට ලැබුණු ඇතැයි අපේක්ෂා කරන බවද වැඩිදුරටත් අද දිනමින පුවත්පත සටහන් කර තිබෙනවා. එක්නලිගොඩ නඩුවේ ත්‍රිපුද්ගල මහාධිකරණ විභාග කටයුතු සක්‍රිය කරයි සුභහෂිනී සේනානායකයි වාර්තාවද දිනමින පුවත්පතට සටහන් කරන්නේ. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩු විභාගය සඳහා ක්‍රියාත්මක වන ත්‍රිපුද්ගල මහාධිකරණයේ කටයුතු යළි සක්‍රිය කිරීමට අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා පියවරගෙන තිබෙනවා. විවිධ හේතුන් ගණනාවක් නිසා පසුගිය දිනවල මෙම නඩු විභාගයට නොගැනුණු අතර එම අධිකරණයේ කටයුතු කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වැඩ නයනාසන විරත්න, නලින් හේවවසම් සහ ලක්වාලි හේවවසම් එහි සමාජිකයන් ලෙස පත් කිරීමට අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා පියවරගෙන තිබෙනවා. 2010 වසරේ ජනවාරි මාස 24 වන දා රාත්‍රියේ ප්‍රගීත් එක්නලිගොඩට පැහැර ගැනීමට ලක් වී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වසර දහසයක් ගත වී ඇතත් නිශ්චිත තොරතුරු නොමැති වීම නිසා එහි විභාග කටයුතු කඩිනම් කිරීම සඳහා අගවිනිසුරුවරයා නව විනිසුරුවරුන් පුවත්පත් කර තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත සටහන් කර තිබෙන්නේ. අවුරුදු 25ක්ම මහින්දානන්ද පදනමේ තිබුණු දුම්රිය ඉඩමක බදු කිවිසුම කැඩූ නිසා දේපළ සියල්ල පවරා ගනී කියලා අද සුභාෂිනී සේනානායක සහ රංජිත් රාජපක්ෂ ගිනන වාර්තාවේ සටහන් වෙලා තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක වසර 25ක කාලයක් තිස්සේ බදු පදනම මත පවත්වාගෙන ආ මහින්දානන්ද පදනමේ නිශ්චල සහ චංචල දේපළ සියල්ල නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට පවරාගෙන තිබෙනවා. නුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මගින් ගත් තීන්දුවක් අනුව මෙම දේපළ නැවත දෙපාර්තමේන්තුවට පවරා ගන්නට ලැබුණා. එම ඉඩම සහ ගොඩනැගිල්ල මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඔහුගේ දේශපාලන කටයුතු සහ පොදු වැඩ කටයුතු සඳහා භාවිත කර ඇති අතර එමගින් බදු කිවිසුම උල්ලංඝනය වී ඇති බවත් මෙසේ නැවත ඒ දේපළ බහර දෙන ලෙස පදනමේ ලේකම්වරයාට දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. එයනු පෙරේදා ඒවා බහර දුන් බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඒ රවින්ද්‍ර පද්මප්‍රිය මහතා දිනමින පුවත්පතට සටහන් කළා. එම ඉඩම දැනට රජයේ සංවර්ධන කටයුත්තක් සඳහා යෙදවීමට තීරණය කර ඇතැයි වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පත වාර්තා කළා තියෙන්නේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. ඒක ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් වලට එකතු වෙන ලක්කන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරන්නම්. වෙලාව දවසන 6යි විනාඩි 30යි.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝනින් න්ියුස් අලර්ට් හංගින් වෙලාව මතක් කරනවා උදෑසන 6:34යි.

0: ලකඩ මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනම් වෙලාව දස්න 6යි විනාඩි 39යි.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලකඩ මෝර්නින් නිවුස්
3: අලුත්. ලකඩ සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර

වෙසක් දන්සල් ලියාපදිංචි අද සිටම ලියාපදිංචි නොකර පවත්වාගෙන යන සියලු දන්සල් තහනම් කරනවා. අපේ චෛ සංගමයයි අද සටහන් කළා තිබෙන්නේ. ඩිමල් ගුණතිලකයි අද දිවයින පවත්වද්දට වාර්තාව ගෙනවි තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් නැතොල් පිටුවලට ගිහිල්ලා තවත් තොරතුරු හොයලා බලන්න සූදානම්. ආරාධනා කරනවා දිගටම අපිත් එකතු වෙලා ඉන්න. වෙසක් සතිය පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීම අද සිට ආරම්භ කිරීමට පියවරගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති KAP බොරලස්ස මහතා සඳහන් කරනවා. සහල් ඇතුළු දන්සල් සඳහා ගැනන සියලුම අමුද්‍රව්‍ය පානීය ජලය ආහාර තෙපැන් සඳහා යදා ගන්න ජලය ආහාර සැකසුම් ස්ථාන සහ දන්සල් ස්ථාන වෙසක් සතියේදී නිරන්තරයෙන් පරීක්ෂා කිරීමටද පියවර ගන්නා බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දිවයින පුවත්පත සටහන් කර තිබෙන්නේ. ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධී කාරකවරුන් පත්කිරීම හරහා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන් හා සහකාර ලේකම්වරුන්ගේ සංගමය ජනපති ලේකම්ට දන්වයි කියලා සටහන් කළා තිබෙනේ. චමින්ද සිල්වායි වාර්තාව ගෙනෙන්නේ. පළාත් දිස්ත්‍රික්ක ප්‍රාදේශීය මට්ටමින් ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකරණවරුන් පත්කිරීම හරහා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතල ඉදිරියේදී බරපතල හානියක් සිදු විය හැකි බව එම තීරණය ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ලේකම්වරයා වෙතින් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා කියලයි සටහන් කර තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් නැතුල් පිටුවලත් අදවසේදී තොරතුරු සටහන් කර තිබුණා. එම සංගමයේ සභාපති ආර් සෙන්තිල් සහ ලේකම් RM නුවන්සේ හේව කුමාර යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව තමයි ජනාධිපතිවරයා ලේකම්වරයා වෙත මේ සම්බන්ධයෙන් ලිපිය යොමු කළ තිබෙන්නේ කියලා තව සටහන් කළ තිබෙනවා. වර්තමාන රාජ්‍ය ප්‍රධාන වැඩසටහන අතර ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ප්‍රධාන වැඩසටහනක් ලෙස ක්‍රියාවට දැන්වීමේදී එහි ක්‍රියාකාරී වැඩ කොටස් ඉටු කිරීමට නිශ්චිත රාජ්‍ය නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අනුයුක්ත කර ඊට අදාළ වැඩ කොටස් මේ වන විටත් ක්‍රියාවට දැන්වෙන අතර දැනටමත් ස්ථාපිත ප්‍රජා සංවර්ධන කමිටු මෙන්ම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා මෙම වැඩසටහන් සමාලෝචනය කර කාර්යක්ෂමව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව හා ඉඩකඩ මේ වන විටත් පවතිනවා. කෙසේ වෙතත් උක්ත ලිපියෙහි සටහන් ප්‍රාදේශීය මට්ටමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන් සම්බන්ධව සම්බන්ධීකාරකවරුන් පත්කර ඇති බැවින් ඔවුන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ භෞතික පහසුකම් සැපීමත් ඒ සම්බන්ධයෙන් නිලධාරීකු අනුයුක්ත කර පහසුකම් සැපයන ලෙස දන්වා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අනු ප්‍රාදේශීය ජනතාවගේ සමග ඉතා සමීප සේවාව සැපීම හා සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ආයතනයක් වන අතර එහිදී ප්‍රශස්ත මට්ටමේ සියලු දෙනාටම කිසිදු ජාතික ආගමික හෝ දේශපාලන බෙහෙදයකින් තොරව සේවා සැපීමත් එනුව සමග පිළිගැනීම ලකු ආයතන ව්‍යූහය ලෙසත් මෙම ව්‍යූහය මේ වන විටද ක්‍රියාත්මක වනවා. එහිදී සුළුතරයක් නිලධාරීන් එදා සිට මේ දක්වා පුද්ගල බද්ධව යම් යම් පක්ෂග්‍රාහී ක්‍රියාකාරකම් සිදු කර ඇතත් පොදුවේ මෙම ව්‍යූහය ස්වාධීන ආයතන ව්‍යූහයක් හා නිර්දේශපාලන ව්‍යූහයක් ලෙස ක්‍රියාත්මක වන බවත් සමහන් කළ යුතු වනවා කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව දිවයින පුවත්පත සටහන් කර තිබුණා.
දෙවනදා තෙල් මිල වැඩි කිරීම උප්පර වැටියක්. එන මාසයේ තියෙන නඩු තීන්දුව දැන්ම කියන්නේ කොහොමද? ෆ්‍රී ලෝයර්ස් කැඳවුම් කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අද සටහන් කර තිබෙනවා. නාලක රත්නායකයි දිවෙනි පත්පතට සටහන එකතු කරලා තිබෙන්නේ. මේ දිනේට ප්‍රථමව ඉන්ධන මිල වැඩි කළා නම් ජාතික ජන බලවේගයේ මැයි රැලියට මෙතරම් ජනතාවක් පැමිණෙන්නේ නැති බව නිදහස් නීතිඥවරුන්ගේ සංගමයේ කැඳවුම් කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පසුගියදා හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. මෙම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ ආණ්ඩුව කරන හැමදේම ෆේල්, හොරකම නැති කරනවා කියපු ආණ්ඩුව ආවට පස්සේ ඩොලර් මිලියන ගණන් දැන් භාණ්ඩාගාරෙන් පවා හොරකම් කරගෙන යනවා. ඒ ගැන එකම මේ රැලියකවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක් හෝ ජනාධිපතිතුමාවත් එක් වචනයක්වත් සඳහන් කරලා නැහැ. ඒක ඉතාමත් ඛේදනීය තත්වයක්. ඊට අමතරව දැන් ජනාධිපතිතුමා අලුත් වැඩක් පටන් අරන්. දැන් ජනාධිපතිතුමා තමයි නඩු තීන්දුව ලියන්නේ. එන මාසයේ තියෙන නඩුවේ තීන්දුව කොහොමද ජනාධිපතිතුමාට දැන්ම කියන්න පුළුවන්? නීතිචෝරුන් හැටියට අපිත් ඔහොමද පොරොකතනේ කරන්නේ නැහැ කියලා අද සටහන් කරලා තිබෙනවා දිවයින පුවත්පත. මේ සම්බන්ධයෙන් අපි යනවා දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න. මොනවද දවසේදී වාර්තා වන තවත් තොරතුරු කියලා හොයලා බලන්න සූදානම්. අද සටහන් කළ තිබුණා කබ්‍රාල්ටරෙහි ග්‍රීක බැඳුම් කර නඩුව විභාගයට ත්‍රිපුද්ගල මහාධිකරණ කමිටුවක් කියලා දවසේදී සඳහන් කළ තිබුණා. සුභාෂිනී සේනානායකයි වාර්තාව ගෙනවිත් තිබෙන්නේ. ග්‍රීක බැඳුම් කර නඩුවේ කොන්දේසි කඩා කිරීම හේතුවෙන් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහිව අලස් කොමිසම විසින් ගොනු කිරීමට නියමිත නඩුව විභාග කිරීමට ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් මහාධිකරණයක් පත් කර ඇතැයි අලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් හිටපු විනසුරු රංගදිසානායක මහතා ඊයේ සඳහන් කරා. මහාධිකරණ විනසුරුවන් වන මනෝජ් තල්ගොඩපිටිය, උදේෂ් රණතුංග සහ බුද්ධික ශ්‍රී රාගල එහි සාමාජිකයන් ලෙස පත් කර ඇතැයිද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටි. පසුගිය අප්‍රේල් මාසයේ අලස් කොමිසම විසින් අගවිනිසුරුවරුන්ගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විශේෂ අධිකරණය සඳහා විනිසුරුවරුන් පත් කළ බවත්, අධිකරණ පරිශ්‍රය නම් කළ පසු එහි නඩු පැවරීමට පියවර ගන්නා බවත් කී ඒ මහතා. ඉදිරි සතියේදී එහි කටයුතු ආරම්භ කරනු ඇතැයිද වැඩිදුරටත් සඳහන් කළා. අලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් හිටපු විනිසුරු රංගදිසානායක මහතා මේ බව කියා සිටියේ දිනමින සිදු කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින්. ග්‍රේක බැඳුම් කරන නඩුවේ එකකතා මත හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ගෙවිය යුතු රුපියල් කෝටි 184කට අධික මුදලක් මෙතෙක් ගෙවා නැති අතර ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියේදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද බැඳුම් කර මිල දී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා කියලත් අද වැඩිදුරටත් සටහන් කළ තිබෙනවා දිනමින පුවත්පත. තෙදින නිල සංචාරයකට රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට කියලාද සටහන් කළ තිබෙනවා. සංදේහ කරුණාරත්න කටුනායක TKG කපිල තමයි වාර්තාව ගෙනවිත් තිබෙන්නේ. රුසියානු සමූහ ආණ්ඩුවේ සෞඛ්‍ය මාත මිහායිල් මොරාෂ්කෝ මහතා ඇතුළු 7 දෙනෙකුගෙන් යුක්ත නියෝජිත පිරිසක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඊයේ මෙරටට පැමිණ තිබෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විශේෂ ආරාධිතයන් පිළිගැනීමේ පරිශ්‍රයේදී ඒ නියෝජිත පිරිස පිළිගැනීම විද්‍යාහා තාක්ෂණ මාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් ජගරායන් මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් චාසිංහ මහතා සහ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක යන මහතුරුන් විසින් සිදු කරනු ලැබුවා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කළා තිබෙනවා. මේ තමයි අද ප්‍රධාන පුවත් බවට පත් වෙලා තිබුණේ ජාතික ධාරාවේ. අපි පුංචි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව නැවත හමුවෙමු. ලක්කන මෝනින් නිවුස් අලට් එක ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් අලට් එක එකතු වෙන්න. ලක්කන මෝනින් නිවුස් අලට් හංගන වෙලාව මතක් කරගන්න වෙලාව උදෑසන 6:49.

0: ලකරමෝණින් නිවුස් වලට හංගින වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6යි විනාඩි 52යි.
1: මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: රටට වග කියන

0: විලයිදස්නහය විනාඩි 53 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න මේ අද ලකන ප්‍රවෘත්ති අංශයේ වාර්තා කළ තිබෙන ප්‍රවෘත්තියක් මෙරට බලපෑ ස්වභාවික ව්‍යසනයකදී විශාලතම වන්දි මුදල් ලබා දීමට හැකි වේ වත්මන් රජයට පමණක් බව අමාත්‍ය වෛද්‍ය අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරනවා. ඒ දිප්‍රාපදවත තත්ත්වය හමුවේ නිවාස හා නිසිද වූ පවුල් 531ක් සඳහා වන්දි පිරිනමීමේ අවස්ථාවට එක් වෙමින්
1: මේ වගේ රජයක් නොහිටියානම් මිනිසුගේ දුක තේරෙන හඳුනන මෙහෙම ඔබ තේරුම් ගන්න ඉතිහාසෙ මෙහෙම ප්‍රශ්නාව මිනිසුන්ට සැලකුණා නම් අපි රටේ නාය ආව ගම් වතුර කොයි සැරයක් ආවත් ගේ සුද්ධ කරගන්න 25000යි මුළු තැන්ගේ උපර ගන්න 50000යි අර්ධ හානියට 25 ලක්ෂ දක්වා උපරිමේ ගේ හදා ගන්න ලක්ෂ 50යි දීලා තිබුණේ නැහැ. විපතට පත් වෙච්ච ජනතාව මෙහෙම ලැබෙයි කියලා හිතුවෙත් නෑ මං කියන්නේ. ඔබ තමුන්නාසල හිතුවද විපතපත් වුණාම අපිට මෙච්චර දෙයි කියලා. ලක්ෂ 50ක් මේ රටේ තරාතිරම නොබලා පූර්ණ හානි නම් අපි දෙනවා. ලක්ෂ 50ක් වගේ මුදලක් හම්බුණා නම් මේ රටේ හම්බුනේ නෑ මම කියන්නේ. ගත්ත දේශපාලඥයෝ. ගෙවල් ගිනි ගහගෙන හරි ගිනි තියපු හරි අර අරගලයේ වෙලාවේ ගත්තද නැද්ද? ගත්තා. අපි පුළුවන් තරම් ජනතාවට සහන ඉක්මනින් දෙන්න බලනවා. අපි ජනතාවට පුළුවන් තරම් නීත්‍යානුකූල පැත්තෙන් බලලා සහන ටික ලබා දෙනවා.
2: Weather forecast.
0: අපි බලමු උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිකුත් කරන ලද කාලගුණ නාවැකේ සටහන් වෙලා තියෙන්නේ මොනවද කියලා.

තුළත් ගාල සහමාතුරු දිස්ත්‍රික්වලත් තම ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇති විය හැකි. බස්නාහිර පළාතේත් ගාල සහමාතුරු දිස්ත්‍රික්වලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසනකාරයේදී වැසි ඇති විය හැකි බව සටහන් වනවා. උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙටින් බිට හමන පැයට කිලෝමීටර 30ක 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි. මධ්‍යම සබරගමු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවතිය හැකි. ගිගුරුම් සහිත වැස සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා කියලයි අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ 2530ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියේ සටහන් වෙලා තියෙන්නේ. අපි යනවා විදේශ පිටුවට. වාර්තා වන විදේශ තොරතුරු මොනවද කියලා හොයලා බලන්න. මේ විදේශ පිටුවේ අද උදෑසන වාර්තා වෙච්ච තොරතුරක් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්නේ ඉරාන බිරුලට ඔබෙන් වූ මුහුදේදී කුඩා යාත්‍රා කිහිපයක් මගින් භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සඳහන් කළේ මෙම සිදුවීම ඉරානයේ සිරික් වරායට නාවික සතපුම් 11ක් බටහිරින් සිදුව ඇති බවයි. එම අවස්ථාවේදී නෞකාව හෝමු සමුද්‍ර සන්ධි දෙසට ගමන් කරමින් තිබූ බවද සඳහන් වනවා. ප්‍රහාරයට ලක් වූ නෞකාව ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරනු ලැබූ මිනුවන් ෆැල්කන් නෞකා විය හැකි බවට විශ්වාස කරන බවයි සටහන් වන්නේ. එම අවස්ථාවේදී එය සිරික් වරායට නාවික සතපුම් 11ක් බටහිරින් යාත්‍රා කරමින් තිබූ අතර ඉන් අනතුරුව එහි ට්‍රාන්ස්පොන්ඩරය ක්‍රියා විරහිත කර තිබෙනවා. එම අවස්ථාවට හොමු සමුද්‍ර සන්ධි හරහා ගමන් කිරීමට උත්සාහ කරන වාණිජ නෞකාවලට පහර දීම සඳහා කුඩා වේගවත් යාත්‍රා සමූහයක් භාවිතා කිරීමේ උපක්‍රමය ඉරානය විසින් අනුගමනය කරනු ලබනවා. අප්‍රේල් 20 වන දින ඉපමිනෝඩ් සහ MSC ෆ්‍රාන්සිස් කායන බහලුම් නෞකා අත්පත් කර ගැනීමට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව භාවිතා කළේද මෙම ක්‍රමය වන අතර එම නෞකා දෙකම අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිරික් වරාය වෙත රැගෙන ගියා කියලත් අද විදේශ තොරතුරුවල සටහන් වෙලා තිබෙනවා. එතකම ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාධනීය මට්ටමක පවතින බවත් වාර්තා වේ තිබෙනවා. එක්සත් ජනපද ඉරානය සමග ඇති ඉතා සාධනීය සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. හොමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා ඇමරිකානු හමුදාවේ යෙදවීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කරමින් ඔහු මේ බව සඳහන් කරා. මෙම නව සමුද්‍රීය මෙහෙයුම ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් ලෙස නම් කර ඇති අතර අවහිරය හේතුවෙන් සිරවී ඇති ආහාර සහ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉංගවමින් පවතින නෞකාවල කාර්යමණ්ඩල වෙනුවෙන් කරන ලද මානුෂීය මැදිහත්වීමක් ලෙසද මෙය හඳුන්වා තිබෙනවා. අපි එම නෞකා සහ කාර්යමණ්ඩලයේ ආරක්ෂිතව සමුද්‍ර සන්ධියෙන් පිටතට ගැනීමට උපරිම උත්සාහයන් ගන්නවා. ප්‍රදේශයේ නාවික ගමනාගමනයට ආරක්ෂිත වන තෙක් ඔවුන් නැවත නොපැමිණෙන බවද එම සෑම අවස්ථාවකදීම ප්‍රකාශ කර තිබෙනවා. යනුවෙන් ට්‍රම්ප් සිය ට්‍රූත් සෝෂල් ගිණුමින් සටහනක් තබමින් ප්‍රකාශ කළා. ට්‍රම්ප්ගේ මෙම නිවේදනයත් සමග ලෝක වෙළඳපොළ බොරතෙල් මිල පහත වැටී තිබෙනවා. කෙසේ වෙතත් ඉරානය සඳහන් කරන්නේ හෝමු සමුද්‍ර සන්ධියේ නව සමුද්‍රීය පාලන ක්‍රමයකට සිදු කරන ඕනෑම ඇමරිකානු මැදිහත්වීමකට සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවයි. මීට පෙර ඉරාන විදේශ අමාත්‍ය ප්‍රකාශක ඉස්මයිල් බාකේ පැවසුවේ යුද්ධය අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කරන කරුණු 14කින් යුත් සැලසුමක් ඉදිරිපත් කර ඇති බවත් පාකිස්තාන මධ්‍යස්ථකරුවන් හරහා වොෂින්ටනය දැනටමත් ඊට ප්‍රතිචාර දක්වා ඇති බවත් සටහන් කර තිබෙනවා කියලයි අද විදේශ තොරතුරු විදිහට සටහන් කළ තිබෙන්නේ. විදේශ තොරතුරු වලින් අපි යනවා ක්‍රීඩා පිටුවට. මොනවද වාර්තා වෙන ක්‍රීඩා තොරතුරු කියලා ඔයලා බලන්න. ස්පෝර්ට්ස් රවුන්ඩප් මේ වසරේ ලොව හොඳම විසිකිරීමේ වාර්තාව කළ හෙල්ල විසිකිරීමේ ශූරයා ලෝකයේ හත්වෙනි තැනට තරංග ආසියානු ආධිපත්‍ය සොලවා දමයි කියලාද ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව ගෙනවිත් තිබෙන්නේ. ඔලිම්පික් පදක්කම දිනු ඉන්දියාවේ නිරාජ් චොප්රාගේ සහ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම්ගේ ආසියානු ආධිපත්‍ය සොලවා දැමිය හැකි නව හෙල්ල විසිකිරීමේ ශූරයෙකු ශ්‍රී ලංකාවෙන් මතුව තිබෙනවා. හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගපත්‍රගේ පසුගිය දා කෙන්යාවේ නයිරෝබි ජාතික ක්‍රීඩාංගණයේදී පැවති කීනෝ ක්ලාසික් තරගාවලියේදී මීටර 89.28ක් ලෙස දක්ෂ තාවය දක්වමින් 2028 ලොස් ඇන්ජලිස් පැවැත්වෙන ගිම්හාන් ඔලිම්පික් වලදී පදක්කම් විභවයක් ඇති බවට පැහැදිලිවම ඇඟවීමක් යලිත් තහවුරු කර තිබෙනවා. තරංග කෙටි කාලයක් තුළ දැක්වූ ජයග්‍රහණය සමග ඔහු දැන් ලෝකයේ හත්වෙනි ස්ථානයට පත්ව තිබෙනවා කියලයි අද වැඩිදුරටත් සඳහන් කළ තිබෙන්නේ දිනමින ක්‍රීඩා පිටුවෙන්. අපි දිනමින ක්‍රීඩා පිටුවෙන් යන හදන්නේ පත්තරවල වාර්තාවන කාටුන්ස් මොනවද කියලා ඔයලා බලන්න.

0: cartoons. අංජනගේ කාටුනේ මේ දිනමින පුවත්පතේ වත්කම් බැරකම් හරියට දෙන්න මහින්දට තව දවස් 14ක් දීලා. අපිට නම් මොකට යන්නේ තප්පර ගානයි කියලා යද අංජනගේ කාටුනේ සටහන් කරලා තිබෙන්නේ දිනමින පුවත්පතේ. අපි අරවා ලංකාදීප පුවත්පතතර පංකජ රවින්දගේ සරදම් කාටුනේට තෙල් මිල ආයෙමත් වැඩි කරලා. දැන් කාගේවත් සාක්කුවට කොමිස් එකක් යන්නේ නැත්තම් මොකටද වැඩි කරන්නේ කියලායි අද පංකජ රවින්දගේ සරදම් කාටුනේ නහල් තින මේ ශ්‍රී සමයන් කාටුනේ දිවයින පුවත්පතේ. සෑම මාසකම් පළවෙනි දාට කරන ඉන්ධන මිල සංශෝධනය දවසක් පහු කළේ මේ දිනේට සෙනග නේවි කියලා ලුබං. ඕක මොකද්ද? උපන් දිනෙත් කල් දාන්න කියලාද සටහන් කරලා තිබෙනවාද ශ්‍රී සමයන් කාටුනේ? නම් මේ ලක්කඩ මෝනින් නිවුස් වලට නිමා කරන තෝරා ගන්නවා චාරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ. පොළොන්නරුවේ රාජ්‍ය නායකයා සරත් කියනවා NPP මේ දින රැස්වීම දිස්ත්‍රික්ක 26ක තියෙනවා කියලා. බලේ ඔලුවට ගහලා මොලේ කුරුවල් වෙලා වෙන්නති කියලායි අද Facebook කාටුනෙන් කියලා දෙන්නේ. අපි ලක්කඩ මෝනින් නිවුස් වලට හදට මේ විදිහට නිමාවට පත් කරනවා. හෙටත් උදෑසන 6ට හමු වෙමු මේ බලාපොරොත්තුෙන්. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්.
1: අකුරු අතර පුවත් සොයන පත්තරය
2: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
3: අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මෝහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මෝහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල
4: කළුතර සෙවොන්මා ප්ලාස්ටික් පුද්ගලික සමාගමෙන් ඔබට 25% වාසියක් නිවසට අවශ්‍ය හැම දෙයක්ම පරණ මිලටම සෙවොන්මා කළුතර උතුර පළාතට පාර කටුකුරු දහන්දිය සහ පයගල
5: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපි අදමින් උදාවන හෙටත් ඔබ රකිමින් රටරැකමට කැපවි සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මමකමෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711 1
7: ගවන ෂර්ට්ස් කඩව සම්පෙනුමට අඳින කලාව හැමතැනටම හැමදාම ඔබේ අපේ තේරීම ගවන ෂර්ට්ස් දැන් ඔබේ නගරේ අරගන්න අඳින්න කඩව සම්පෙනුමේ නියමුවා ගවන ෂර්ට්ස්
8: ජාත්‍යන්තරයේ විශ්වාසය දිනු අපේ රටේ වෙදකෙතර වෙදකෙතර නිෂ්පාදකිය පුද්ගලික සමාගම අලව්ව 0 37 43 53 444

0: good morning උදේ 7යි විනාඩි 8යි වෙලා සුබදසනක්
1: good morning සුබදසනක් අද අපි මේ මාසේ 4 වෙනිදා හම්බෙන්නේ
0: මේයි මාසේ හම්බෙන පළවෙනි දවසේ නේ මේ
1: ඔව් මේයි පළවෙනිදා අපි වැඩට ආවේනේ දෙවෙනිදා 3 වෙනිදා නිවාඩු
0: හරි
1: එතකොට අද 4 වෙනිදා ඉතින් හිතාම ප්‍රීතිමත් දින 3ක් ගත කළා තමයි අද අපි මේ විදිහට හම්බෙන්නේ.
0: එච්චර ප්‍රීතියක්.
1: මේ මාසේ දවස් 3ක් ඉවරටම ඉවර කළා අද රස්සාවට.
0: අහහ.
1: ඇත්තටම බලන්න මාසයක් පටන් ගන්නකොට වැඩක් කරන්න නැත්තම්.
0: ඔව්. ඒ මාසෙත්
1: දෙවනි දවසෙත් වැඩක් නැහැ.
0: 3ක් නැහැ.
1: එහෙම මාස මොකටද?
0: වැඩක් නැහැ කියලා.
1: කියලා කියන්න පුළුවන් ඒත් අර දින දර්ශකවල තියෙන ඒ මෙව්ව එකට.
0: අහහ. අපිට ඉතින් අද තමයි වැඩට එන්න උනේ මේ මාසේ පළවෙනියටම.
1: ඒකට අපිට කරන්න දෙයක්වත් නැහැ.
0: අහහ.
1: නමුත් මේ මාසේ දවස් 3ක් දැන් ගෙවිලා ගිහිල්ලා එන මේ මාසෙට අදාළව අපිට කරන්න තියෙන දේවල් වලින් වෙනුවෙන් තව ටිකක් වැඩිපුර වැඩ කරන්න හිම වෙයි.
0: අනිවාර්යයෙන්.
1: රයිට් සුබදාසනක් මේ සතියන්තේ ගොඩක් දේවල් සිද්ධ වුණා. මේ දින පෙළපාලි දැක්කා.
0: අහහ.
1: රැලි දැක්කා.
0: හරි.
1: බෝධි පූජා පින්කම් දැක්කා.
0: අහහ.
1: දන්සල් දැක්කා.
0: දන්සලුත් තිබුණා.
1: සමහරුව වෙසක් උත්සවයේ වෙනුවෙන් අදිවෙසක් උත්සවයේ වෙනුවෙන් දන්සල් වගේ දේවල් දුන්නා. ජාත්‍යන්තරයේ මේක වෙසක් දිනේ විදියට සමහර තැන්වල සමරනවා දැක්කා.
0: හරි.
1: ඔය ඔක්කොම මැද්දේ අපිට තෙල් මිල හැල ගියා.
0: අහහ.
1: අරහි අඩු වුණා මෙහි වැඩි වුණා කියලා. ඒ වගේ මත එහි මෙහි
0: අපි කියන්නේ බොරතලුත් වැඩි වුණා කියලා මතකද?
1: පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 12කින් වැඩි වුණා. ඊට කලින් දවසේ හොඳ වෙලාවට කිව්වා රහී. හරියටම තිබ්බ අන්තිම තෙල් ටික ගහගත්තේ ඉඳා
0: මේ පාර
1: කොහොම නමුත් මේවත් එක තමයි මේ සතියන්තේ ගිවිලා ගියේ.
0: දැන් අලුත් සතියේ ආරම්භයක් එක්ක ඔබේ වැඩ ටික මේ සතිය දැන් plan කරගෙන ඇති කියලා අපි හිතනවා.
1: මේ සතිය පටන් ගන්න එහෙම නැත්නම් මේ මාසෙ පටන් ගන්න ලස්සන කියමනක් මට හිතුණා මතක් කරලා යන්න. අකියෝ මොරීටා.
0: මේ
1: තමයි සෝනි සමාගමේ නිර්මාතෘ. එයා කියන මෙහෙම කතාවක්. මම මිනිස්සුන්ගෙන් ඔවුන්ට අවශ්‍ය කුමක්දයි අහන්නේ නැත. මම කරන්නේ ඔවුන්ට අවශ්‍ය වන දේ නිර්මාණය කර එය ඔවුන්ට පෙන්වීමයි. සැබෑ නායකයෙක් යනු පවතින අවශ්‍යතා සපුරාලන්නෙක් නෙවෙයි අනාගත අවශ්‍යතා නිර්මාණය කරන්නේ. ඉතින් ලෝකයට ඔබ පසුපස ඒම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොකරන්න කියලා ඔහු යෝජනා
0: කරනවා.
1: අකියෝ මොරීටා සෝනියගේ නිර්මාතෘ. ඉතින් ලෝකය ඔබ පසුපස එන තැනට ඔබේ මේ වටිනාකම් හදාගන්න. ඔබ ලෝකයට දෙයක් එකතු කරන්න කියලයි මොරීටා කියන්නේ.
0: හරි. මද මේක මේ මාසෙ පටන් ගන්න නේ. මද?
1: මේ හරි. එහෙමනම් වෙසක් මාසෙ.
0: පටන් අරන් තියෙන්නේ.
1: ගොඩක් දේවල් තියෙනවා අපිට.
0: වෙසක් කියන්නේ තා පහු වෙලානේ අපිට නේ.
1: ඔය උනාට ලෑස්ති වෙනවා. දන්සල් වලට එහෙම ලෑස්ති වෙනවා.
0: ලියාපදිංචි කිරීම මං හිතන්නේ මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා දන්සල් වලට.
1: සල්ලි එකතු කරන්න එහෙම පටන් අරන් තියෙනවා. කූඩු හදන්න පටන් අරන් තියෙනවා.
0: ඒලේ
1: අවසන්
0: වෙසක් කලාපතියයි නේ. මේ හැම දෙයක් එක්කම මේ මාසේ අපි පටන් ගන්න තියෙන්නේ.
1: අර මේ සබාදහමෙන් උනත් හරි ලස්සන නේද? අමුතු නිකන් හැඟීමක්.
0: පොඩි වෙනස්කම් ටිකක්.
1: ඔව්, හමන හුල්ලංගේ පවා පොඩි වෙනසක් දෙන කාලයක්.
0: වෙනසක් හොලං. එහෙනම් අපි මොනින් ඩ්‍රයිව් එක පටන් ගන්නම්. උදේ 7යි විනාඩි 12යි.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි ලුකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩ දහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තමයි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් සියලුම ආයුර්වේද සංස්ථා අලවිසල් ආයුර්වේද ඔසුසල් හා සංස්ථා අලෙවි නියෝජිතයන් මගින් පහසු මිලට ලබාගත හැකිය. ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි. මිල රුපියල් 45 සිට
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: හතයි විනාඩි 21යි වෙලාව.
1: හරි.
0: අටාමාරටනේ ඔෆිස් එකේ ඉන්න ඕනේ.
1: ඔව්.
0: සමහර ඔෆිස් වල 8ට.
1: ඔව්. සමහර ඔෆිස් වල 9ට.
0: 9ට කිව්වත් ඔව් සමහරු ඉන්නවා 9යි 9යි කාල වෙනවා.
1: අහහ.
0: කොහොම වුණත් රාජකාරිය පටන් ගන්න වෙලාවත් එක තමයි ඒක අවසානේ වෙනකන් අදවස ඕටි එකක් කරනවද නැද්ද කියලා සමහරලාට තීරණය වෙන්නේ. එහෙනම් කලින් වැඩ පටන් ගත්තොත් කලින් ඉවර කරගන්න පුළුවන්.
1: හරි.
0: ওই දවසේ නැගිටින කාරණාව ගැන කතා කරත් මම අහලා තිනෝ ටිකක් කලින් නැගිට්ටම
1: වැඩ ටික කරගන්න ලේසි.
0: ඔව් දවසේ ගොඩාක් වෙලාවට වෙලාව ඉතුරු කරගන්න පුළුවන් කියලා.
1: අහහ.
0: ඉතින් උදේම නැගිටලා නේද? හොඳ ටී එකක් එහෙම බීලා
1: දත කට මැදගෙන
0: ඊට පස්සේ හිමීට වැඩ ටික කරගෙන යමු.
1: අහහ.
0: රයිට් ටී එකක් දවස පටන් ගන්න ටී එකක්. එහෙම නැත්නම් අපි කියන හොඳ කිරිතේකක රසය වාට එකතු කරන්නේ පැල්වත්ත නිෂ්පාදන.
1: දැන් පැල්වත්ත කිරිපිටි ඔබට මේද සහිත මේද රහිත කියන වර්ග දෙකෙන්ම තෝරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ අපිට හොඳම කිරියාශ්‍රිත නිෂ්පාදන ලැබුණේ පැල්වත්ත කියන නමින්. ඉතින් කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතෙල් මී කිරි මේ හැම දෙයක්ම ඔබට දැන් පැල්වත්ත කියන නමින් ගන්න පුළුවන්. ළඟම තියෙන අවුට්ලට් එකෙන් ගන්නවා නම් නුගේගොඩ ස්ටෑන්ඩ් තිලකරත්න මාවතේ තියෙන පැල්වත් අවුට්ලට් එකට එන්න. ඒ වගේම ගාලුපාර කොළුපිටිය, අරංගල හන්දිය මාළඹේ, පැල්වත් හන්දිය බත්තරමුල්ල සහ අනුරාධපුර මරදාන් කඩවල මේ කියන තැන්වලදී කිරියාශ්‍රිත නිෂ්පාදන ටික අවුට්ලට්ස් වලින් ගන්නවා නම් ගන්න පුළුවන්. දැන් උදේට බොන කිරි වීදුරුව වගේ තමයි උදේට කන කෑම එකත් සෑහෙන වැදගත්. උදේට රජෙක් වගේ කන්න කියලානේ කියන්නේ නේ. ඉතින් එහෙම කනවා නම් හොඳ ගුණ දෙයක් කන්න. දැන් ওই කුරක්කන් වගේ දේවල් වලට උදේට ගොඩක් අය පෙළඹෙනවා. කුරක්කන් පිට්ටු, එතකොට කුරක්කන් කැඳ හදලා බොනවා. ඉතින් මේ දේවල් එක්ක නියම කුරක්කන් තෝරගන්නවා නම් දැන් විජය නිවහනෙන් ඔබට විජය කුරක්කන් පිටි හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ දේවල් එකතු කරගෙන හොඳම උදේ කෑම එකක් ගන්න ඔබට විජය නිෂ්පාදනත් එක්ක පුළුවන්කම තියෙනවා.

0: හතයි විනාඩි 27 වෙලාව. කොච්චර මේ අපි කිව්වත් අපිට දැන් ඔය කොච්චර නිදාගත්තත් නිදිමත කියන කෙනවනේ.
1: ඕ ඒක නම් ඇත්ත.
0: ඒ කියන්නේ මේ බස් එකට නැග්ගත් නිදි. ඔෆිස් එකට ඇවිල්ලා විනාඩි 5ක් පොඩ්ඩක් හරියට පුටුවක හොඳ සුවපහසුට වාඩි වුණොත් නිින්දත් ආතේ. මීටින් වල කොහොමත් ලොවෙත් නිින්ද යනවා.
1: වැටෙන වැටෙන තැන අපිට නිදා ගන්න පුළුවන් අසීමිත හැකියාවක් තියෙනවා.
0: දැන් සමහරුන්ට නිදා ගන්නවා කියන්නේ ආගමක් වගේ දෙයක්. හැබැයි ඕ මේක රෝගී තත්ත්වයක්.
1: රෝගයක් ලෙඩක්.
0: නිතර නිින්ද යනවා කියන එක රෝගී තත්ත්වයක් කියන එකයි මේ කියන්න උත්සාහ කරන්නේ. දැන් දවසට පැය 12ක්වත් නැත්නම් පැය 15ක් විතර නිකන් ඔහේ මලා වගේ නිදා ගන්න පුළුවන් ඕනම කෙනෙකුට.
1: ඔව් ඔව්.
0: දැන් මේ කියන தත්ත්වයේ තියෙන කෙනෙක්ට තමයි ඔය පැය 15ක් විතර නිදාගත්තත් ආයි නිකන් නිදි ආයි නිදා ගන්න පුළුවන් වගේ හැඟීමක් එන්නේ.
1: අහහ.
0: එච්චර නිදාගෙනත් ඇහැරෙන්නේ හරියටම මුළු රෑම නිදාගන්නේ නැතුව වැඩපොළ කළා වගේ. ඒ කියන්නේ පුදුම මහන්සියක්.
1: ඔව්.
0: සාමාන්‍යයෙන් මා දන්නවා නිරෝගී මිනිස්සෙකුට පැය 7ක් 8ක් නින්දක් ලැබුණම ඇති කියලා කියන. ඒක ඇඟට ලොකු සහනයක්. ඒත් මේ වගේ තත්වයකදී හරි හයිපර්සොමේනියා කියන තත්වෙදී කෙනෙක්ට දවසෙන් භාගයකට වඩා නිදාගත්තත් එයාට ඒ නින්ද ඇති වෙන්නේ නැලු.
1: අරංගේ අමාරු මහන්සි ගතිය යන්නේ නැහැ.
0: ඔව් දැන් අපි සමානලාට දවසම නිදි කියලා ඔය නිමාඩු දවසට එහෙම ගෙවල් වල ඉන්නකොට බයිනෝ නේද?
1: ඔව්
0: ඔව්. උදේ ඉඳන් නිදි කන්න විතරයි රැකීට්ටෙන් ආයි නිදි.
1: පුදුම නින්දක් නේ මේක.
0: ඔව් මේක මේ ලෙඩේ වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට වෛද්‍ය උපදෙස් ලබාගෙන අවශ්‍ය ප්‍රතිකාර ගන්න කියලා මේ විශේෂඥයෝ කියනවා. සාමාන්‍යයෙන් පැය 7ක් 8ක් තමයි අපිට හොඳ නින්දක් ලැබෙන කාලේ.
1: ඕක පැය 12 15 වෙනවා නම් අර අපි කියන්නේ මලා වගේ නිදා ගන්න පුළුවන් කියලානේ.
0: ඔව් එතනෙවත් එහාට ගියාට පස්සේ තව නිදා ගන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාට හයිපර්සොමේනියා කියන
1: ලෙඩේ තියෙනවා. ඒකට බෙහෙත් ගන්න.
0: ඔව් වෛද්‍යවරේ කම්බෙලා කියන්නේ මෙන්න මෙහෙම තත්ත්වයක් මට තියෙනවා.
1: හා
0: මේ වගේ මගේ ඇඟට මෙන්න මෙහෙම හැඟි මේ ෆීල් එකක් තියෙන්නේ.
1: රයිට්.
0: මේකට මොකක් හරි විසඳුමක් දෙන්න කියලා. මොකද නිදාගෙනම හරියන්නේ නැහැ ජීවිතේ.
1: වැඩත් කරන්න ඕන.
0: ඔව්. ඇහැරලා ඉන්න කාලයක් තියෙන්න ඕනේ. ඒ කාලවල තමයි අපිට අපේ හීන වලට යන්න අවස්ථාවක් තියෙන්නේ.
1: හීන හැබෑ කරගන්නත් පුළුවන්කම තියෙනවනේ. නින්ද දකින හීන වගේ නෙවෙයි. හැබෑ කරගන්න තියෙන හීන ටිකක් විශාලයි. ඒ නිසා ගොඩාක් අයට තියෙන හීන හැබෑ කරන්න ජාතික ලොතරැයි මණ්ඩලය ඔන්න පුංචි රුපියල් 40කින් කටයුතු කරනවා. ඉතින් ඔබට තියෙන සල්ලි ප්‍රශ්න, සල්ලි හොයාගන්න හීනේ දැන් ඔන්න වාසනාව හරහා උදා කරගන්න පුළුවන් ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක සම්බන්ධ වෙලා. ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ ඔබ ගත්ත එහෙම හීන හිතේ තියාගෙන ගත්ත හීන හැබෑ කරන ටිකට් එකක් මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් 6178 වෙනි දිනුම් වාරය ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක වුණා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය M, ජය අංක අංක 2, අංක 1, අංක 6, බිංදුව අංක 7 සහ අංක 8. ගොවිසෙත Q අක්ෂරයත් එක්ක අංක 54, අංක 57, අංක 59 සහ අංක 68. මෙගා පව ආර අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 25, ජය අංක අංක 5, අංක 66, අංක 67 සහ අංක 74. ධන නිධානය ඊ අක්ෂරයත් එක්ක අංක 23, අංක 48, අංක 67 සහ අංක 77. හඳහන මීන ලග්නයත් එක්ක අංක 11, අංක 38, අංක 45 සහ අංක 55. අද සම්පත එම් අක්ෂරයේ තමයි ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ. ජය අංක අංක 6, බිංදුව අංක 7 සහ අංක 8. NLB ජය U අක්ෂරයත් එක්ක අංක 6, නැවතත් අංක 6, අංක 5 සහ අංක 7. සුබ දවසක්. මකර ලග්නයත් එක්ක අංක 5, අංක 9 සහ අංක 58 ඔබට වාසනාව ගේනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙනුයි. ඒ මතක් කිරීමයි.

0: හතයි විනාඩි 38යි දැන් වෙලාව.
1: ඉස්සර වගේ නෙමේ හැමදේම බාලයි. බාල නිෂ්පාදන තමයි විරඳපලේ ගණ්ඩ තියෙන්නේ.
0: ඔව්.
1: කියලා වගේ අපිට නිකන් හෙනවනේ දැන් පාන් ගෙඩියක් ගන්න ගියාම පාන් ගෙඩිය ඇත්තටම පාන් රාත්තලක් නැහැ. ඊට පස්සේ අපි කියනවා ගොඩාක් කාලවට බිස්කට් එකක් ගන්න ගියත් ඒ බිස්කට් එක ඒ කාලේ රහ නෙමෙයි දැන්.
0: දැන් රස වෙනස්.
1: ඔව් දැන් පොල් ගෙඩියක් ගන්න ගියත් දැන් හැදෙන පොල් ඒ નિયમિત සයිස් එකකට ඉන්නේ
0: නැහැ.
1: අහහ. ඒ කියන්නේ කේක විවිධ හේතු සමහරට කාලගුණ.
0: අහහ.
1: ඊට පස්සේ පෝරවල ප්‍රශ්න.
0: හරි.
1: දැන් එළවලු ටිකක් ගන්න ගිහින් බලන්නකෝ. ඒ කාලේ එළවලුයි දැන් කාලේ එළවලුයි. වස විස ගහලා එළවලු ටිකක් හදන කොටයි සාමාන්‍ය නේද? ඔව්
0: කාබනික
1: පොහොර පාවිච්චි කරන එකේ අතර වෙනස. ඔයගේ හැම දෙයකම ප්‍රමිතිය ප්‍රශ්න කරන තැනකට දැන් ලෝකෙ ඇවිල්ලා තියෙනවා.
0: හරි.
1: දැන් මේ පහුගිය දවස්වල අපේ පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ අපේ සභාපති ගැමුණු විජයරත්න මහත්තයා මාධ්‍ය හමුවක් තියලා ඔය ඉන්ධන මිල ඉහළ ගිය සිදුවීම ගැන යම් පැහැදිලි කිරීමක් කළා.
0: අහහ බස් ගාස්තු වැඩි වුණේ
1: නැහැ. නෑ එයා කිව්වා බස් ගාස්තුණක් ගන්නෙ නැහැ. හැබැයි කියලා තව පැහැදිලි කිරීමකට ගියා.
0: හැබැයි මෙහෙමයි.
1: ඔව්. ඉන්න පැහැදිලි කරන්න.
0: හරි.
1: මේ ඒගොල්ලන්ට දවසකට රුපියල් 500ක් එහෙම නැත්නම් රුපියල් 1500ක් විතර ඔය කෙටි ගමන් සහ දුර ගමන් වලින්. කෙටි ගමන් වලින් රුපියල් 500කුත් දුර ගමන් වලින් රුපියල් 1500කුත් විතර සාමාන්‍ය පාඩුවක් වෙනවලු.
0: අහහ.
1: ජූලි මාසයේදී බස් ගාස්තු දැන් සංශෝධනයකුත් එනවලු.
0: ඔව්.
1: එතකොට ඒවට ඔය කියන වියදනුත් එකතු වෙලා ඔය පාඩුවත් එකතු වෙලා තමයිලු
0: බස් ගාස්තුව හැදෙන්නේ.
1: හැදෙන්නේ. ඉතින් එහෙම එකක් ගැන ඒගොල්ලන්ට යම් යෝජනාවක් තියෙනවා. එතකොට බස් කර්මාන්තයේ දවසින් දවස කඩාවැටීමට ලක් වෙනවා කියලා ගැමුණු විජේරත්න මහත්තයා කියනවා. ඒකට තව හේතුවක් යා කියනවා. දැන් මේ බස් වලට ගහන තෙල්වල ප්‍රමිතිය ප්‍රශ්නයක් තියෙනවා කියලා.
0: හ්ම්.
1: දැන් මේක මෙහෙමයි. ඉන්න පැහැදිලි කරන්න.
0: ඔව්.
1: දැන් අපේ වාහනයකට උනත් තෙල් ටිකක් ගහුවම ලීටර් 10ක් ගැහුවම ඇත්තටම කියනවා නම් ඔයාගේ වාහනේ එන්ජින් එකේ ස්වභාවය. ඔයා ඇක්සලරේටර් කරන ප්‍රමාණය.
0: පාගන විදිය. සිංහලෙම කිව්වම.
1: පාගන පෑගිල්ලට තෙල් ඉතුරු වෙයිද?
0: අහහ.
1: ඊට පස්සේ ඔය AC එක දාගෙන කොහේ හරි වැඩි වෙලාවක් නතර කරලා තියෙනවා.
0: අහහ.
1: ඊට පස්සේ දහවල් කාලේ අවුවේ තද අවුවේ දාලා තියෙනවා.
0: ඔව්.
1: ඔයගේ ගොඩාක් හේතු බලපාලා නේද? ඔයාගේ තෙල් දහනේ වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් තෙල් වාහනයක තෙල් පිච්චෙන විදිය ගැන එක එකව කියනවා. ප්ලග් වල ප්‍රශ්නයි. ඔය එක එකව කියනවා.
0: හරි.
1: තෙල් මොකක් කරගත් තියෙනවා ටියුන් අප් කරන්න ඕනේ. දැන් මේ බස් වලත් මේ කතාව මේගොල්ලෝ කියන්නේ සාමාන්‍යයෙන් ඉන්ධන ලෝකයේ දැන් අපිට දෙන ඉන්ධන සහ ලෝකයේ දැන් නිෂ්පාදනය කරන ඉන්ධන ප්‍රමිතිය සම්බන්ධව ගැටලු පවතිනවා
0: කියලා.
1: ඒ නිසා දහනය වැඩි වෙනවා. එතකොට දහනය වැඩි වෙනකොට නිතරම තෙල් ගහන්න වෙනවා. ඉතින් මේ සම්බන්ධව අවධානය යොමු කරන්න කියලා එයා රජයේ පාර්ශවයට යම් ඉල්ලීමක් කළා තියෙනවා.
0: ඔව්.
1: ඉතින් අර ලංකා කන්සල් සංස්ථාව තෙල් ගන්න නේද සැපියුම් කරුවන් සම්බන්ධව හොයලා බලලා පුළුවන් නම් ඒකට විසඳුමක් දෙන්න කියලා. දැන් ඇත්තටම අපි දන්නේ මට මේ ළඟදී හම්බුණා මේ එක ගැරේජ් එකදී එක වාහනයක් ওই කුරුණෑගල පැත්තේ ඒ වාහනේ ගෙනල්ලා තියෙන පොඩක් මිස් කරනවා කියලා.
0: ඔව්.
1: ඉතින් මිස් කරනවා කියලා ගෙනාවට පස්සේ ඔක්කොම ටියුන් අප් කළා ඔක්කොම කළා ඒත් මිස් කරනවලු. ඊට පස්සේ පෙට්‍රල් පම්ප් එක පොඩ්ඩක් ඒ පැත්ත පොඩ්ඩක් බලලා තියෙනවා. අන්තිමට ඒ ඔක්කොම ගලවගෙන ආවිල පෙට්‍රල් ටැංකිය ළඟටම ඇවිල්ලා.
0: ඔව්.
1: ටැංකිය අල්ල බැලුවම ඒ ටැංකියේ මේ වගේන පෙට්‍රල් වලට යටින් මඩ තට්ටුවක් තියෙනවා.
0: හහ්.
1: හරිද?
0: ඔව්.
1: එතකොට
0: ඒ කොහොමද එහෙම වෙන්නේ?
1: ඒක තමයි වැඩි දැන්. පෙට්‍රල් එක වැහි වතුර කලවම් වෙලාද? එහෙනම් මෙච්චර කාලෙකට ඒ වාහනේ කොහොමද ආවේ?
0: ඔව්.
1: يعني ගැරජ් හිමියා පුදුම වෙනවා මෙහෙම වාහනයක් එන්නේ කොහොමද කියලා.
0: يعني
1: ගැරජ් එකකටවත් ගේන්නේ කොහොමද?
0: ඔව්.
1: ඔය ඇත්තටම අපි තෙල් ගහන්න ගියාට අපි දන්නේ නැහැ මේක ප්‍රමිතියෙන් යුතුද නැද්ද කියලා. අපි අතෙන්ද කියලා රුපියල් 5000 දීලා මීටරේ දිහා බලන් ඉඳලා හරි මීටරේට අර ඉලක්කම් ටික හරියට ආවට පස්සේ
0: අපි එනවා.
1: අපි එනවා. හැබැයි ඇත්තටම මේ ප්‍රමිතිය සම්බන්ධව දන්නේ
0: නැහැ.
1: ඒ නිසා ඔය ගොඩක් වාහනවල එන්ජින් වලට වෙන හානිය ගැන එහෙම හරියට කවුරු හරි මේක ගැන සමීක්ෂණයක් කරලා බැලුවොත් හරියට හොයලා බැලුවොත් ඇත්තටම කොච්චරනම් ඒ වගේ නේද? විනාශයක් වෙනවා ඇතිද?
0: නැත්තම් අපි වැඩිය හිතන්නේ නැහනේ.
1: අපි ඒව ගැන හිතන්නේ නැහැ කියන අපිට ඒක ගැන අවබෝධයක්
0: නැහැ.
1: ඒ නිසා තමයි ඔය ගොඩක් කාලවලට වාහනයක් ගන්න කලින් ඊට පස්සේ වාහනයක් අරගෙන ටික කාලයක් යනකොට අපි ඔයක මෝටර රථ සම්බන්ධව විශේෂඥයෙකුට පෙන්නලා නේද? ඒ අයගෙන් දැනුම ගන්න තෙල් පිච්චෙන ප්‍රමාණය
0: අනුව
1: මෙච්චරක් තෙල් ගහලා මෙච්චරයි දුවන්නේ. ඇයි මෙහෙම? මුල් කාලේ මෙහෙමයි. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. නමුත් මේ කතාවත් එක්ක ගත්තම අවසානයේ මේව කොහොම හරි ගිහිල්ලා රටේ මහජනතාවගේ
0: බස්සුලෙන් තමයි යන්නේ.
1: බස්සුලෙන් මිනිස්සුන්ගේ පඩියෙන් තමයි මේවා ගෙවන්න සිද්ධ වෙන.
0: ඔන්න ඔකනේ ප්‍රශ්නේ. 7:43 දැන් වෙලාව.

0: පසුම්බියට වාසය කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසය. නැවුම් වෙනසක් අඩුම විලක්. අදම පැමිණෙන වෙනස වටහා ගන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකඩීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: හතයි පනස් දෙකයි දැන් වෙලාව.
1: IPL මේ දවස්වල මේ යනවනේ. අපේ මේ පැතුම් මේ මායි ට්‍රැක් එකට අවිල්ල ඉන්නේ.
0: ඔව්නේ.
1: ඒ ඔක්කොටම වැඩි PSL එකේ පාකිස්තාන් සුපර් ලීග් එකේ කුසල් මෙන්ඩිස් හිටපු ටීම් එක තමයි ඊයේ කුසලානේ ශූරතාවය දෙන්නේ. කුසල් මේකේ වාර්තා අපිට වාර්තා තිබ්බා.
0: කුසල් සෑහෙන හොඳට සෙල්ලම් කරා සීරීස් එකේ.
1: බාබර් අසාමි මේ මැච් එකට කලින් ෆයිනල් එකට කලින් මේ මාධ්‍යවේදීන් අහනකොට අද ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ කියලා. බාබර් අසාම් කියනවා මගේ ඉන්න ලොකුම තුරුම්පුව ලොකුම බලාපොරොත්තුව කුසල් මෙන්ඩිස්. එයා අපිව අද රෑ වෙනකොට මැච් එක දිනවල අපේ ගෞරවය රැකලා දෙයි කියලා. කොල්ලයි විදිහට වැඩේ කරා.
0: හරි.
1: ඉතින් ලංකාව ක්‍රිකට් වලට වටින්නේ නැති කුසල් මෙන්ඩිස් පාකිස්තාන සුපර් ලීග් වල බාබර් රසාම්ලට වටිනවා.
0: ආහා.
1: කියලා Facebook වල එහෙම යට මේ දවස්වල කමෙන්ට් කරලා හිටියා. හරි. නෑ කුසල් වටින්නේ නැහැ නෙමෙයි කුසල් වටිනවා.
0: ඔව්.
1: ඒත් කුසල් මේ අපේ නැෂනල් ටීම් එක ගහනකොට පොඩක්
0: අදිමදි කරනවා නේද?
1: අදිමදි කරනවාට කියන්නේ මේක
0: කුසල් හොඳට සෙල්ලම් කරනවා. හිටපු ගමන් නේ.
1: පිස්සු නඩනවා.
0: අන්න ඒකනේ.
1: ඉතින් කොහොම නමුත් කුසල් දැන් හොඳ රිද්ම් එකේ ඉන්නේ. කුසල්ලා දෙන්නම කුසල් ජනිතුත් ගිහිල්ලා ඉන්නේ.
0: ඔව්.
1: ඉතින් ලංකාව ක්‍රිකට් දැන් හොඳ වෙයි. දැන් අලුත් සභාපතිවරයෙක් ඇවිල්ලා ඉන්නවා. අලුත් අතුරු පාලක මණ්ඩලයක්ද මොකද්ද මේ කමිටුවක් ඉන්නවා. ඉතින් එහෙනම් ඉතින්
0: බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට ක්‍රිකට් වලට නේ.
1: රයිට්. මැච් බලනවා කියලා කිව්වම දැන් ටෙස්ට් මැච් එහෙම උදේ දාගත්තම රෑ වෙනකම්
0: බලනවා.
1: මං ඉස්සර වැඩිපුරම ගෙදරින් බැනුම් අහන්නේ ඔය TV එක ඔෆ් කරනවා බලන්නෙත් නෑ ඔය දාගෙන ඉන්නවා. මොනවද ඔය මැද්ද? අන්තිමට කරන්ට් බිල් එක.
0: හරි.
1: මැච් එකක් බලනවා කියන්නේ වර්ල්ඩ් කප් සීරීස් එකක් එහෙම දින කාලේ.
0: ඔව් ඒක වෙනම එකක් නෙනේ.
1: අනුන්ගේ මැචුත් බලනවා. අපිට අදාළ නැති ඒවාත් බලනවා.
0: ඔව් ඒක මේකට ගහලා මේක ඒකට ගහලා එනකොට අපිට දිනන්න පුළුවන් වේද කියලා බලන්න ඉතින්.
1: රයිට්. ඉතින් කොහොම නමුත් වාගේ ගෙදර දැන් සීමිත ප්‍රමාණයක් තමයි ඔය TV එකේ ඔය මැච් එකක් එහෙම බලන පිරිමි අපේ පාර්ශවයේ වැඩිහිටියක් ඉන්නේ. අනිත් අය ඔක්කොම කියන්නේ ඩ්‍රාමා ටිකනේ බලන්නේ.
0: ඔව්.
1: ඩ්‍රාමා බලන්නේ වැඩි ලංකාවේ මැච් බලන අය අඩුයි.
0: හා.
1: ඒකට හේතුව අපි මැච් පහුගිය කාලේ පැරදිච්ච එකත් හේතුවක් තමයි.
0: ඔව්.
1: හැබැයි ඔය කරන්ට් බිල් එක කියන එක අපි කන්ට්‍රෝල්
0: කරනවා. කොහොම බැලුවත් වෙනවා.
1: ඔව්. ඒ නිසා අපි හැමෝටම තියෙනවා වගකීමක්. අපේ ගෙදර විදුලි බිල අවම කරගන්න, ඊට පස්සේ වතුර බිල අවම කරගන්න. මේවට කිසියම් මොකක් හරි විසඳුමක් අපි හොයාගන්න ඕනේ.
0: විසඳුම දීලා තියෙනවා ඩීප් ටෙක් සෝලා එක්ක සම්බන්ධ වෙනවා කියලා අපි ඔබට කිව්වා. ඉතින් දැන් අර ගොවි මහත්වරුන්ගේ අස්වැන්න සරු කරගෙන පිරිවැය අඩු කරගන්න පුළුවන් විදිහේ සූර්ය ශක්තියෙන් විතරක් භාවිතා කරන්න පුළුවන් හොඳම වතුර මෝටරයක් ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය හඳුන්වලා දීලා තියෙනවා. ඩීප් ටෙක් එක්ක ඔයාගේ ගෙදර කරන්ට් බිලට තිත තියන්න දැන් ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාගේ ගෙදරට වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන්, කර්මාන්ත ශාලාවට වෙන්න පුළුවන්, මේ ඕනම තැනකට සෝලා එකක් විශ්වාසයෙන් සවි කරගන්නවා නම් හොඳම තැන තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. කෝල් එකක් දෙන්න 0711711 කියන නම්බරයකට.
1: ඒ ඩීප් ටෙක් ගැන මතක් කරේ අපි මේ පෑන් යනවා. යන්න කලින් මතක් කරනවා විජය නිෂ්පාදන කැමරස් කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා. ඉතින් වාට අදත් දවල් 2 වෙනකොට එහෙම නැත්නම් ඔයා අපි හිතමු ගෙදර නෙමෙයි ඔයා රෙස්ටුරන්ට් එකේ ඉන්න නේද?
0: ඔව්.
1: උයන කෙනෙක් කියලා.
0: හරි.
1: ඔයාගේ අතින් තමයි මේ පැත්තෙම අය දවල්ට කන්න කැම ටික හදාගෙන ඉන්නේ. එහෙම කෙනෙකුට අපි මතක් කරනවා 100% ස්වභාවික කුළුබඩු විජය නිෂ්පාදක.

0: මෝටසයිකල්ලොවේ පෙරලිකාරයා TVS ලංකාවෙතින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටසයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටසයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටසයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටබයිසිකලේ TVS XL 100.
1: අවශ්‍ය වාහන සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි, සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි, මුංගිට කිලෝ එකක් රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි, ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි, රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි, අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක්ව අවන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අද අවන්ස් ප්‍රදර්ශනකාරයෙක් වෙයි. avans.com වෙත පිවිසෙන්න.

0: good morning හටයි විනාඩි පහයි වෙලාව අපි දෙවනි පැයට ඇවිල්ලා ඉන්නේ
1: good morning සුබදාසන
0: සුබදාසන
1: ඔයා අහලා තියෙනවද මෙන්න මේ නම
0: මොකද්ද
1: කාමෙලා විටාලි
0: කාමෙලා විටාලි
1: කියලා කියන්නේ ඇමරිකාවේ නිව්යෝක් වල හිටපු සාමාන්‍ය ගෘහණියක්
0: එහෙනම් අපි දැනගන්න විදිහක් නැහනේ
1: එහෙම දැනගන්න විදිහක් නැහැ හැබැයි ඔයා පැකේජ් සේව ගැන අහලා තියෙනවා
0: පැකේජ් සේව
1: නෑ ඒකත් එහෙම ලොකුවට අපේ ඔළුවේ නෑ
0: අහහ
1: හරි මේ කියන්නේ යන්නේ මෙහෙම කතාවක් අපි සාමාන්‍යයෙන් මේ අපි පීට්සා ඕඩර් කරලා කනවනේ
0: ඔව්
1: පීට්සා කියන්නේ හරි ආස සුඛෝපභෝගී කෑමක් සමහර කෙනෙකුට මාසයකට සැරයක් සමහර කෙනෙකුට අවුරුද්දකට සැරයක් සමහර කෙනෙක් සතියට දෙතුන් පාරක් නේද දවල්ට ඔෆිස් එකේ ඉන්න ගමන් ඕඩර් කරලා කන රෑට ගෙදර යනකොට කට්ටියත් එක්ක කන්න ආරයි යන සමහර කෙනෙකුට නිකන් අපි හිතන්නේ ගෙදරට නිකන් ඩිලිවර් කරන්න ඔයා පේමන්ට් එකක් කළා අර අරහ අහවල් ගෙදරට යවනවා කියලා එහෙම යවන ටිකක් විශේෂිත වූ කෑමක් දැන් ඔයා පීට්සා ගෙනාපු ගමන් බලන්න පෙට්ටියේ තියෙන පොඩි ප්ලාස්ටික් කෑල්ලක්
0: පෙට්ටිය ඇතුලේ
1: පීසා කම්පැනි එකෙන් දාපු පොඩි සෙල්ලම් බඩුවක් වගේ එකක් තියෙනවා. මේ පොඩි සුදු පාට කකුල් තුනක් නිකන් පොඩි මේසයක් වගේ. ඈ මොකද්ද මේ කෑල්ල? මේක ඇවිල්ලා මේ පීසා කර්මාන්තයම සම්බන්ධව කතා කරන ඉතිහාසය හොයාගෙන යනකොට ඉතාම වැදගත් සුවිශේෂ වූ ප්ලාස්ටික් කෑල්ල. 1970 සහ 80 ගණන් කියලා කියන්නේ ඇමරිකාවේ මේ නිරන්තරයෙන්ම බහුලව කෙවල් වලට පීට්සා ගෙනලා කාපු කාලයක්.
0: අහහ.
1: කියන්නේ ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා තිබුණා.
0: හරි.
1: ඉතින් පීට්සා ඩෙලිවරි ව්‍යාපාරයේ වේගෙන් දියුණුුනේ තොන්නෝයි කියන කාලේ තමයි.
0: හ්ම්.
1: එතකොට ඉක්මනටම මේක ප්‍රචලිත වෙනකොට ටික ටික පාරිභෝගිකයෝ මේ පීට්සා එක ගෙනාවට පස්සේ ඕඩර් කරන උනන්දු වගේ නෙමෙයි ඊට පස්සේ කන්න ගියාම කෑවට පස්සේ මේ පීට්සා සමාගම් වලට එනවා කම්ප්ලේන් එකක්.
0: අහහ.
1: මොකද්ද? චීස් කේද වාචකය.
0: අහහ.
1: හරි. ඒ කියන්නේ අර පිට්සා එකේ උඩ දාලා තියෙනවනේ චීස් දාලා තියෙනවා. මොනවද
0: ටොපින්ග්ස් අනම්මලන් තියෙනවනේ.
1: ඒ ඔක්කොම පියනේ ඇලෙන්න
0: ගන්නවා.
1: අහහ. අර බයික් එකේ අයියත් ඉතින් ඒ මාර ස්පීඩ් එකේ යනවා. දැන් කාලේ වගේ තමයි ඒ කාලෙත්. මම හිතන්නේ තියෙන මොකක් හරි වාහනයකින් එවනවා. ඒ එවනකොටත් පිට්සා උඩ ගිහිල්ලා සොසේජස් කෑලි පියනේ ඇලිලා චීස් එහා පැත්තේ කෙරවලට ගිහිල්ලා
0: පිටිතලිය විතරයි අන්තිමට එන්නේ.
1: මේ වගේ ලොකු ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වුණා.
0: අනික
1: උණු වෙන්නේ දාන්නේ. දැන් උඩි උණුෙන් දානකොට සාමාන්‍යයෙන් ඒක එහෙම වෙනවා. මොකද ඒකට හේතුව ඒකෙන් පිට වෙන වාෂ්ප නිසා කාඩ්බෝඩ් පෙට්ටිය තෙත් වෙනවා. එතකොට පෙට්ටියේ පියන මැදින් පහලට බහිනවා. එතකොට පියන පහළට නැමුණු ගමන් චීස් තට්ටුව ඒක ඇලෙනවා.
0: හරි.
1: ඉතින් ඩෙලිවරි කරන කෙනා පෙට්ටිය කීපයක් එක උඩ එක තියාගෙන ඉන්නෙත්.
0: ඔව්.
1: ඉතින් ඒ නිසා මේක ප්‍රශ්නයක් වෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුම හෙව්වේ අන්න අර කියපු කමේලා විටාලේ.
0: අහහ.
1: එයා කල්පනා කරා කොහොමද මේ පියන පහළට නොවැටෙන්න පීසා එක ආරක්ෂා කරන්නේ. 1983 දී එයාට එනවා මේ අපූර්ව අදහස. එයා නිර්මාණය කරනවා කකුල් තුනක් සහිත පුංචි ප්ලාස්ටික් ආධාරකයක්. ඒකට තමයි කිව්වේ පැකේජ් සේවර් කියලා. පීස එක මැදින් මේක තිබ්බම පෙට්ටියේ පියන පහලට නැමෙන එක අර පීස එකේ වදින්නේ නැති එක නවතිනවා.
0: ඒ නැමුණත් වදින්නේ ඉස්සෙල්ලාම අර ප්ලාස්ටික්
1: කෑලි මුදුනේ. එතකොට පියන චීස් එකේ ගෑවෙන්නේ නැහැ. පීස එක සුරක්ෂිතව තියෙනවා. 1985 පෙබරවාරි 12 වෙනිදා ඇයට ඇමරිකාවේ මේකට පේටන්ට් එක හම්බෙනවා. එතකොට මේ අංක අනම්මන ඔක්කොම එක්කම යාට හම්බෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි දැන් පීසා එක කාලා ප්ලාස්ටික් කෑල්ල කුණු කූඩේට විසිකරනවා.
0: කමක් නැහැ. ඉතින් පීට්සා එක කරා කියලානේ.
1: ඔව්. දැන් ඔය මේකට කකුල් තුනක් තියෙන්නේ කියලා හිතලා බලන්න. බලන්න පොඩ්ඩක්. ගණිතමය වශයෙන් කකුල් තුනක් සහිත ආධාරකයක් කියලා කියන්නේ ට්‍රයිපෝඩ් එකක්.
0: ඔව්.
1: ඕනම අසමාන මතු පිටක උනත් නොපැද්දි ස්ථාවරව තියාගන්න පුළුවන්.
0: අහහ.
1: එතකොට කකුල් හතරකට වැඩිය කකුල් තුනක් හදන්න යන ප්ලාස්ටික් ප්‍රමාණය අඩුයි. කෝටි ගණනේ මේව හදද්දි පීස සමාගම ඒක ලොකු මුදල් ඉතිරිකුත් කරනවා මේ කකුල් තුන නිසා.
0: ඔව්.
1: හතරක් ඇදුවම ඊට වැඩිය කොස්ට් එක වැඩි.
0: ඔව්.
1: හරි. අද වෙද්දි ලෝකයේ 99%ක් පීස සමාගම් මේ පීස සේවයක පාවිච්චි කරනවා. එතකොට දැන් මේවා සමහර එකතු කරනවා. මේවා ස්මාර්ට්ෆෝන් ස්ටෑන්ඩ් විදියටත් දැන් පාවිච්චි කරනවලු සමහර. ඉතින් බලන්න මනු අර කමේලගේ නේද පුංචි අදහස ලෝකෙ කොච්චර දුර ගිහිල්ලා තියෙනවද
0: නැත්තම්
1: කමේලා විටාලිය මතක් කරගන්න ආයි පිට්සා එකක් ගෙනහම
0: ඔය මේස දැක්කව
1: හැම වෙලේම ලොකු මැෂින් අධි තාක්ෂණික දේවල් ඕනේ නැහැ. සාමාන්‍ය කෙනෙක්ගේ පුංචි ඔළුවට එන පුංචි අදහසකට පුළුවන් මුළු ලෝකෙම තියෙන ප්‍රශ්නයකට විසඳුමක් හොයන්න.
0: ඇත්තනේ.
1: ඒ ප්ලාස්ටික් කෑල්ල අපි කන්නේ නැහැ. හැබැයි අර පිට්සා අපි කියන්නේ අවුට්ලට් එකේ ඉඳලා ගෙදරට එනකන් කාලෙදි.
0: ඒක හැබැයි නැතුවම බෑ.
1: ඔව්. ඒ කාලෙදි විතරයි මේක පාවිච්චි වෙන්නේ.
0: අහහ.
1: පිට්සා එකේ අවුට්ලට් එකේ තෝ පැත්තකට දාලා කොහේ හරි මුල්ලක තියෙන්නේ.
0: අහහ.
1: අපිට වුණාම මේ ගේන වෙලාවට විතරක් අර කෑල්ල ගියලා තියෙනවා.
0: ඔව්.
1: බලන්න ඩිලිවරි කරන ටයිම් එකේ විතරයි ඕන කරන්නේ.
0: හ්ම්.
1: හැබැයි ඒ හරහා පාරිභෝගිකයාට නේද? ඒ පිට්සා එක සම්බන්ධ වෙ තියෙන හැඟීම.
0: නැත්තම්.
1: ඒ අර ඉස්සර කේන් තියෙන්නේ මේක කන්නේ.
0: ඔව්. නම් කේල් මගද්ද මන් දන්නේ නැහැ කියලා නේ.
1: චීස් එක පියනේ පිට්සා එක පියටත්.
0: උදේ 8යි විනාඩි 10යි දැන්.

0: අටයි විනාඩි 13යි.
1: Soon, Green Life Plantation, Private Limited. I'm going to live a new green life.
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දීමෙන් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: දිනමල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහ
2: සමනුග්‍රහය
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: කියන්නේ පුතේ ගැළපෙනා කියන එකනේ.
1: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
0: කොහොම බෙරිවිලා
2: විතර නෙමෙයි මේ ඇලිලා.
0: ගොඩ නම් මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කිරි මාළු කරි.
3: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
4: අත්තම්නේ මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලක්හඬ රේඩියෝ.

0: මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සිද්ධ වෙන්නේ.
1: කවුද කියන්නේ?
0: සමහරු එහෙම කියනවා නේද?
1: ඔව්.
0: සමහරු මේ අපි විභාගයක් පාස් වුණා.
1: ඔව්.
0: ඊට පස්සේ ඔෆිස් එකේ උසස් වීමක් ලැබුවා. ඊට පස්සේ තව තව මොන හරි ජයග්‍රහණයක් ලැබුවම අපි කියනවා ගොඩාක් අය කියනවා මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත.
1: හරි.
0: ඒ තමන් විශ්වාස කරන අදහන නේ.
1: ආගමට අනුව නේද?
0: ඔය ක්‍රිකට් පිටියේම අපි දැකලා තියෙන විශේෂම පාකිස්තානු ක්‍රීඩකයෝ 100ක් එහෙම ගැහුවම ලකුණු.
1: ඔව්.
0: ඒගොල්ලෝ ඉක්මනට ගිහිල්ලා පිට්ටනිය දන ගහලා
1: ඔව්
0: මේ නළල බිම තියලා අහස දිහා බලනවා.
1: අත්
0: දෙක උස්සලා.
1: ඔව්.
0: ඒක ඒගොල්ලන්ගේ විශ්වාසයක්. ඒගොල්ලෝ අදහන ආගමත් එක්ක. එතකොට දැන් පහුගිය දවසක අර වයිබව සූර්යවංශී. සූර්යවංශීගේ බැට් එකේ AI චිප් එකක් තියෙනවා කියලා අර කෙනෙක් කිව්වනේ පාකිස්තානයේ මහදීක්.
1: ඔව්නේ.
0: ඒකට ලස්සන උත්තරයක් දුන්න සූර්යවංශී. සූර්යවංශී කිව්වා ඔව් ඒ චිප් එක හයි කරලා තියෙන්නේ දෙවියන් වහන්සේ.
1: කොල්ලත් පොඩි උනාට නේද කට?
0: ඔව්. කෙලිම වීඩියෝ එකක් දාලා තියෙන්නේ.
1: අහහ.
0: මේ රාජස්ථාන් රොයල්ස් පේජ් එකට දැම්මා. කිව්වා ඔව් මේ ඒක හයි කරලා තියෙන චිප් එකක් තියෙනවා. චිප් එක හයි කරේ දෙවියන් වහන්සේ.
1: ඕකේ.
0: සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ මේ විදිහට තමයි. මෙයා දැඩි විශ්වාසයකින් ඒ කතාව කිව්වේ. මොකද එයා දන්නවා එයාගේ ප්‍රැක්ටිස් එක, එයාගේ ටැලන්ට් එක,
1: එයාගේ මහන්සිය.
0: ඔව්. ඒ එක්ක දෙවියන් වහන්සේගේ තියෙන ආශිර්වාදය තමයි එයාගේ මේ සාර්ථකත්වයේ පිටිපස්සේ තියෙන්නේ කියලා.
1: ඔව්.
0: ඕනම කෙනෙකුට උවමනාව තියෙනවා නම්, කැපවීම තියෙනවා නම් ඒ සාර්ථකත්වයට යන්න පුළුවන්.
1: ඇත්ත.
0: කවුරු හරි හිතනවා නම් උදේ හවස පන්සල් ගිහිල්ලා බෝධි පූජා තියලා ඇතේ නූල් ගැට ගහලා විතරක් සාර්ථකත්වයේ ළඟා කරගන්න පුළුවන් කියලා.
1: ඒක බොරුවක්.
0: එයා කියනවා කැපවීමයි නේද?
1: වැදගත් වෙන්නේ.
0: ඔව්. එතකොට එයා දැන් ඔය සූර්යවංශිගේ මේ ක්‍රිකට් පූණු වීම ගැන එහෙම හොයලා බලනකොට එයා පැයට කිලෝමීටර 150ක් විතර ස්පීඩින් යන බෝල 400ක් 500ක් එයාගේ ප්‍රැක්ටිස් සෙෂන් එකෙන් පස්සෙත් පුහුණු වෙලා තමයිලු ගෙදර යන්නේ. හරි. එතකොට එයාට අර මිනිස්සු දුවගෙන දුවන ඇවිල්ලා 140ට 45ට දානකොට ඒව නැති.
1: නැත්තම්
0: ඒව කෙලින්ම ග්‍රවුන්ඩ් එකෙන් එළියට යවන්නේ ඒකයි.
1: එයා
0: කියනවා ප්‍රැක්ටිස් එක තමයි මේ හැම දෙයකම රහස කියලා.
1: ඔව්.
0: හරි. අපිට උනා දුවමනාවක් තියෙනවා නම් ගොඩ යන්න ජීවිතේ ඒකට මහන්සි වෙන්න ඕනේ, දිවාරය නොබලා
1: කැප වෙන්න ඕනේ.
0: හරි. ඒ වෙනුවෙන් ඔයාට හොඳම තැනක් ගැන කියන්නම්. විශේෂම ව්‍යවසායකයෙක් වෙනවා නම් ලංකාවේ බොහෝ තරුණයින්ට අත දීපු තැනක් තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ.
1: මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එක සම්බන්ධ වෙලා ඔබත් ව්‍යවසායකයෙක් විදිහට තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න, ඒ වෙනුවෙන් පළවෙනි පියවර තියන්න මාක්ස් පෙන් එකට කෝල් එකක් දෙන්න 011 7679 579 කියන අංකයට තමයි කතා කරන්න ඕනේ. ඉතින් අලුත් ගමනකට දැන් ඩෝමා එක්ක ඔයාට එකතු වෙන්න පුළුවන්කම තියෙන. මොකද ගොවි ජනතාවගේ විශ්වාසනීය හවුල්කරු ඩෝමත් එක්ක ඔන්නාට පුළුවන්කම තියෙනවා අලුත් පියවරක් තියන්න. ඉතින් මේ හැම දෙයක් එක්කම වැඩි විස්තර දැනගන්න අර කියපු දුරකථන අංකයට කතා කරන්න. එහෙම නැත්නම් මේ ආයේ ශාඛා තියෙනවා රට පුරාම. ප්‍රධාන ශාඛාව තියෙන්නේ නොම්බර 31 ඇල්හේන පාර මහරගම.
0: මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් මතක තියාගන්න ඕනේ නමක්. හරි. රයිට්. දැන් කිනාද පණිවිඩය කියන්නේ. ඒ වගේම කසාගල ප්ලාන්ටේෂන් ගැන මතක් කරනවා අපි ආට.
1: කසාගල ගැන කතා කරනකොට සරුසාර අනාගතයකට පැහැබර හරිත ශ්‍රී ලංකාවක්, දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික ඔබ සැමට උන් ආරාධනා කරනවා. ලාභදායී ආයෝජන අවස්ථා එක්ක කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරන ගමන් රටේ ආර්ථික සංවර්ධනයට දායක වන දේශීය ව්‍යාපාරයක්.
0: විජය නිෂ්පාදන කැමරස්ස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා විජය නිවසින් එන කුළුබඩු විතරක් නෙවෙයි, දැන් විජය පපඩම්,
1: ඊට
0: පස්සේ විජය උඳු පිටි, රක්කම් පිටි වගේ දේවල්.
1: ඒ විජයතේ විජය කෝප මේ හැම දෙයක් එක්කම කැම මේස රසවත් කරගන්න වගේම රස කැම ජාති හදා ගන්න ඔබ එකතු කරගන්න ඕනේ විජය නිෂ්පාදන. උදෑටයි විනාඩි 36.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: උදෑසන විනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: අටයි විනාඩි හතලිහයි දැන් වෙලාව.
1: ගෙදරට ගොඩාක් දුරට වැඩිපුර ඔය සොසේජස් එහෙම ගේනවා නම් අන්න ඒ අය චුට්ටක් මේ අහගන්න. සොසේජස් කියන එක ඔය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන විදිහට පිළිකා ඇති කරන්න බලපාන අපි ගන්න ආහාර අතර දුම්කල එකම ඊට පස්සේ ඉහලින්ම කියවෙන එක. ඒ කියන්නේ සොසේජස් එකක් ඉඳලා හිට්ලා සොසේජස් එකක් කනවා කියන එක නෙමෙයි. සමහර ගෙවල් වල තියෙනවා පොඩි දරුවන්ට එහෙම නේ. කෑම ටිකක් කවා ගන්න බැරි වුණාම සොසේජස් කරලා මේ බදලා
0: දීලා කවනවා.
1: නොග්‍රිල් කරලා දීලා හරි කොහොම හරි සොසේජස් කියන එක ටිකක් බහුලව
0: කනවා.
1: ඔය අපේ පිරිමි පාර්ශවයේ විශේෂයෙන්ම අපේ වැඩිහිටියෝ මේ හවසට මදු විත පානය කරන ගමන් කොහොමත් ඉතින් වහ පොන ගමන් ආයි සොසේජස් එකක් කෑවා කියලා
0: අමුතු මේකක් වෙන්නේ නැහැ.
1: ශරීරයට හිත
0: දෙකම වහ
1: දෙකම හොඳ මේකින් කරනවානේ.
0: ඔව්.
1: අපි මේ කුඩා දරුවෝ ගැන කතා කරමු.
0: ඉතින්
1: ඒ නිසා මේ මොකද ඔය සොසේජස් එකක් කියලා කියන්නේ ඕක දැන් බදිනකොටත් ඕක ඇතුලේ ඇතිවන රසායනික වශයෙන් වෙනස් වීමක් තියෙනවා රත් වෙනකොට. ඒක අපේ බඩට දාගත්තට පස්සේ බඩ ඇතුලේ සිදුවෙන ක්‍රියාකාරීත්වය එක්කත් ඕකේ යම්කිසි රසායනික ශරීරයට අහිතකර දේවල් ටිකක් නිපද වෙනවා. ඒ ඔක්කොම අවසානයේ පිළිකාකාරක විදියට නේද ඔයාට අහිතකර සෞඛ්‍ය තත්ත්වයක් ඇති කරනවා කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. හරි. ඒ නිසා චුට්ටක් මතක් කරනවා මේ සොසේජස් කියන ඒවා පුළුවන් තරම් අඩු කරන්න. ඉඳලා හිටලා මාසෙකට සැරයක් වගේ කැවුනා නම් ඒක නෙමෙයි මේ කියන්නේ. ටිකක් වැඩිපුර කන තැන්වල අයට වැඩිහිටියන්ට මතක් කරනවා විශේෂයෙන්ම මව්පියන්ට ඔයාගේ දරුවාට දෙනකොට මේක ගැන තවදුරටත් හිතන්න. හොයන්න මේ ගැන හොයන්න. හරි.
0: අපි දන්න දේවල් මේ.
1: ඔව් දැනගෙන
0: කන්නේ.
1: දුම්කොළ ගැනත් මම දැක්කා ලිස්ට් එකක් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. පිළිකා කියන ඒවා පිළිකා ඇති කිරීම ලෝකයේම ගත්තත් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන තමයි ඒ දර්ශකයේ උඩින්ම තියෙන්නේ. හරි. ඒ නිසා මේ දැන දැන මේවා සම්බන්ධව විශේෂඥයෝ කියනකොට ඊටත් එහා ගිය දැනුමක් අපිට තියෙන විදිහක් නැහැ
0: නේද? අනිවාර්යෙන්.
1: නේද? අපිට අපි මොනවද දන්නේ?
0: ඔව්.
1: ඒ නිසා මේ පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න.
0: අපි දරුවන්ට හොඳම දේවල් දෙන්න බලන්නේ නේ.
1: දැන් කෑමක් බීමක් කියලා ගත්තාන් අපි කියන්නේ කඩේකට ගිහිල්ලා මොන හරි දෙයක් අපි හිතමු යෝගට් එකක් ගේන්න ගියත් අපි බලනවා
0: මේක කොහෙන්ද එන්නේ මොනවද මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ මේක දරුවට සුදුසුයිද නැද්ද කියලා. ඉතින් එහෙම බලලා තමයි අපි හොඳම නිෂ්පාදන තෝරගන්නේ. විශේෂයෙන්ම දැන් ওই ක්‍රියාශ්‍රිත නිෂ්පාදන වගේ තෝරගන්නකොට ඔබට පැල්වත නිෂ්පාදන තෝරගන්න පුළුවන් බය නැතුව. මොකද අපේ රටේ අපේ නිෂ්පාදනයක්. ඉතින් යෝගට් එකක් ගන්න ගියත් ඔබට දැන් ෆ්ලේවර්ස් ගොඩකින් අයිස්ක්‍රීම් ගන්න ගියත් ෆ්ලේවර්ස් ගොඩකින් පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න අවස්ථාව තියෙනවා.
1: ඒ වගේ මතක් කරනවා අපි හඳහන ලොතරැය ගැන.
0: ඔබව දිනවන තැන ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ අතරින් හඳහන කියලා කියන්නේ මේ දවස්වල ලග්නෙත් එක්ක ගලපලා ගන්න ඕන හොඳම ටිකට් එකක්. ඉතින් ඔයාගේ ලග්නෙත් එක්ක ගලපලා ජය අංක ගලපලා ගන්නවා නම් මේ දවස්වල නියත ධනයෝග සහිත හඳහන ටිකට් එකක්ම මිලදී ගන්නවා.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ නිල තීරක
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness within Sonalika Tractory මහ පොළොවට මහ බලයක්
3: මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ගෙදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් කො bayabas.com වෙත පිවිසෙන්න
4: උදේ 8:52 වෙලාව මේලා මාව අහගෙන ඉන්නවද මතක් කරනවා ඩීප් ටෙක් සෝලා ගැන ඩීප් ටෙක් කියලා කියන්නේ සෝලා වෝටර් පම්ප්ස් ගන්නවා නම් ගොවි මහතුරුන්ට නේද දැන් සාමාන්‍යයෙන් ඔය තමන්ගේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් යන වියදම අස්වැන්නෙන් කවර් කරගෙන යම්කිසි මුදලක් අතට තියාගෙන ලාභයක් ලබන එකනේ අරමුණ එතකොට වියදම වැඩි නම් අතටින ලාභය අඩු වෙනවා ඉතින් ඒ නිසා තමයි කියන්නේ වෝටර් පම්ප්ස් විශේෂයෙන්ම වතුර මෝටරෙන් පාවිච්චි කරනකොට වඩ පුළුවන්කමක් තියෙනවා නම් සම්පූර්ණයෙන්ම සූර්ය එලියෙන් හිරු එලියෙන් ක්‍රියාත්මක වෙන වතුර මෝටරය පාවිච්චි කරන් වඩ කරන් බිල් එක කියන එකේ නැහැ. ඉතින් ඔය වගා කටයුත්තකට වතුර දානවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. නිකන් සාමාන්‍ය දෛනික ගෙදරක පාවිච්චියට කරන්ට් එකට අපි වියදම් කරනවට වැඩිය සෑහෙන මුදලක්. ඉතින් ඩීප් ටෙක් සෝලා වෙත වඩ කෝල් එකක් දෙන්න පුළුවන් නම් වෝටර් පම්ප් සම්බන්ධවත් ඉතින් ඩීප් ටෙක් එකට කතා කරන්න පුළුවන්. 071-711-711 කියන නම්බරේට කතා කරලා දැම්මම ඔයාගේ වතුර මෝටරය සෝලා වතුර මෝටරය ඒ අවශ්‍ය කරන මූලික ගෙවීම කළා ඇනෝම් කළා ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනවා ඩීප් ටෙක් සෝලා

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගුණ විතරණ.
1: දයින් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනෙ ලොතරැයි ප්‍රති සංවර්ධනයේ තවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනෙ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
4: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේල ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 0.71 0.397300

0: 49.
1: කටුගස්තොට ගුහගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. අදාළියොම සිදු වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මෙසේ තුවාල ලබා ඇත්තේ හන්තාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයෙක්. ඔහු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. අට්ලන්ටික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක පුද්ගලයන් 3 දෙනෙකු මේ යාම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු තිබෙනවා. නෞකාවේ ගමන් කළ පුද්ගලයන් අතර පැතිර ගිය හන්ටා වෛරස් රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. මියගිය පුද්ගලයන් අතරම වෛරසය ආසාදනය වූ බවට තහවුරු එක් රෝගියෙකු දැනටමත් හඳුනාගෙන තිබෙනවා. තවත් සැක සහිත රෝගීන් 5 දෙනෙකු නෞකාවේ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හන්ටා වෛරසයේ මීයන්වැනි සතුන්ගේ මුත්‍රා හෝ මලපහ මගින් මිනිසුන්ට බෝවන වෛරසයක් බව සැක පළ කරනවා. මෙලඟ ලකන ප්‍රවෘත්ති පෙරවරු 10ට
2: 24 පෑම සිරුවෙන් ලකන

0: දශම පහ අනුත්තුනයි දශම හත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ.
1: Good morning, සුබ දැසනක් වෙලාවුදේ 9:03.

0: Good morning. හුදේ 9යි විනාඩි 6යි දැන් වෙලාව.
1: ඉතාලි අග්‍රාමාත්‍ය මේ වරිය. ඇය කිව්වා මරු කතාවක්.
0: මොකද?
1: ජෝර්ජියා මෙලෝනි.
0: හහ.
1: ඇයි කිව්වා සංක්‍රමණිකයන්ට මෙන්න මෙහෙම කතාවක්. අපේ රටේ ඉන්නවා නම් අපේ විදියට ඉන්න.
0: අහහ නැත්තම් යන්න.
1: දෙවෙනි කෑල්ල කිව්වේ නෑ.
0: ඕකේ.
1: පළවෙනි කෑල්ලෙන්ම දෙවෙනි කෑල්ල තේරුම් ගන්න වෙනවනේ.
0: ඔව්.
1: අපේ රටේ ඉන්නවා නම්
0: ඒ විදියට ඉන්න.
1: දැන් ඔය අපේනුත් ඉතාලියට ගිහිල්ලා ඉන්නයි ඉන්නවනේ.
0: ඔව්.
1: අපේ යාළුවෝ ඉන්නවා. ඉතින් මම ඒගොල්ලන්ට මේක ෆෝවර්ඩ් කරා. ඒගොල්ලෝ කොහොම දන්නවා මතන්.
0: ආ. දැනුවත්. අපි මෙහෙනේ ඉන්නේ.
1: ඉතාලි අගමැතිනිය ජෝර්ජියා මෙලනි. ඔය සංක්‍රමණික සම්බන්ධව ආందోళනාත්මක ප්‍රකාශයක් මේක.
0: ඔව්.
1: මුළු යුරෝපයේ මේකෙන් උණුසුම් වෙලා
0: තියෙනවා.
1: එයා කිව්වා ප්‍රධාන කරුණු කීපයක්. නීතිය සහ සංස්කෘතිය. යම් පුද්ගලයෙකු විදේශ රටක පදිංචියට එනවනම් ඔවුන් අනිවාර්යයෙන්ම ඒ රටේ පවතින නීති සංස්කෘතිය සහ සම්ප්‍රදාය පිළිබඳ යම් දැනුමක් තියෙන්න ඕනේ. සහ පිළිගන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා ජාතික අනන්‍යතාවය රැක ගැනීම වැදගත් කියලා. මොකද මේක කිසි ලෙසකින්වත් කාටවත් බැහැර කරන්න බෑ කියලා. ඊට පස්සේ කිව්වා මේ ප්‍රකාශය ඉතාලියේ ඉදිරි සංක්‍රමණික ප්‍රතිපත්ති වලට දැඩි බලපෑමක් ඇති කරනවා. මොකද සංස්කෘතිය ඒකාබද්ධතාවයකින් යුතුව විවාද වලින් තොරව පිළිගන්න ඕනේ. මොකද මේ සංස්කෘතිය කියන එකට මේ එක එක කෙනාට එක එක විදියට
0: ඇඟිලි ගන්න
1: දෙන්න බෑ කියලා. ඉතින් මේක ජාතිකත්වය එහෙම නැත්නම් අපි කියන්නේ ස්වෛරී භාවය සම්බන්ධව ලෝක නායකයෙක් කරපු මෑත ඉතිහාසයේ කරපු ටිකක් දැනෙන සහ ටිකක් වේට් එකක් බරක් තියෙන ප්‍රකාශයක්.
0: ඔව්.
1: මොකද එහෙම නැත්තම් ඉතාලිය කියන රටට විවිධ රටවල් වලින් ඇවිල්ලා ඉතාලිය කියන රට සංස්කෘතිය ඒගොල්ලන්ගේ ජාතිකත්වය කියන එක අවුල් කරන්න මේ කාටවත් එහෙම අවසරයක් නැහැ කියන එක තමයි මේ මතක් කිරීම. ඉතින් දැන් ඕක ඒ රටකට යන තැනකටම අපි කොහේ හරි ගියාම අපිට සිද්ධ වෙනවා වවුලෑ ගෙදර ගියොත්
0: එල්ලිලා ඉන්න.
1: එල්ලිලා ඉන්න. අපි තමාලාට වවුලෑ ගෙදර ගිහිල්ලා අපිට ඕන විදියට ඉන්න ට්‍රයි කරොත් ඉන්න වෙන්නේ නැහැ. වැඩිකල් පවතින්න බෑ. දැන් ආයතනයක රස්සාවට ගියා. ඔයාගේ තියෙන නොසන්ඩාලකම් ඔක්කොමත් අරගෙන ඒ ආයතනයට ගියාට පස්සේ ඒ ආයතනයේ මිනිස්සු ඒ නොසන්ඩාලකම් ටික ඉගෙන ගත්තොත් ආයතනය කඩා වැටෙනවා. ඒ නිසා ආයතනයකට ගියාම ඒකට තියෙන විනය නීති ටික.
0: හැසිරීම.
1: මොකක් හරි ඒක ඇතුලේ උපසංස්කෘතිය. ඒවට අනුගත වෙනකොට තමයි ඔයා හරියට නේද හරි විදිහේ සේවකයෙක් බවට පත් වෙලා ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්නේ. අපි ගොඩක් වෙලාවට උත්සාහ කරනවා අපි යන තැන අපේ විදියට වෙනස් කරන්න.
0: එහෙම කරන්න බැහැනේ.
1: ඒ හින්දා තමයි අපිට වැඩිකල් කොහෙවත් ඉන්න බැරි.
0: රැඳෙන්න බැරි.
1: දැන් බලන්න ආයතනයක අවුරුදු 20ක් 25ක් 30ක් වැඩ කරපු සේවකේ පොඩ්ඩක් හොදවට හොයලා බලන්න එයාටත් මේ එයාගේ උවමනාවට කියන්නේ එයාට ඕන විදියට ඉන්න එහෙම උවමනාවක් නැතිකම නෙමෙයි.
0: හැබැයි එහෙම ඉන්න බෑ. එතන සංස්කෘතියක් තියෙනවා.
1: ඔව්. මොකද එයාට සිද්ධ වෙනවා එයාට එතන ජොබ් එක ඕනේ නම් ඒ විදියට හැඩගැහෙයි. එහෙම හැඩගැහෙන්න බැයි නම් පවතින්න බෑ.
0: ඇත්ත.
1: ඉතින් මේවා හොඳ මේ උදාහරණ ලෝකේ දැන් රටක් විදියට ගත්තත් අපිටත් එහෙමයි. අපේ රට ඇතුළේ ඉන්නවනම් අපේ රටේ තියෙන දේවල් අගය කරන්න. අපේ රටේ දේවල් විනාශ නොකර ඉන්න.
0: හරි රැකගන්න.
1: ඔව්. කියන්නේ අගය කිරීම කෙසේ වෙතත් විනාශ නොකර ඉන්නවා කියන්නේ.
0: අන්න ඒක
1: නෙමෙයි. එහෙම තැන් තමයි පරිස්සමට ඉස්සරහට යන්නේ.
0: ඇත්ත. ඒව රැකගෙන යන්න. 9යි විනාඩි 10යි.

0: උදේ 9යි විනාඩි 18යි.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි යතේ NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කෙවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරියක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
0: උදේ 9 විනාඩි 18යි දැන් වෙලාව. මෝනින් ඩ්‍රයිව් එකත් එක්ක ඉන්න අතරතුරේ ඔබව දිනවන හදහන ගැන කියන්නෙම එපැයි නේද? ජාතික ලොතරැයි මණ්ඩලයේ හදහන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා කියන්නේ ඔබට ඔබේ ලග්නෙත් එක්ක ගලපලා ජය අංකත් එක්ක ගලපලා ගන්න පුළුවන් හොඳම ටිකට් එක තමයි NLB හදහන. එනිසා වැඩි වැඩියෙන් හදහන ටිකට් එක ගත්ත කියලා පාඩුවක් වෙන්නේ නැහැ ඔබට. එනිසා ජාතික ලොතරැයි මණ්ඩලයේ අනිත් ටිකට් පත් ගන්න අතරතුරේ හදහනටත් පුංචි ඉඩක් වෙන් කරන්න. ඒ වගේම ඩොමා මැෂින් එක ගැන අපි කියලා තියෙනවා, තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්නවා නම් එවෙනින් විශ්වාසනීය තැනක ආයෝජනය කරන්න. හොඳම තැනක් ගැන අපි කියලා තියෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම. ඉතින් නම්බර 30 කැල්හේන පාර මහරගම කියන තැනට ගියාට පස්සේ ඔබට අවස්ථාව තියෙනවා මේ ඇත් එක කතා බහ කරලා කොතනින්ද ඔබ පටන් ගන්න ඕන කියලා හරියටම මේ ඇත් එක කතා කරලා දැනගන්න.

0: නවයයි විනාඩි 20 දෙකයි වෙලා. අපි විවිධ රටවල තියෙන දියුණු තාක්ෂණික ක්‍රමවේද ලංකාවට කොහොමද ඇප්ලයි කරන්න කියලා කතා කරනවානේ. කතා කරනවා විතරයි ඒව වෙන්නේ නෑනේ. ඇත්තටම ගත්තොත් නේ කතා කරපු ඒවා වෙලා නම් ලංකාව දැන් සිංගප්පූරුව වගේ වෙලා.
1: නැත්තම්
0: ගොඩක් කාලවට සමාන මේව සම්බන්ධ වගකීම් පවා නිකන්
1: ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ වගේ.
0: ඒගොල්ලෝ තමයි ටීවී වලට ඇවිල්ලා මාධ්‍ය අමුතුලෙම කතා කරන උනාට වෙන පාටක් පේන්නේ නැහැ. දැන් ඔය අපි ලංකාවේ මේ දවස්වල කතා කරන එකක් තමයි ඔය බලශක්ති අර්බුදයත් එක්ක සෝලා ගැන. සූර්ය බලශක්තිය ව්‍යාප්ති ගැන. සමහර රජයේ ආයතන මේවට ක්‍රියාත්මක වෙනවා. සමහර පෞද්ගලික අංශ ක්‍රියාත්මක වෙනවා. අපි ඩීප් ටෙක් ගැන මතක් කරනවා නිතරම. ඩීප් ටෙක් එකට අවශ්‍ය කරන පසුබිම හදලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ව්‍යාපාරික නේද?
1: කණ්ඩායමක්.
0: ඒ නිසා ඒගොල්ලන්ට බෑ නිකන් ගිහිල්ලා මේ
1: සෝලා සිස්ටම් හයි කරලා දෙන්න.
0: හැබැයි ඒගොල්ලන්ට යම් කිසි විදියක දෙන්න පුළුවන් තැන්වලදී සපෝට් එකක් එහෙම දෙනවා. ජර්මනිය වගේ රටවල් වල ඒගොල්ලෝ නිතරම මේ උත්සාහ කරනවා මේ කියන්නේ උපරිම කාර්යක්ෂම එහෙම නැත්නම් ඵලදායීතාවයක් ලබා ගන්න කරන ඕනම ව්‍යාපෘතියකින්. දැන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රධාන වීදිවල තියෙන පාරයින තියෙන වැටතිය මේ කියන වැටවල් පවා හදලා තියෙන්නේ සූර්ය බලශක්ති වැටවල් විදිහට. සාම්ප්‍රදායික ලී එහෙම නැත්නම් ලෝහ එහෙම නැත්නම් තාප නෙවෙයි. ඒගොල්ලෝ යෝජනා කරනවා නිවෙස් හිමියන්ට දැන් මේ කියන තැනට යන්න කියලා. මේ වැටවල් ඉඩමක මායිමක් විදිහට ක්‍රියා කරනවාට අමතරව දිනපතා සූර්යාලෝකෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට පොළඹවන්න තමයි මේ ට්‍රයි එක. එතකොට මේක ඉතාම සරල අදහසක් වුණාට මේකේ ප්‍රයෝජනේ ඉතාම බලවත්.
1: අනිවාර්යෙන්.
0: ඒ නිසා බලශක්ති ප්‍රභවයෙන් එහෙම නැත්නම් බලශක්ති අර්බුදයට විසඳුම් හොයන්න එහෙම දියුණු රටවල් උත්සාහ කරමින් ඉන්නවා. මේගොල්ලෝ උත්සාහ කරනවා නෙමේ දැන් මේගොල්ලෝ
1: ක්‍රියාත්මක කරලා තියෙන්නේ.
0: ඉතින් නිවසේ විදුලි බිල අඩු කරගන්න තමන්ගෙම ගේ වටේ තියෙන තාප්පෙන් සපෝට් එකක් ගන්න.
1: දෙකම වෙනවනේ තින්නේ. ආරක්ෂාවක් තියෙනවා.
0: ඔව්. විදුලි බිලත් අඩු. ඉතින් බලශක්ති උත්පාදනය කියන එක ගැන කතා කර කර ඉන්නවට වැඩිය මේ වගේ ව්‍යාපෘති තව දුරටත් අපි කියන්නේ දිනුනු කළා. අනෙත් ලෝකේ අනෙත් රටවල් ඇප්ලයි කරලා බලනවා නම් මේවා ඇත්තටම ඒ රටවල් වල දියුණු වීමේ ප්‍රධාන සාධක.
1: ඇත්ත.
0: අපි හැමදාම කියනවා වගේ කරන් බිල් එක වැඩි වෙනවා කියලා විදුලි බල සම්බන්ධ ආයතනය කියනකොට මෙහි අපි ඒ අයට දෙස්තිය තීන්නක නෙමෙයි කරන්න ඕනේ.
1: අපිටත් මොකක් හරි දෙයක් වෙනුවෙන් කරන්න පුළුවන් නන්නේ. අර අපි කියන්නේ එක ලයිට් එකක් හරි ඕෆ් කරන්න පුළුවන් නේද?
0: ඉතින් මේ ජර්මනි වගේ රටවල් අපි තාම හිතනවා කොහොමද කරන්ට් එක අඩු කරගන්න, එහෙම නැත්නම් බිල් එක අඩු කරගන්න ලයිට් එක නිවන්නේ කොහොමද? මේ ලස්සන මේ ලිපියක් මන් දැක්ක මේ සම්බන්ධව. ඉතින් දියුණු රටවල් කියලා කියන්නේ ඇත්තටම අන්න එහෙම අලුත් අලුත් දේවල් හිතනවා. ප්‍රශ්න හැමදාම ප්‍රශ්න කතා කර කර ඉන්නේ. ඒවට විසඳුම් හොයනවා.
1: ඇත්ත. 9යි විනාඩි 25යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුදලාලි
2: අනෝනා
3: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපි ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
4: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උදව්ව මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
5: විජේ දාන්න ඔක්කොටම.
4: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
3: හොඳ වෙලාවට ඔයා වෙ නැත්තම් අපි
4: තහුවෙමු.
6: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
7: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
8: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
9: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී.

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.
1: Beat it mix better.

0: අනුග්‍රහය.
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයටත් ටැග්. මෙගා පවර්.
2: හැන්දෑවට එහෙම කංගුට වෙන සද්ද.
3: ලින්ඩිය ගන්නෙ.
4: මොනවද හලෝ? සමුල්ලට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
5: හරි හරි බබා, වැඩේ ඉවරුම ගමන් එන්නවා. ඔය ඔෆිස් එක ළඟට ගිහින් ඉන්නකෝ.
6: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න. මම එනකොට අරන් ගන්න.
3: මේ වෙලාව නම් එපා මෙතන.
7: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
0: සම අනුග්‍රහය.
7: රසයෙනුත් ඉහළ, ගුණයෙනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය.
8: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
9: මම තදම සඳුන් රාජ හන්දි තෛලය ගෙනල්ල ගාල බලන්න ඕනේ.
10: 076-300-2525 කියන අංකයට කතා කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් කියන්නේ.
7: ධන්නවද? ජීවිතේ හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක්. දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව
11: අහන්නවා.
12: නවයයි විනාඩි 30යි වෙලාව. ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊ දවසේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික බලන්න ඕනි.
13: බලමු අපි. අපේ කිව්ව ඔබව දිනවන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය කියලා. ඉතින් එහෙම දිනන්න බලාගෙන ගත්ත මහජන සම්පත බලමු. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ M අක්ෂරය. ජය අංක, අංක 2, අංක 1, අංක 6, බිංදුව, අංක 7 සහ අංක 8. ගොවිසෙත Q අක්ෂරයත් එක්ක අංක 54, අංක 57, අංක 59 සහ අංක 68. මෙගා පවර් R අක්ෂරයත් එක්ක සුපිරි අංකයේ වුණේ අංක 25. ජය අංක, අංක 5, අංක 66, අංක 67 සහ අංක 74. ධන නිදානය E අක්ෂරයත් එක්ක අංක 23, අංක 48, අංක 67 සහ අංක 77. හඳහන මීන ලග්නයත් එක්ක අංක 11, අංක 38, අංක 45 සහ අංක 55. අද සම්පත M අක්ෂරයත් එක්ක අංක 6, බිංදුව, අංක 7 සහ අංක 8. NLB ජය, U අක්ෂරයේ තමයි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ. ජය අංක, අංක 6, නැවතත් අංක 6, අංක 5 සහ අංක 7. සුබ දවසක්. මකර ලග්නයත් එක්ක අංක 5, අංක 9 සහ අංක 58 ඔබට වාසනාව ගේනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් උයි ඒ මතක් කිරීම.

0: ඈබල්ලෝ ඈබල්ලෝ දැන් ගෙදර ඇති කරන බල්ලත් එක්ක අපිට කතා කරන්න පුළුවන්
1: නම් මම ඒක පාට බලවා මොකටද මෙන්න හදන්නේ කියලා
0: නේ මං කියන්නේ ගෙදර ඇති කරන බල්ලත් එක්ක අපිට කතා කරන්න පුළුවන් වුණා නම් ඔය මිනිස්සුත් එක්ක තියෙන සබඳතාවයේ තරමටම සමීප සබඳතාවයක් කියන්නේ අදහස් හුමාරු කරගන්න එහෙම පුළුවන් වුණා නම් අන්තිමට අපිට මැරෙන මොහොතේ ගෙදර බල්ලවත් නැහැ සමහර නේ
1: ඇත්ත
0: ඈ බල්ලෝ කියලා අපිට අහන්න තිබ්බා උඹවත් ඉන්නවද අපිට දැන් අපි කියන්නේ සමහර තැන්වල මිනිස්සුන්ට වැඩිය අපිට සමීපයි නේ ගෙදර ඉන්න සුරතල් සතා දැන් ඔය ඒ ඇවිල්ලා අපි ඇත් එක කරන ගනුදෙනුවේ සීමාව වෙනු ඕනාට වැඩිය ගනුදෙනු කරන්න ගියා නම් බවවත් නැහැ
1: ඇත්ත
0: එහෙම වෙන්න පුළුවන්
1: ඇත්ත
0: ඕනාට වැඩිය මිනිස් සබඳතා ලඟ වෙන්න ඊට පස්සේ අපිට ඇති වෙන්න තියෙන ප්‍රශ්න වැඩි
1: අන්තිමට බවුවෙක්වත්
0: නැහැ එහෙම වෙන්න පුළුවන් ඔය දුමාලයේ සින්දුවේ කියනවා වගේ මැරුණාට පස්සේ නම්
1: එන්න එපා
0: ඔබ ගැන මේ සමාජයේ දරන ලස්සනම අදහස් ටික අහන්න නම් ඔබ මැරෙන්න
1: ඕනේ.
0: දෙක මේ ස්වාමීන් වහන්සේ නමක් කියපු ප්‍රකාශයක්. ඔව්. ඒකයි මේකයි ගලපගත්තේ.
1: ඉන්නකම් කියන්නේ නැහැ
0: නේද? ඉන්නකම් කියන්නේ
1: නැහැ. ගුණ කතන තියෙන්නේ මැරුණට පස්සේ.
0: ඕනම කෙනෙක් නරකම කෙනෙක් වුණත් මැරුණට පස්සේ තියෙන්නේ ගුණ කතන. හොඳ පැත්තේ ගුණ කතන.
1: ඇත්ත.
0: ඔක තමයි යථාර්ථය. නේ?
1: මාර වැඩේ නේ ඒකත්. 9 විනාඩි 46.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සිල් කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි ලුකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක

0: නවයයි විනාඩි හතලිස් පහයි වෙලාව දන්නවාද අපේ පැත්තේ ඉන්නවා අර අර ගණේ මුල්ලේ කමාදින ටීම් එක වගේ නංගි කෙනෙක් ඉන්නවා. එයා කඩුවෙල මාලබේ බත්තර මුල්ල කොස්වත්ත අංගොඩ කොටිගාවත්ත හංවැල්ල අවිසාවේල්ල බියගම අර පැත්තෙන් කඩවත කිරිබත් ගොඩ ඔක්කෝම ආවරණය වෙන විදිහට අවුරුදු කුමාර තරඟවලට යනවා. ගිහිල්ලා 1, 2, 3 එකක් ගත හැකි ලස්සනයි. කෙල්ල මේ මාසේ ඉඳලා මේ තව අවුරුද්දක් ජීවත් වෙන්නේ. අර කඹාදින් ටීම් එකත් එහෙමයි. ගණේ මුල්ලේ කඹාදින් ටීම් එක ලංකාවේ ජනප්‍රියයි.
1: ඕනම අවුරුදු උත්සවයකට ගිහිල්ලා එයාලා කඹාදිනවා.
0: කඹාදලා රුපියල් 25000 කියන ටීම් එකේ 10 2500යි. ඉතින් මාසෙට අවුරුදු උත්සව 20කට විතර ගියාට පස්සේ 2500 වැඩි කිරි 20. හොඳ ගාණක් හොයාගත්ත හැකි. මේ මාසේ හවස් වරු වල ටික විතර.
1: දිනනවත් එක්කනේ.
0: දෙව 25000 දෙන්නේ අඩුම සමහර තැන්වල 1,02,000
1: කමාදේ පොලිස්සන ගහට වෙනම සෙට් එකක් ඉන්නවා නේද?
0: ඒ වගේ ඉන්නවා. දැන් අර බයිසිකල් රේස් වල ඉන්නේ යුද හමුදා ගුවන් හමුදා සහ නාවික හමුදා වගේ. ඒ වගේ හැම ශාස්ත්‍රයකම හිමි ඉන්නවා. අපේ පැත්තේ නංගේ අවුරුදු කුමාරි මොන එකවත් ආයි අවුරුදු කුමාරි වෙන අයට බෑ. 1, 2, 3 යා කොහොම හරි
1: ඉන්නවමයි.
0: මම මේ ළඟදී අවුරුදු කුමාරි ජජ් බෝඩ් එකේ වාඩි වුණා. වාඩි වෙච්ච වෙලේ ඉඳන් සංගීතායක මණ්ඩලයක කැයිල මට කියනවා අර 14 පෙනුමයි නේද?
1: ඊට පස්සේ එයාට දැන් 14 අවුරුදු කුමාරිද කරන්න ඕන කියලා අහන්නනේ තිබ්බ.
0: මං ඇහුවේ නෑ.
1: ඔව්.
0: මේ මොකද ඒක මට ආරාධනා කරපු මනුස්සයෙක් ගෞරවය රැකලා ඉන්නපේ. තව දෙන්නේ ඉතරලගෙන අර මෙහෙම බලන ගිහලා 7ත් හොඳයි. 11 හොඳයි. 14 තියනවා නේද පොඩි. ඉතින් මට කෙලින්ම කිව්වනේ ඉවරයි.
1: ඒකනේ.
0: එහෙම තමයි. ගොඩාක් අවුරුදු කුමාරි එහෙම තරඟවල.
1: ඔව්.
0: මේ පොඩි එහෙම ඒ පැත්තේ කාට
1: හරි ඇදිල්ලක් තියනවනේ.
0: ඔය විනිශ්චය මණ්ඩලේ වාඩි වෙන අය ඇත්තනම ස්වාධීන නෑ. මට හිතුණා නැගිටලා එන්න. අර මිනිස්සයාට කරන අසාධාරණයක් ඉඳන් මම ඕගොල්ලෝ ගන්න තීරණයකට එකගයි කියලා.
1: ඔයා කව තේරුවේ?
0: මම තේරුවේ අංක 9 ලස්සන අංකිනේ කිටියා. මේ හරිද?
1: ඒ නංගි තේරුණේ
0: නෑ. නෑ යාව තුන්වෙනියට තිබ්බේ. හරි අර 14 තමයි එකවුනේ.
1: එකවුනේ.
0: මොකද ඒක සංවිධායක මණ්ඩලේ නෑ දෑවෙන්නේ.
1: වෙන්න ඕනේ ඒ විදිහටලා තියනවා කියලා.
0: හැම තැනකම වෙන්නේ අසාධාරණේ තමයි. නැද්ද?
1: ඇත්ත.
0: ඒුණාට අපි හදන්න පතන්නේ ලස්සන සුරපුරයක් වගේ රටක්. එහෙමනේ?
1: ඔව්.
0: ලස්සන ශ්‍රී ලංකාවක් හදන්න.
1: හරි.
0: ආකල්ප ඇතින් භෞතික දේවල් ඇතින්. එහෙම කියලා අවුරුදු කුමාරි තෝරන කොට අදිනවා.
1: කැතයි මහත්තයෝ වැඩේ නම්.
0: ඕන තරම් තියෙනවා. දැන් ඉස්සරහට එන්නේ වෙසක් කාලේ.
1: ඔව්.
0: ඉතින් ඒ වෙද්දිත් එහෙම තමයි. දන්සලේ පොලිමේ ඉන්නවා ඇඳුරුම්කමක් තියනවනේ ඉක්මනට ගත්ත බත් ටිකක්
1: දුන්නා.
0: පාර්සල් ටිකක් බැඳලා දුන්නේ යව්වා.
1: හා හා.
0: මේවා ඉතින්
1: කාට කියන්නද පුතා?
0: මේකත් හෙල රන් දෙරේ යලි උපදින්න
1: හේතු අසලා වේවා.
0: අපි පතන රටයි අපි හිතන දේවලු අතර ලොකු වෙනසක් තියෙනවා.
1: ඇත්ත.
0: 9:48 වෙලාව අපි කසාගල ප්ලාන්ටේෂන් ගැන මතක් කරමු.
1: මේක දේශ ව්‍යාපාරයක්. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරන ගමන් රටේ ආර්ථික සංවර්ධනයට දායක වන දේශ ව්‍යාපාරයක්. ඉතින් තරුණ පරපුර ව්‍යවසායකයෝ බවට පත් කරන්න අවශ්‍ය ඒ මඟ පෙන්වීම නව විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්ථා සපයන ගමන් හෙටට ශක්තිමත් පදනමක් තැනීමේ අරමුණෙන් කටයුතු කරනවා කසාගල සමූහ ව්‍යාපාරය. ඒ වගේම අපි මතක් කරන්න ඕන විජය නිෂ්පාදන ගැන අදත් කැමටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න ඔබ එකතු කරගන්න ඕන විජය කුළුබඩු. දැන් අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වෙළඳපොළෙත් මේ රස විජය නිෂ්පාදන බෙදනවා. ඉතින් ඔබට ඕන කරන ලුණු කුඩු ටිකේ ඉඳලා සියලුම කුළුබඩු ටික විජය කියන නමින්ම ඔබ මිලදී ගන්න.
0: පැල්ලත්ත නිෂ්පාදන අපි හැමතිස්සේ මතක් කරනවා වගේ පැල්ලත්ත නිෂ්පාදන අතරේ තියෙනවා කිරිපිටි විතරක් නෙවෙයි යෝගට් එක, අයිස්ක්‍රීම් එක,
1: බටර් එක.
0: ඔව්. ඊට පස්සේ අපි කියන ෆ්‍රෙෂ් මිල්ක් ටික,
1: ගිතෙල් මී කිරි, මේ හැම දෙයක්ම ඔයාට අවශ්‍ය විදිහට දැන් පැල්වත්ත කියන නමින් ගන්න පුළුවන්. නියම පෝෂණයේ නනුවන කිරියාශ්‍රිත නිෂ්පාදන ගන්නේ පැල්වත්ත කියන නමින්.

0: अधूरी सांस थी, धड़कन अधूरी थी, अधूरे हम, मगर अब चांद पूरा है फलक पे और अब पूरे हैं हम।
1: නවයයි විනාඩි 53යි වෙලාව. අපි
2: රයිට් අපි යනවා කියලා කිව්වේ.
1: හ්ම්. ඉන්දියෙන්.
2: ඔව්. මේ අපේ නම් මේ සතිය වැඩ පටන් ගත්තා. හ්ම්. ජය වේවා මේ සතිය වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. නිකන් ඉඳලා බෑ.
1: අහහ. මහන්සි වෙන්න ඕන වැඩ කරලා.
2: මහන්සිලා අතපය හොල්ලලා වැඩ කරොත් ඉතින් මේ සතිය ගොඩ දා ගන්න පුළුවන්.
1: එහෙනම් අපි ගිහින් එන්න හම් වෙනවා උදේ 7ට. සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: උණුසුමක් සනසුමක්
4: එල්පී හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පී හඳහන ඔබත් අදම එල්පී හඳහට බලාගන්න
5: අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මෝහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මෝහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල
6: කළුතර සෙවොන්මා ප්ලාස්ටික් පුද්ගලික සමාගමෙන් ඔබට 25% වාසියක් නිවසට අවශ්‍ය හැම දෙයක්ම පරණ මිලටම සෙවොන්මා කළුතර උතුර පළාතට පාර කටුකුරුඳ හන්දිය සහ පයාගල
7: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපි අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැපවි සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
8: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
9: ගවන ෂර්ට්ස් කඩවසම් පෙනුමට අඳින කලාව හැමතැනටම හැමදාම ඔබේ අපේ තේරීම ගවන ෂර්ට්ස් දැන් ඔබේ නගරේ අරගන්න අඳින්න කඩවසම් පෙනුමේ නියමුවා ගවන ෂර්ට්ස්
10: ජාත්‍යන්තරයේ විශ්වාසය දිනු අපේ රටේ වෙදකෙතර වෙදකෙතර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම අලව්ව 0.37 43 53 444

0: 98.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 10යි
2: වෙලාව ඔබ වෙත ගෙනා
3: හැංගි හැංගි බැඳගෙන වෙසනත මුද එළියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB දනඩිතහනේ ලතරයිෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත් සම්පත තම නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගයෙන්

0: ග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: වකුගඩු හානිවලින් තොරව දීකායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 0.71.397.399
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: දෙවැනට පැමිණේ රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු දූත පිරිසක් කොළඹ ජාතික රෝහලේ සංචාරයක නිරත වනවා. ඊට අමතරව ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේද නිරීක්ෂණයක නිරත වීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහයෝගය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශ අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹීමද රුසියානු දූත පිරිසේ සංචාරයේ අතරතුර සිදුවනවා. ඔවුන් හෙට දිවයිනෙන් පිටත් යාමට නියමිතයි. තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදුවනවා. ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ මීට සුළු වේලාවකට පෙර පැවති තත්ත්වය අනුව රංගන ශිල්පී තලපති විජේ නායකත්වයේ දන්න තමිල් වෙට්‍රි කසහගම් පක්ෂයේ පෙරමුණ ගැනීමට සමත්ව ඇති බවයි. ඒ අනුව ආසන 158න් ඔවුන් දැනටමත් ආසන 71ක බලය හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: beat එකට mix වෙන heartbeat සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න

0: හයි බුවන්, ගුඩ් මෝනින්. සුබෝදයසන ජයග්‍රහී වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. අද මේ මාසේ අලුත් මාසෙක වුණ අපි හම්බ වෙන්නේ අලුත් මාසෙක අලුත් දවසක අලුත් සතියක. තමයි මේ විදිහට දැකන හાર્ට් බීට් අපි ආරම්භ කරන සූදානමින් සිටින්නේ. ඉතින් ජීවිතේ අපේ හැම දෙයක්ම අලුත් වෙනවා නේද? ඉතින් ඒ හැම දෙයකම ඒ අලුත් බව එකපාරටම අපිට දැනෙන්නේ නැහැ නේද? සාමාන්‍යයෙන් ටික දවසක් ගියාට පස්සේ තමයි දැනෙන්නේ, යකෝ මේ අලුතෙන් ආව කවුරු හරි නේද? මේ අලුත් දෙයක් නේද? කවුද මේ අලුත් වැඩක් පටන්ගෙන තියෙන්නේ නේ? අන්න එතකොට පොඩ්ඩක් අපි අවධානය යොමු කරනවා. ජීවිතේ වගේ තමයි. ඉතින් අපි මේ අලුත් මාසේ අලුත් විදිහට අපි හිතන්න පටන් ගමු. එහෙම හිතන්න අරගෙන අපි පටන් ගමු අලුත් විදිහට වැඩේ. ලැකන හાર્ට් බීට් ඔන්න අද දවසේදී හරියටම අපි මේ මාසේ 4 වෙනිදා සඳුදා දවසේ අලුත් සති අලුත් දවසේ මේ විදිහට ආරම්භ කරන සූදානමින් ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න. 07.03.93.5.97 07.03.93.5.97 තමයි අපේ WhatsApp නම්බර් එක. එක්මන්ට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. මම බලන් ඉන්නව තවල් එක වෙනකන්. ලැකන හાર્ට් බීට් වල අද ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් දැන් ගොඩක් කට්ටිය පහුගිය දවස් ටිකේ නම් ලොง වීකෙන්ඩ් එකක් නේ කට්ටිය හැම හි ගියා නේ. සමහර වෙලාවට අදත් නිවාඩු දාලා, මම දන්නවා සමහර මගේ යාළුවෝත් අද නිවාඩු දාලා හිටියේ. මොකද මේ සිකුරාදා ගියපු ගමන් එහෙම ඊයේ පොඩක් කම්මැලි ඉවර කරන්න අදම එනවා කියලා හිතලා නේ එහෙමයි අතින්නවා. හරි, ඉතින් ඔන්න හැමෝම එකතු කරගෙන අපි ලකන හાર્ට් බීට් අද මේ විදිහට ආරම්භ කරන සූදානම්. ආරාධන කරන FM 93.5 දෙකටම ලැකඩත් එක්ක එකතු වෙන්න. දැන් IPL මැච් එක පිළිබඳව මොනවද අලුත්ම තොරතුරු, කවුද වැඩිම කඩුළු ලාභීන්, මේ පිළිබඳවත් අපි හොයලා බලන්න සූදානම්. ඉතින් ඔය විදිහට අපිත් එක්ක හිටියොත් ඔයාලට පුළුවන් මේ පිළිබඳව තොරතුරුත් දැනගන්න. හොඳයි, අපි ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන පළවෙනි සින්දුව විදිහට මම අද හිතුවා ආත්මා ලියනගේගේ සින්දුවක් පළවෙනි සින්දුව විදිහටම තෝරගන්න. අපි ඒ සින්දුවට යමු. සින්දුවට යන්න කලින් වෙලාව බලලා ඉන්න තෝන. වෙලාව බලලම අපි ලකඩ හાર્ට් බීට් වල පළවෙනි සින්දුව අහන්න සූදානම්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ පැත්තට වැඩි වැඩියෙන් SMS කරන්න. අද කාගේ හරි බර්ත්ඩේ එකක් තියෙනවද, මොනවා හරි ඔයාලට ස්පෙෂල් දෙයක් තියෙනවනම් මට කියන්න. මං කියන්නම් ඒ පණිවිඩේ මුළු රටටම ඇහෙන්න. මුළු රටට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම ඇහෙන්න. දැන් අපි ඔන්ලයින් අහන අයත් ඉන්නවා නේ. ගොඩක් අය රට රටවල් වල වැඩ කරන ගමන් අපි අහගෙන ඉන්නවා. ඉතින් මේ හැමෝම එකතු කරගෙන ඔන්න අලුත් මාසේ අලුත් දවසේ අපි පළවෙනි සින්දුවට යන සූදානම්. ඊට කලින් වෙලාවත් බලලා ඉන්න ඕන. ඒකට හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනනම් උදේ 10යි විනාඩි 13යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අත්‍යවශ්‍ය වාහන සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ 1ක් රුපියල් 190යි. සුදු සිර කිලෝ 1ක් රුපියල් 290යි. මුංගිට කිලෝ 1ක් රුපියල් 875යි. ප්‍රතිපරිප කිලෝ 1ක් රුපියල් 270යි. ලොකු ලුණු කිලෝ 1ක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ 1ක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ 1ක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ නිල තීරක.

0: tunai taşma paha, anı tunai taşma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
2: ලකනහාඩ් විටහඟින් බලව මතකරන උදේ 10 විනාඩි 21යි.
3: මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bypass.com වෙත පිවිසෙන්න.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සැනසුමක් හදවතේ රැඳි විජයතේ
3: කළුතර සැවොන්මා ප්ලාස්ටික් පුද්ගලික සමාගමෙන් ඔබට 25% වාසියක්. නිවසට අවශ්‍ය හැම දෙයක්ම පරණ මිලටම. සැවොන්මා කළුතර උතුර පළාතට පාර කටුකුරුඳ හන්දිය සහ පයාගල.
4: මානවීය

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ එන්එල්බි තනරිතහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලකඩහල් බිටහඟින් වෙලා මතක් කරන උදේ 10යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

ඔත දහය විනාඩි 31 වෙලාව ලකන හાર્ට් බීට් වල පළවෙනි පැයේ තාම ඔයා එකතු වෙලා ඉන්න මේ විදිහට අපි යන්න හිතුවා WhatsApp chat එක පැත්තට මගේ යාළුවෝ 60ක් මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් කරලා තියෙනවා. අපි යනවා කොරියාවට. කොහෙද කොරියාව කියලා කිව්වට පස්සේ දකුණු කොරියාවට තමයි යන්න හැදුවේ. මේ වෙලාවේ අපි අහගෙන වැඩ කරන අපේ ආදරණීය මිත්‍රයා මේ වෙලාවේ ආදරණ එකතු කරගන්න හිටියේ චින්තක කොහොමද? සමදවසක් ගිහන් ලක්කඩ හගෙන වැඩ කරන ගමන් ඉන්නේ මම චින්තක කොරියන් වල ඉඳලා ලස්සනටම සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තින්නේ. ගොඩක් ස්තුතියි හොන්න ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්කඩ හાર્ට් බීට් වලට. හෙලෝ හෙලෝ කලබල පැන්චෝ, ගුඩ් මෝර්නින්. ගිහන් අය කොහොමද? හොඳින් නේද? මාත් හොඳින් ඉන්නවා. අපේ මාතලේ දිලිනි තමයි මැසේජ් එක දාලා තින්නේ. දිලිනින්ද ඔයාවත් ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. ඒත් එකම අපේ ලංකාවෙන් එළියේ ඉන්නේ ආලෝ ටික මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා ඉක්මනට ඉක්මනට මැසේජ් කරලා තිනවා. අපි යනවා දැන් ඩුබායි පැත්තට. ඩුබායි වල ඉඳන් මාව අහගෙන ඉන්නවා අපේ මහේෂ්. කොහොමද මහේෂ්? සනීපෙන් ඉන්නව නේද? අපි නම් හොඳින් වැඩ කරගෙන ඉන්නවා. දෝචනාය වයිෆ් නිමේෂා ලක්කඩහන හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලායි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ එකතු කරගන්නවා ඩුබායි වලින් අපේ ආදරණීය මිත්‍රයා මහේෂ් ඔන්නවත් එකතු කරගෙන ඔයාගේ ආදරණීය පවුලේ සියලු දෙනාමත් එකතු කරගන්නවා. ඒත් එකම යන්න හැදුවා පුස්සල්ලාව පැද්දට. අපේ EG අනුර අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙනවා. ජය වේවා ඔයාලට. සරච්චන්ද ඩයස් ගලේකඩේ රයිගම් ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා අපේ ආදරණීය මිත්‍රයා අවත ආදරණ එකතු කරගන්නවා. යනම කොට්ටාව පැත්තට ලැකඩ හાર્ට් බීට් සද්දට හගෙන ඉන්නේ අපේ ජය මාම තමයි මැසේජ් එක දාලා තියෙන. සුබ උදෑසනක් වේවා ගිහන් පුතේ ඔයාට. අපි මේ වෙලාවේ වැඩ කරන ගමන් ඉන්නේ එකතු කරගන්න කොට්ටාවේ ඉඳලා අපේ ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, චම්පා නේද, චම්පා මිස්, මදුසංක, හේත් එකම ජනිත් කටේ ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ ජය මාමා. ජය මාමෝ නුවවත් ආදරණ එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් අයියා. අපි පින්දෙනිය උඩුගම කිරියල්ල ඉඳලා වැඩ කරන ගමන් ඔයා වහගෙන ඉන්නේ ලසන ප්‍රෝග්‍රෑම් එක කරනවා. චාමර වීරසිංහගේ සින්දුව කෝණි කියලා මැසේජ් එක දාලා තියෙන අද අපේ ලිස්ට් එකේ තිබ්බ එකක්. අනිවාර්යම දෙන්නම් කලින් ඉන්න ඔක්කොම කට් එකතු කරගන්නවා කියලා අපේ ශවිෂ්ක මැසේජ් එක දාලා තියෙන්නේ. මහරගම පැත්තට යන බැලුවා. මහරගම ඉඳන් මේ වෙලාව වැඩ කරන ගමන් අපේ විමලසේන අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අද 22 වෙනි උපන්දින සමරන සුභානි චතුරිකා සියලුම කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා එකතු වෙලා යාට සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවලු. සුභානි චතුරිකා ඔන්න ලක්කඩ හાર્ට් බීට් අපිත් ඔයාලට ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වෙන්න කියලා. එහෙනම් ඔන්න කට්ටියම එකතු කරගෙන තව ගොඩක් කට්ටිය ඉන්නවා එකතු කරගන්න. අපි මේ සින්දු අහලා අපහු එමු මේ පැත්තට. අද තවත් ලස්සනම ලස්සන සින්දු ගොඩක් තියෙනවා. මාඩ එක දිගට මහන්න පුළුවන්. මං ඊළඟට ලෑස්ති කරගත්ත චරිතා ප්‍රියදර්ශිනී මහත්මියගේ සින්දුවක්. අපි එහෙනම් සින්දු අහලා අපහු ලක්කඩ හાર્ට් බීට් එක එකතු වෙමු. මතක් කරන ලක්කඩ හાર્ට් බීට් අහන වෙලාව 10:37.

0: නකරහල් බීටකින් වෙලාව මතක් කරනම් උදේ 10යි විනාඩි 49යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. Heartbeat.

ඔයාගේ හඬ ඇහෙන හැම මොහොතෙම හිතේ නිහඬ ආදරේ ඉපදෙනවා. දොරින් හිටියත් ළඟින් ඉන්නා වගේ දැනෙනවා. ඔයාමට හීනයක් වෙනවා. ලස්සන කවියක් අපිට ලියලා තියෙන්නේ අපේ කුරුණෑගල කවි. හරිම ලස්සනයි. කවි ඔන්නාවත් ආදරෙන් එකතු කරගන්නවා ලැකඩ හાર્ට් බීට් වලට. හයයි හැමදාම වගේ අදත් හાર્ට් බීට් එක එකතු වෙනවා. අයිය ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. අපේ කටුනායකින් ජනුලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ජනුලි ගොඩක් ස්තුතියි. නවත ආදරෙන් එකතු කරගෙන අපි ලැකඩ හાર્ට් බීට් වලට නිලන් හෙට්ටිආරච්චිගේ සින්දුවක් ඉල්ලලා තිබුණා. මං ඊළඟට ලෑස්ති කරලා තියෙන්නේ නිලන් හෙට්ටිආරච්චිගේ සින්දුවක්ම තමයි. අයිබුවන් ලකඩ ලස්සන සින්දුවකට එකතු කරගන්න චූටි දුව මදුෂි වයිෆ් ඉන්දිකා මහන්සියන්නත් එක්ක සුපිරි සින්දුවක් කෝණි අපේ බසන්ත ලියන්ගහ මුල කොටියාකුඹුරුන්දල මට මැසේජ් කළ තියෙන ෂයන් ෂා වේබා ලකඩට කියලා. ඒතකම කොහෙද අපි යන්න හැදුවේ? මාතර පැත්තට යන්නත් ඕන. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනු අපේ තිලක් නේද? තිලක් සේරසිංහ ආදරණ එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට. මමත් ඉන්නවා මල්ලියෝ. සුබ දවසක් වේවා. යට යන්තට අපේ සේපාලි සේපාලිකා සේපාලිකා ඔන්නවා ආදරණ එකතු කරගන්නවා. සුබ දවසක් මල්ලි. අපි තුවාගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ දරුණියගල විලගම නේද? විලගම සේන ගම්ලත් සෙනුරි සයුරි චාරිකා විශ්මිත කට්ටියම ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. සුබදාසන ජග්‍රහි ලස්සන දවසක් වේවා ගිහන් මල්ලි. අපිත් හાર્ට් බීට් අහගෙන ඉන්නේ. ලස්සන සින්දු ගොඩක් ඕනි. මගේ ෆැමිලි එකේ හැමෝම වයි ලකන හන හැමෝම වයි ආවයි ආදරණ එකතු කරගන්නවා. අපේ ප්‍රියංකා නුවරින්දල මැසේජ් එක දාලා තියෙන ලස්සන ප්ලේලිස්ට් එකක් කියලා දාලා තියෙන. ගොඩක් ස්තුතියි ප්‍රියංකා. ඔන්නවත් ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ හાર્ට් බීට් වලට. හෙලෝ හෙලෝ මා තින්නවා. මෙන්ඩිස් කොහොමද? ඉතාලි වල ඉඳලා අපි වහගෙන ඉන්න අපේ ආදරණීය මිත්‍රයා මෙන්ඩිස් ඔන්නවත් ආදරණ එකතු කරගන්නවා අපි ලකන හાર્ට් බීට් වලට. ගිනිගත්තේ නේදලා මේ වෙලාව වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා දුන්න අපේ මංජුල හේමන්ත. ගිනිගත්තේ නේදලා එයා වැඩ කරන තැන චාන්දනී මිස් ඒ වගේම චේතනී මිස් සංගීත නංගී ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න කට්ටියම එකතු කරගන්නවා. දරුණියගල මාගලින් ප්‍රියංකර රෝහණ අක්කලා පුෂ්පා දමයන්ති ඒ වගේම පද්මා දමයන්ති ඇතුළු පවුලේ සියලු දෙනා මත් අත්සරණිත් ඔයාවත් ආදරණ එකතු කරගන්නවා ලස්සන සින්දුවකට කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් කට්ටියම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් ක්ලාස් කරගෙන තියෙනවා. ඒත් එකම යන්න හම්බ වෙන්නේ නැහැ මට බේරලා. සුබු දාසනක් වේවා ලකඩ. උදේ ඉඳන්ම ඔයාලව අහගෙන ඉන්නවා. අපි කරන්නේ වැඩ කරන ගමන් තමයි අපි ඔයාලව අහගෙන ඉන්නේ කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් අපේ තනිකම පාළුව නැති කරන ලස්සනම සින්දු දෙනවට ලකඩ ඔයාලා හැමෝටම තැන්කියු. මගේ සැලුන් එකේ ඉන්න හැමෝම වයි ලස්සන සින්දුවකට එකතු කරගන්න අපේ නුවරින් ශෂිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ශෂිනි වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා. ගොඩක් ස්තුතියි. අනිවාර්යෙන්ම ඔයාවත් එකතු කරගන්න. ඔයාගේ වැඩ කරන තැන හැමෝම වයි මේ වෙලාව ලකඩ අහන් ඉන්න හැමෝම වයි අපි ලකඩ හાર્ට් බීට් වලට එකතු කරගන්නවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. මොරොත්තේ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ ප්‍රියංකර නේද? ප්‍රියංකර තුසරයියා සුපුන් මල්ලි සිරිල් මාමා ඇතුළු ගෙදර සියලු දෙනාම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දවසක් සින්දුකර මාමත් එකතු කරගන්න. කෑගල්ල ගමේ අපේ මීදනියෝ ගමේ උපනන්ද මැසේජ් එක දාලා තියෙන්නේ. බුදු සරණයි. ගුඩ් මෝර්නින් අපේ මොකද්ද මේ කියලා තියෙන්නේ. හයට ගියේ 10 වෙනත් කලින් ආවා. ගිහන් මට දෙන්න මේ ගී කාටදයි සින්දුව. රත්නපුරේ අපේ තමරා කුමාරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අද ප්ලේලිස්ට් එකේ නැන්නේ. අපි බලමු හෙට ට්‍රයි එකක් දීලා හරිද? අනිවාර්යෙන්ම අපි දෙන්න. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අලව්වේ අපේ උපාලි මැසේජ් එක දාලා තියෙනවා. වැඩ කරන තැන අධිපතිතුමිය පද්මිනී මිස් අධිපතිතුමා උදේ කුමාර සමිත සඳමාලි නලින් සුජානි වසන්ති අතුරු ලක්කඳහන සීල දනාම එකතු කරගන්න. ගුඩ් මෝර්නින් සුබ දවසක් වේවා. තුෂාරි දමුණු පොලේ ඉඳලා අපි වහගෙන ඉන්නවා. කේඩී සමරසිංහ කේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සේරුවාවිල ඉඳලා හම්බෙගමු සේපාලිකා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් ඔන්න කට්ටියම එකතු කරගෙන අපි යනවා ලස්සනම ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙන්නේ. හිර කලින් මතක් කරනත් පුංචි පණිවිඩයක් තියෙනවා.
සාමාන්‍යයෙන් අපි මැච් එකක් එහෙම බලන්න අපිට තියෙන්නේ පරණ ටීවී එකක් නා කොහොමද අනේ අපි මැච් එක බලන්නේ හරියට නේද ඒ වගේ දඟල් 40 ස්මාර්ට් ටීවී එකක මැච් එක බලන්න තිබ්බනම් එහෙම කොහොමද ඉතින් සමහර අයට හිතන්න පුළුවන් ඉක්මනට ගිහිල්ලා ගන්න පුළුවන් හොඳම තැනකට ගිහිල්ලා ටක් ගාලා ටීවී එක කරගෙන එනවා ඒක ගෙනල්ලත් හරියට බලන්න විදියක් නැහැ සමහර වෙලාවට ඒ ටීවී එකත් ගෙනල්ලත් සතියක් වගේ යනකොට කලර්ස් එහෙම පොඩ්ඩක් අවුල් වෙන්න පටන් ගන්නවා නේ එහෙම නැති ලංකාවේ වගකීමක් සහිතව අපිට ටික ටික ගෙවන්න පුළුවන් නම් ගෙවාගෙන යන්න ටීවී එකක් ගන්න තියෙනවා නම් කොච්චර හොඳයිද නේ එහෙම දැනක් පිළිබඳව තමයි මම මේ කියන්නේ යන්නේ ඔයාට යන්න ළඟම බාන්ස් එකට ගිහිල්ලා ගල් 40 ස්මාර්ට් ටීවී එකක් ඔයාට මිලදී ගන්න පුළුවන් ටික ටික ගෙවන්න රුපියල් 1500ක් විතරයි මූලිකව ගෙවන්න තියෙන්නේ පළ 1500ක් දීලා මාස 20න් ටික ටික ගෙවන්න ඔන්න ඔයාට අබාන්ස් එකෙන් චාන්ස් එකක් දීලා තියෙන ඉතින් මේ චාන්ස් එක මගහැර ගන්න එපා යන්න ළඟම තියෙන අබාන්ස් ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා මිලදී ගන්න ගල් 40 ටීවී එකක් රුපියල් 1500ක් දීලා මාස 20න් ටික ටික ගෙවන්න එදිකම පළවතු නිෂ්පාදන පිළිබඳවත් මේ පැයදී මතක් කරන්න ඕන. පළවතු නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම දේශීය ක්‍රියාශ්‍රිත නිෂ්පාදන. අපේ රටේ දේශීය කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ ක්‍රියාස්වැන්නෙන් තමයි පළවතු නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. අදන සමහරවන් අපි කිරි පිටි එකක් ගත්තට පස්සේ අපි බලනවා මේද සහිත මේද රහිත කාණ්ඩ තියෙනවද කියලානේ. ඉතින් මේද සහිත මේද රහිත කාණ්ඩ දෙකම ඔයාට මිලදී ගන්න පුළුවන් පළවත නාමය යටතේ පළවත කිරි පිටියකින් පළවත කියලා කිව්වට පස්සේ පළවත කිරි පිටියකට තියෙන සුවිශේෂී තැනක්. පළවත කිරි පිටි විතරක් නෙමෙයි පළවත කිරි තියෙනවා පළවත බටර් තියෙනවා පළවත අයිස්ක්‍රීම් තියෙනවා පළවත යෝගට් තියෙනවා. මේ හැමදේම ඔයාට පළවත නාමය යටතේ මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් මම ඉක්මනට මතක් කරන්නම්. අනුරාධපුර මරණංකඩවල ශාඛාවත් ඔන්න විවෘත වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ කියන ශාඛාවන් වලට ගිහිල්ලා පළවත නිෂ්පාදන මිලදී ගන්න. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳසාලකට ගිහිල්ලා හරියට පළවත නාමය තියෙනවද කියලා බලලා මිලදී ගන්න කියලා ඔයාට මම මේ වෙලාවේ මතක් කරනවා. හරි අපි එහෙනම් මේ පැයෙන් ඊළඟ පැයදී තමයි හම්බ වෙන්නේ. මේ පැයට අපිට සමුදෙන්න සිද්ධ වෙනවා. අපි ඊළඟ පැයදී මේ විදිහටම ආදරෙන් හම්බ වෙමු. මේ පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව අපි මේ සින්දුවත් එක්ක අපි යමු ඊළඟ පැයට. එහෙනම් ඔය හිටිය විදිහටම අපිත් එක්ක එක දිගටම එකතු වෙලා ඉන්න. අකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරනවා. උදේ 10:57

0: දශමපහ අනුත්තුනයි දශමහත ලක්හඩ රඩිය අයිටන් සැබෑශ්‍රී ලංකය හඬ
1: වෙලා පෙරවර කොළ හයි.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණේ මනෝජ් ගොඩ විතරන.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා සම්මි කෝටි යටේ NLB දනට දහන එළතරයි රටි සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය.
4: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 0712397.
0: පසරුවේ ප්‍රදේශ කිහිපයක මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගම පළාත්වලත් ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවන බවයි අපේක්ෂා කෙරෙන්නේ. ඊට අමතරව මධ්‍යම බයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි හට ගැනීමේ හැකියාවක් පවතිනවා. ගෙගරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු වනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්
5: දෙන්නේ.
0: ඉරාන වෙරළට ඔබෙන්නු මුහුදු ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම සිදුවීම ඉරානයේ සිරික් වරායේ සිට නාවික සැතපුම් 11ක් බටහිර දෙසින් සිදුව ඇති බවයි

0: ්‍රතාන්නේ සමුද්‍ර වෙළඳබෙහු මධ්‍යස්ථානය සඳහන් කළේ. ප්‍රහාර එල්ලවන විට හෝමු සමුද්‍ර සන්ධය දෙසට ගමන් කරමින් තිබූ බෞද්ධ වාර්තාාවනවා. එය ලයිබීරියානු දජය යටතේ යාත්‍රා කරමින් තිබූ නෞකාවා. මෙදෙස් මාධ්‍ය වාර්තා කළේ හෝමු සමුද්‍ර සන්ධි හරා ගමන් කිරීමට උත්සාහ කරන වාණිජ නෞකාවලට පහරදීම සඳහා ගුඩා වේගවත් යාත්‍රා සමූහයක් භාවිත කිරීමේ උපක්‍රමයක් ඉරානය විසින් ක්‍රාත්මක කරන බවයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන දොළහට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS

0: අයිබෝවන් ඔන්න ආදරෙන් පිළිගන්න ඔබ ලකන හාර්ට්බීට් දෙවනි පැයට මේ විදිහට. ඉතින් ඔන්න කිව්ව විදිහටම අපි පැය ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව මේ විදිහට හම්බ වෙන්නේ. අපි කලින් පැයදිත් සඳහන් කරා IPL තරගාවලිය පිළිබඳව පොඩ්ඩක් අපි කතා බහ කරන්න ඕන. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන කියලා මම කලින් පැයදිත් සඳහන් කරා. පොයින්ට් ටේබල් එක මොන විදිහට හැදිලා තියෙයිද නේද? දැන් කවුද උඩින්ම ඉන්න ටීම් එක? මේ හැම දෙයක්ම පිළිබඳව අපි හොයලා බලනවනේ නේද? අපේ රටේ පැවැත්තුන් නැති වුණත් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝම අනිවාර්යෙන්ම හොයලා බලනවා තමයි මේ තරගාවලිය පිළිබඳව. අපි යන්න සූදානම් පොයින්ට් ටේබල් එක පැත්තට. දැන් පොයින්ට් ටේබල් එකේ උඩින්ම ඉන්නේ කවුද? ওই ප්‍රශ්න තමයි දැන් තියෙන ලොකුම ගැටලුවනේ. දැන් පොයින්ට් ටේබල් එක ගත්තට පස්සේ මේ වෙලාවේ උඩින්ම ඉන්නේ පංජාබ් කිංස් කණ්ඩායම තමයි අංක 1. පෙරමුණේ රැඳිලා ඉන්නේ. ඔවුන් තරඟ 9කට මේ වෙනතෙක් ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් මේ තරඟ 9න් ඔවුන් තරඟ 8ක්ම ජයග්‍රහණය කිරීමට සමත් වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා ඔවුන් තමයි මේ වෙලාවේ තරඟාවලියේ මේ පොයින්ට් ටේබල් එක ගත්තට පස්සේ උඩින් මෙන්න තරඟ 9යි තරඟ 6ක් ජයග්‍රහණය කළා තියෙනවා. තරඟ 6න් තරඟ 2ක් ඔවුන් පරාජයට පත් වෙනවා. එක් තරඟයක් ජය පරාජයෙන් තොරව තමයි ඔවුන් තරඟේ නිමා කරන්නේ. එයානෝ පොයින්ට් ටේබල් එකේ ලකුණු 13ක් ලබාගෙන තරඟ මේ ලකුණු සටහනේ මුලින්ම ඉන්නේ පංජාබ් කිංස් කණ්ඩායම. දෙවන ස්ථානයේ රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරු. රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරු කණ්ඩායම තමයි ඉන්නේ. උණු තරඟ 9කට ක්‍රීඩා කළා තිබෙනවා. තරඟ 6ක් ජයග්‍රහණය කළා. තරඟ 3ක් පරාජයට පත් වෙලා ලකුණු සටහනේ ලකුණු 12ක් ලබාගෙන දෙවන ස්ථානයේ රැඳිලා ඉන්නවා. සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම තරඟ 10කට උණු ක්‍රීඩා කළා තිබෙනවා මෙතෙක්. එන් තරඟ 6ක් ජයග්‍රහණය කළා. තරඟ 4ක් පරාජයට පත් වෙලා ලකුණු සටහනේ ලකුණු 12ක් ලබාගෙන තුන්වන ස්ථානයේ තමයි රැඳිලා ඉන්නේ. කොහොම නමුත් රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරු කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම අතර ගැත්තට පස්සේ net run rate එකෙන් තමයි දෙවන ස්ථාන තුන්වන ස්ථාන ලැබිලා තියෙන්නේ. ඔවුනොත් ලකුණු 12ක් ලබාගෙන තිබෙනවා. සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමත් ලකුණු 12ක් ලබාගෙන තිබෙනවා. නමුත් net run rate එක බැලුවට පස්සේ රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරු කණ්ඩායම 1.42යි. සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම 0.644 තමයි ඔවුන්ගේ net run rate එක විදිහට සටහන් වෙලා තියෙන්නේ. සෙවල් ස්ථානයේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ඔවුන් තරඟ 10කට ක්‍රීඩා කළා තිබෙනවා. තරඟ 10ක් ජයග්‍රහණය කළා. තරඟ 4ක් පරාජයට පත් වෙලා ඔවුන් ලකුණු සටහනේ ලකුණු 12ක් ලබාගෙන තිබෙනවා. නමුත් අර අපි කලින් සඳහන් කරපු net run rate එකත් ඔවුන්ගේ 0.51 විදිහට තමයි සටහන් වෙන්නේ. ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම අවුරුදු තරඟ 10ක් ක්‍රීඩා කළා තිබෙනවා. තරඟ 6ක් ජයග්‍රහණය කළා තිබෙනවා. තරඟ 4ක් පරාජයට පත් වෙලා තිබෙනවා. ලකුණු සටහනේ ලකුණු 12ක් ලබාගෙන -0.147 net run rate අගයක් ලබාගෙන පස්වන ස්ථානයේ තමයි ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම ඔවුන්ගේ ස්ථානය තහවුරු කරගෙන තිබෙන්නේ. දැන් කොහොම නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ හිටිය කණ්ඩායම තමයි චෙන්නයි සුපර් කිංස්. පහුගිය IPL තරගාවලි ගත්තට පස්සේ චෙන්නයි සුපර් කිංස් ඒ වගේම මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම මේ කණ්ඩායම පිළිබඳව අපි අවධානය යොමු කරාට පස්සේ හැම තරගාවලියකම උන් තමයි පෙරමුණේ පසු වුණේ. නමුත් දැන් මේ තරගාවලිය ගත්තට පස්සේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ ඔවුන් රැඳිලා ඉන්නේ 6වන ස්ථානයේ. ඔවුන් තරඟ 9කට ක්‍රීඩා කළා තියෙනවා. තරඟ 9න් 4ක් පමණයි ඔවුන් ජයග්‍රහණය කළා තිබෙන. තරඟ 5ක් පරාජයට පත් වෙලා ලකුණු සටහනේ ලකුණු 8ක් ලබාගෙන ඔවුන් 6වන ස්ථානයේ තමයි රැඳිලා ඉන්නේ. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඔවුනොත් තරඟ 9ක් ක්‍රීඩා කළා තිබෙනවා. ඔවුන්ටත් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබිලා තියෙන. තරඟ 4ක් පමණයි. තරඟ 5ක් පරාජයට පත් වෙලා ලකුණු 8ක් ලබාගෙන 7වන ස්ථානයේ රැඳිලා ඉන්නේ. කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඔවුනොත් තරඟ 9ක් ක්‍රීඩා කළා තිබෙනවා. හැබැයි ඔවුන්ට ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබිලා තිබෙන. තරඟ 3ක් පමණයි. තරඟ 5ක් ඔවුන් පරාජයට පත් වෙලා එක් තරඟයක් ජය පරාජයෙන් තොරව තමයි විසඳෙන්නේ. ලකුණු සටහනේ ලකුණු 7ක් ලබාගෙන ඔවුන් 8වන ස්ථානයේ රැඳිලා ඉන්නවා. මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම ඔවුන් මෙවරත් තරඟ 9කට ක්‍රීඩා කළා තිබෙනවා. තරඟ 2ක් පමණයි ඔවුන් ජයග්‍රහණය කරන්නේ. ඔවුන්ට තරඟ 7ක් අහිමි වෙනවා. එහෙම නැත්නම් පරාජයට පත් වෙනවා. net run rate එකේ ලකුණු 6 net run rate point table එකේ ලකුණු 4ක් ලබාගෙන 9වන ස්ථානයේ ඉන්නේ. කොහොම නමුත් ඔවුන්ගේ අර net run rate එක ගත්තට පස්සේ -0.83 කගයක් තමයි ඔවුන් සටහන් කරගෙන තියෙන්නේ. අවසන් ස්ථානයේ එහෙම නැත්නම් 10වන ස්ථානය ලක්නව සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඔවුන් තරඟ 8ක් පමණයි මෙතෙක් ක්‍රීඩා කළ තිබෙනේ. තරඟ 8න් ඔවුන් ජයග්‍රහණය කළ තින් තරඟ 2ක් පමණයි. තරඟ 6ක් ඔවුන් පරාජයට පත් වෙනවා. ලකුණු සටහනේ ලකුණු 4ක් ලබාගෙන ඔවුන් මේ කාණ්ඩේ එහෙම නැත්නම් මෙවර තරඟාවලියේ අවසන් ස්ථානයේ තමයි ඔවුන්ට හිමි වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි පොයින්ට් ටේබල් එක සටහන් වෙලා තිබෙන්නේ මෙවර IPL තරඟාවලියේ. හරි, අපි එහෙනම් ලකන හાર્ට් බීට් වල පළවෙනි පැය දැන් ඉවර කරලා අපි දෙවෙනි පැයට ඇවිල්ලා ඉන්නේ. ලස්සන සිින්දුවක් ම ලෑස්ත කරගෙන තියනවා මේ පැයිදිත් අපි තවත් IPL තරගාවලේ පිළිබඳව කතාබහ කරන්න සූදානම් කවුද වැඩිම ලකුණු ලාබීන් කවුද වැඩිම කඩුණු ලාබීන් විදිහට දැන් සටහනේ පෙරමුණු අරගෙන ඉන්නේ කියලා හොයල බලන්න සූදානම් මේ දෙන්නේ ඔය හිටිය විදිහටම FM 93.5 FM 93.7 දිගටම ලක්කඩත් එක්ක එකතු වෙන්න කියලාත් ඔයාලට මේ වෙලාවේ මතක් කරනවා මම ලස්සන සිින්දුවක් ඊළඟට ලෑස්ත කරගෙන තියෙන්නේ ක්ලරන්ස් ට ආදරේ කරපු හැමෝම මේ සින්දුව නොදන්න විදිහක් නෑ හැබැයි මේ සින්දුවේ තවත් සුවිශේෂී දෙයක් තියෙනවා අපේ නම් සින්දුව අහලා ඉමු අහලා ඉවරුනාට පස්සේ ඒ පිළිබඳව කතා බහ කරමු සින්දුවට යන කලින් වෙලාවත් මතක් කරගෙනම සින්දුවට යන්නම් ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරන්නම් 11:13
1: පසුම්බියට වාසිකින්න කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න හાર્ට් බීට්
0: චිත්‍රපටිය බලපුවාට මතක ඇති මේ චිත්‍රපටියෙන් තමයි මම මේ සින්දු ඉස්සුවේ නෑ ප්ලේලිස්ට් එකට දාගත්තා හරි අපි එහෙනම් අහලා බලමු මේ වගේ ලස්සන සින්දු ගොඩක් වඩ අහන්න පුළුවන් දවල් එක වෙනකන් අපිත් එක්ක හිටියොත් එක්මන්ට මේ පැත්තට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා අපේ නම්බර් එකත් මතක් කරගෙන මේ යන්නම් සින්දුවට 0703939357 අපේ WhatsApp නම්බර් එක අපහු මතක් කරන්න 0703939357 එක්මන්ට මැසේජ් එකක් දාන්න මේ පැත්තට ඔයාගේ මැසේජ් එක එනකන් මම බලාගෙන ඉන්නවා 11:14

ඔය ආදර තරගෙන ඔය විදිහටම ලක්කඩ හාඩ් බීට් එක එකතු වෙලා ඉන්න.

0: ලකඩ රේඩියෝ ITN
1: ලකඩ හර්බිට හංගින වෙලා මතක් කරනනම් 11යි විනාඩි 24යි.
0: හැම්බෙවට එහෙම කන් ගොඩ වෙන සද්ද.
1: මේක ගන්නෙ මොනවද හලෝ? සමුන්නර කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි බබා, ඔබේ වරුණ ගම එන්නවා. ඔය ඔෆිස් එකේ ගිහින් ඉන්නවා.
3: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බල ඉස්සර ගාන මම එනකොට අරගෙන.
4: මේ වෙලාව නම් එපා
0: වෙනවා. FM 93.5 FM 93.7
5: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඩ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
6: මල්ලී සරවැස්ස මං ආවා සරයි
0: සම අනුග්‍රහය.
5: රසයෙනුත් ඉහළ, ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය.
0: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට. ලොකු වගාවකට උනත් පොඩි මිතුලකට උනත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් වගාව ප්‍රතිස්ලබා ගන්න. ඩයලොග් කොවි මිතුරු සරස

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: Overtime Beats with

0: 11 විනාඩි 27 වෙලාව ලකන හාට් බීට් වල දෙවෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් තවත් ලස්සන කවර් සොන්ග් එකක් මං ගත්තා. අපේ ඊළඟ සින්දුව විදිහට ආදිත්‍ය පැලිවැද්ද තමයි ගායනා කරන්නේ. ඉතින් අපි සින්දුවට යන්න කලින් මතක් කරන්න පුංචි මතක් කිරීමක් දෙනවා. මන්ට මතක් කරගෙන මේ යන්නම් සින්දුවට. දැන් සාමාන්‍යයෙන් අපි ලන්ච් ටයිම් එක ගත්තට පස්සේ අපි දවල්ට කාලේ වුණාට පස්සේනේ සිංහලෙම කිව්වොත් එහෙම පොඩක් මොනවා හරි ඔය මේ අතුරුපසට ගන්නවා. සාමාන්‍යයෙන් අපි කෙසෙල් ගෙඩියක් හරි මොනවා හරි කනවනේ. එහෙම නැත්නම් යෝගට් එකක් අයිස්ක්‍රීම් එකක් හරි මේ මොනවා හරි අපි කනවනේ. ඉතින් ඔයාට මම මේ වෙලාවේ මතක් කරනවා අද ඔයා ලන්ච් එක ගත්තට පස්සේ නිකමට යෝගට් එකක් එහෙම කනවනම් පැල්වත්ත නිෂ්පාදන යෝගට් එකක් අරගෙන බලන්නකෝ. එහෙම නැත්නම් පැල්වත්ත අයිස්ක්‍රීම් එකක් අරගෙන බලන්නකෝ. මං කියන්නේ බොරුද කියලා එතකොට ඔයාට තේරෙයි. සාමාන්‍ය පැල්වත්ත කියලා කියන්නේ 100%ක්ම අපේ දේශීය කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරිඅස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදනය කරන්නේ. බාරතෝ පාවිච්චි කරන්න පුළුවන් නැව නැගණති වසවිස නැති අපේ රටේම අපේම නිෂ්පාදනයක්. බාරතෝ විලදී ගන්න කියලා වට මම මේ වෙලාවේ මතක් කරන්නේ අන්නේ එක හින්දා. අරගෙන බලන්නේ යෝගට් එකේ තියෙන නැවුම් බව ඒ රසය අර වෙන යෝගට් එකකින් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක හින්දා පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව වැඩි වැඩියෙන් විලදී ගන්න මම මතක් කරනනම් ඉක්මනටම අවුට්ලට් එකක් ස්ටැන්ලි දිලකරද්ද මාවතට උගේකට ගාලුපාර කොල්ලුපිටි තියෙන ශාඛාව මාළබේ රංගලහන්දේ තියෙන ශාඛාව ඒ වගේම තමයි බතරමුල්ල පැලවත්ත ශාඛාව මර්දං අනුරාධපුර මර්දං කඩවල ශාඛාවත් ආවෙනුවෙන් විවෘතයි. ඉතින් මේ කියන ශාඛාවන් වලට යට යන්න වෙලාවක් නැත්තම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳ සලකට ගිහිල්ලා බලන්න හරියට පැල්වත්ත නාමය තියෙනවද කියලා බලන මිලදී ගන්න කියලා තෝට මම මේ වෙලාව මතක් කරනවා. පැල්වත්ත කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ දේශීය කිරියාසු නිෂ්පාදනයක්. බයනතෝ මිලදී ගන්න කියලා කියන්නේ අන්න ඒක හින්දමයි. හරි හાર્ට් බීට් වල ඔයා එකතුවෙලා ඉන්න මේ විදිහට දෙවනි පැයේ වාට පුළුවන් ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න මම බලාගෙන ඉන්නවා. 0703939537 අපේ WhatsApp නම්බර් එක. අපහු මතක් කරගන්නම් 0703939537 මෙන්න මේ නම්බර් එකට ඉක්මනටම මැසේජ් එකක් දාන්න. මන්දවල් එක වෙනකන් ඉන්නවා ලකන හાર્ට් බීට් අරගෙන ඇවිල්ලා. වාට පුළුවන් ඉක්මනට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා ඔයාගේ මැසේජ් එක මේ පැත්තට එනකන්. වාඩද මොනවහරි ස්පෙෂල් වැඩක් තියෙනවනම් එහෙම නැත්නම් ඔයාගේ බර්ත්ඩේ විෂස් මොනවහරි තියෙනවනම් ඔයාගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ විෂ එකක් මොනවහරි තියෙනවනම් ඉක්මනට මැසේජ් එකක් දාන්න මම බලාගෙන ඉන්නවා. ඔයාගේ මැසේජ් එක කියන්න මුළු රටටම ඇහෙන්න. අපි බර්ත්ඩේ විෂ එකක් එහෙම තියෙනවනම් නේ එයාව සර්ප්‍රයිස් කරමු මුළු රටටම ඇහෙන්න කියලා. ඉතින් ඉක්මනටම කරන්න තියෙන 0703939537 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එක දාන්න මේ පැත්තට. සූදානම් වාගේ ඒ විශ්යක මුළු ලංකාවට බැහැන්න කියන්න. අපේ නම් සින්දුවට යමු. ආදිත්‍ය වැලිවැත්ත ගායනා කරන කවර් සොන්ග් එකක් තමයි අපි මේ විදිහට තෝරගෙන තියෙන්නේ. සින්දුවට යන්න කලින් වෙලාවත් බලන්න පුළුවන්. අපි එහෙනම් වෙලාවත් බලලම සින්දුවට යමු. ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනවා නම් 11 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: එකලහ විනාඩි 34 වෙලාව. ඔන්න අපි හින්දි සින්දුව කෝණ කීකේ හිටිය කට්ටිය ගොඩක්. ප්ලාස්ටික් කරගත්ත ඊළඟට හින්දි සින්දුවක්. එහෙනම් සින්දුව අහලා අපහු මේ පැත්තට එමු. තාමත් මැසේජ් එක දාගන්න බැරි වුණාද? ඉක්මනට මැසේජ් එක දාන්න මම බලාගෙන ඉන්නේ. 0703935937 අපේ WhatsApp නම්බර් එක. වා වෙනුවෙන් විවෘතයි. ඉක්මනට මැසේජ් එක දාන්න මම බලාගෙන ඉන්නවා. හරි මේ වගේ ලස්සන සින්දුව අහන්න පුළුවන් දවල් එක වෙනකන් ලක්කඩ හાર્ට් බීට් එක හිටියොත් ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ශ්‍රී ලාංකේය හඳ ලක්කඩත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.

0: ලකඩ හට බිට හඟට වෙලා මද කරන එකොළ හය විනාඩි හතලිහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති වැල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි වැල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
5: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල.
6: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපි අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මවකමෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
5: සහයෝගීතා අනුග්‍රහය ජාත්‍යන්තරයේ විශ්වාසය දිනු අපේ රටේ වෙදකෙතර වෙදකෙතර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම අලව්ව 0.37 43 53 444

0: 11යි විනාඩි 47යි වෙලාව ලඛඬ හાર્ට් බීට් වල දෙවෙනි පැයත් ඔන්න විදිහට ගෙවිගෙන යනවා. අපි යන්න හදන්නේ නිට්ටඹුව පැත්තට. සුබ දවසක් හાર્ට් බීට්. අද සින්දුරික ලස්සනයි. අපේ නිට්ටඹුවෙන් ජයමාලි මැසේජ් එක දාලා දෙන්න. ජයමාලි ගොඩක් ස්තුතියි. එතකම අපි යනවා කොහෙටද? අපි යන්න හදන්නේ බුද්ධම පැත්තට. හાર્ට් බීට් අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කට්ටිය. ලස්සන සින්දුකඩ ගතු කරගන්න කියලා අපේ බුද්ධම ලක්ෂයට තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. යා වැඩ කරන ගාමන්ට් එකේ සද්දරම් මේ වෙලාවේ ලකන හાર્ට් බීට් දාගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න හවාවත ආදරණ ගතු කරගන්න ආයුබෝවන් මඩපාදු ලක්ෂ්මන්. තමාරුව නිශා නිෂේධනා තේජා ආබෝර් පුංචි පුතා සමගින් භාග්‍ය අවිෂ්ක ලසනම ලසන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙනවා. පල්ලිය හොඳට ප්‍රෝග්‍රෑම් එක කරනවා. අපිට හොඳ සින්දුවක් ඕනි. අපේ ඉස්රායල් වලින් නෙරෝෂ් මෑන් මම සමග එකතු වෙනවා. ලක්කඩ අහන සෙලු දෙනා මම මේ වෙලාව එකතු කරගන්නවා කියලා. ඒ වගේම හම්බෙගමු සේපාලිකාවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. නිරෝෂ් මන් නේද? නිරෝෂ් මන් නවත ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ඊශ්‍රායෙල් වල ඉඳන් අපි වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නේ. ඉතින් ආදරෙන් මේ වෙලාවේ ලක්කඩ හાર્ට් බීට් වලට එකතු කරගනිද්දී අපි යන්න හදනවා කොහෙටද? සුබම සුබ දවසක් සුබ දාසනක් වේවා ගෙහන් මල්ලි. වාට නිදුක් නොරි නිරෝගී වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පොඩ්ඩක් බිසි වුණා වැඩ නිසා, දැන් ආයෙත් නිදහස්. වාගේ ප්ලේලිස්ට් එක අහගෙන ඉන්නවා. අපේ බණ්ඩාරගම ලංකා ප්‍රදීප් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරේ ගොඩක් ලක්හනට වාට ආදරේ මල්ලි කියලා මැසේජ් එක දාලා දෙන ගොඩක් ස්තුතියි. ලංකාව නාව ආදරණ එකතු කරගනිද්දි අපිට ලස්සන සින්දුවක් ඕනි. වෙන්න පුයේ රසල් නෝනා මානෙල් දුවල දෙන්න සුසානා සුරේනි පුතා සුලලිත ජේකෝ ජේකබ් ඕබේද් නේද? ජේකබ් ඕබේද් නේතන් තීර්ෂ ආයතුළු ලක්ෂණ සිරු දෙනාම තවත් ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කලබල පැංච කිව්වට තරහ නෑ නේද කියලා මට මැසේජ් එක දාලා දෙන්න අපේ දිලිනි. අයියෝ මම මොකටද තරහ වෙන්නේ දිලිනි? එහෙම මට තරහක් නෑ. මං කාත්තිකවත් එහෙම තරහ වෙන කෙනෙක් නෙමෙයි ඈ. හරි, අපි යනවා කොහෙටද? මාතලේට යන්න හදන්නේ. එරමුදු ගොල්ලේ කුමාරි, එරමුදු ගොල්ල නයනී, ගාමිණී සුභහෂිනී කට්ටිය මාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ආයුබෝවන් සුබ දවසක්. ලැක්කනහගෙන අපි සද්දෙටම වැඩ. බුත්තලින් අපේ චමින්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දුවක් අහන්න මේ වෙලාවේ එකතු කරනවා එතන වැඩ කරන ඉෂාන් සංජය තිලක් මහතා, ඒ වගේම මනේෂ අනුෂා යූඩී මහතා, ගාමිණී මහතා, චමෝදී තිවංක මේ වෙලාවේ ලැකන හැමෝමත් එකතු කරගෙන යාපත් එකතු කරගෙන ලස්සනම ලස්සන හින්දි සින්දුවක් අහමු නේද කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපි හින්දි සින්දුවක් දුන්න නේද? බලමු අපි අනිවාර්යෙන් තව එකක් දෙන්න, ට්‍රයි එකක් දෙන්න. හරි, ඒතකම යනවා කොහෙද? අපි මේ වෙලා වැඩ කරන ගමන් නුවන් අයියා ෆයාස් මල්ලි හැමෝම බරටම වැඩ. අපිට ලස්සන සින්දුවක් ඕනි කියලා මදුරන් කුලින්දල වැඩ කරන ගමන් අපිට මැසේජ් එක දාලා තින්න. අපි සුබ සිංහවිය යුතුයි. යා බේකරිය වැඩ කරන ගමන්ලු අපි වහගෙන ඉන්නේ. ඒතකම මහරගමට යනවා අපේ විමල සේන. අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. කලමනාකාර ඩිලාන් කර්න් නදීෂාන් රසික චනිදු පසිදු චමුත් ගයාන් සිරිවංශ ගාමිනි ලසිත චුට්ටි අනුර ඊටවසේ කුමාරී ශාන්ති නිරෝෂා හර්ෂණී සුභහ දිනුෂා කමනී චන්ද්‍ර නිරේෂා මෙන මේ කට්ටිය මාදර එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දවසක් වේවා. අදත් ලස්සනම ලස්සන සින්දුවක් ඕනි අපිට. ගෝනමල එක්සත් මාමතේ අජිත් අසිත ලේනින් පීරිස් අයියා ප්‍රේමා ඒ වගේම උපාලි පදරුණ පවුලේ සේලු දෙනාමත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ගාමිණි රංජිත් මම ජයනන්ද කියලා මැසේජ් එක දාලා තියෙන ආදරේ ලක්හඬට. ඒ වගේම බොල්ලෑගල මානෙල්වත්ෙන් බන්දුල ශාමා තාරක මෙලනී සෙතු චූටිදුව පවුලේ සේලු දෙනාමත් එකතු කරගන්න කියලා අපේ මැසේජ් එක දාලා තියෙන්නේ. ජයනන්ද නේද? ජයනන්දන් ආවත් ආදරණ එකතු කරගන්නවා කට්ටියත් එක්කම. හයි හයි, කොහොමද ලකන හાર્ට් බීට්? හයි කොහොමද ඉතින්? ඔන්න මාත් ඔයාව අහගෙන ඉන්නේ අපේ කුරුවිට සඳුන්. මට ලස්සන පෝස්ට් එකක් හදලා ලැබුවා අපේ මිත්‍රයා කුරුවිට සඳුන්. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා. සමන් පිච්ච මල් පොකුරක් පිදුවා මමත් එක් දිනයක කැලණි පුරේදී. අපි දෙන්න හමුවන තුරු ලබන භවයේ එකමුව කුසුම් ඉපදේවා රත්නපුරේ කියලා මැසේජ් එක දාලා තියෙන ලස්සන සින්දුවක් ඕනි. අක්කගේ බබා විහාන් ඒ වගේම ඉඳුනිල් මාමවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අපේ සඳුන් ඔන්න ලස්සනම ලස්සන පෝස්ට් එකකුයි ලස්සනම ලස්සන කවියකුයි මට එවලා තියෙනවා. ඉතින් කට්ටිය මේ වෙලාව එකතු කරගන්නව ලකන හાર્ට් බීට් වලට. හාල් දඬුවන නේද? හාල් දඬුවන සුපල ගාමන්ට් එකේ කුමාරි අව උපන්දිනය සමරන එයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා මිස් දිස්නා චන්ද්‍රා නිලු අයේෂා සන්ධ්‍යා රේනු අරුණි ශිලා නන්ද රාණි ලීලා ඇතුළු කට්ටියම සුබ පතනවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මහරගම ඉඳන් අපේ මෙමල සේන ආයි මැසේජ් එකක් දාලා තියෙනවා. ඉන්ද්‍රජිත් අජාන්ත යසරත්න කුමාරි ජනක දයාබරන් සම්පත් සන්ධ්‍යා ජේබි යසරත් උමේෂ් ශ්‍රීමාලි ජනකි එවගේම සජානි ගීනාත් කරුණාරන්ද ගාමිණී කුමුදු ඇතුළු සියලු දෙනාම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනේ කියලා අයබෝවන් අපිටත් ලස්සන සින්දුවක් ඕන. එපි රවින්ද්‍ර ගොඩකවෙල ඉඳලා මට මැසේජ් එක දාලා තින්නේ වැල් කෙනියාවනේ වැල්කෙනි ආය සිට ඉඳලා තමයි අපිට මැසේජ් එක දාලා තින්නේ. තින් කට්ටියම එකතු කරගෙන අපි යනවා ලකඩ හાર્ඩ්වෙයර් වල තවත් ලස්සන සින්දුවක් අහගෙන ඉන්න. සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙනවා. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ එකතු කරගන්නවා මම මේ වෙලාවේ. කවුද උපාලිවයි එවැගේම චිත්‍රාණි මාධව කසුනඳුරු ලක්කනහන සීලු දෙනාම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපි අලව් එක හොලානේ ජයකලනි. මමත් ලක්කනහනවා. මම කනම් පැල්ලේනේ කනම් පැල්ල චාන්දනි. ඔය ලස්සනට වැඩසටහන කරනවා. ගොඩක් ස්තුතියි ඔබට ආදරෙන් එකතු කරගන්නවා ලක්කන හાર્ට් බීට් වලට. මම ඉල්ලුව සින්දුව කෝ කියලා අහනවා. ඒක ඉතින් අද දෙන්න වෙන්නේ නැහැ කියලා මං කිව්වනේ. අපේ අද චාට් එකේ නැහැ. ඉතින් අපි හෙඩ ට්‍රයි එකක් දෙන්නම්. හරිද? අපේ තමරා කුමාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හරි අපි අනිවාර්යෙන් ඔයාලට හෙටේ සින්දුව දෙන්නම්. ඊළඟට ලැස්ති කරගෙන තියෙන සින්දුවට යන්නත් ඕන. ඊට කලින් මතක් කරන්න තියෙනවා පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව. පැල්වත්ත කියලා කියන සියයක්ම දේශීය අපේ රටේ නිෂ්පාදනය අපේ රටේ කිරිගොවින්ගෙන් ලබා ගන්නා වූ කිරි අස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. ඒක හින්ද බය නැතුව මෙලදී ගන්න. මම ඉක්මනට මම අවුට්ලට් ටිකක් මතක් කරන්නම්. නිෂ්පාදන හරියටම පැල්වත්ත නම තියෙනවද කියලා බලලා මිලදී ගන්න කියලා තුවාට මේ වෙලාවේ අපි මතක් කරනවා. එහෙම නැත්තම් ඔයා වාගේ ළඟම කඩේට ගිහිල්ලා බලන්න. දැන් පොඩි සිල්ලර කඩවල පවා පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න අල්වත් ආයතනයේ කටයුතු යොදලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව මතක් කරන ගමන් අබන්ස ආයතනය වාඩි රුපියල් 1500ක් දීලා අඟල් 40 ස්මාර්ට් ටීවී එකක් ගෙදර ගෙනියන්න පුළුවන් කියලා මම කිව්වොත් ආ විශ්වාස කරනවද? එහෙම කරන ලංකාවේ වගකීමක් සහිත අංක 1 ආයතනයක් තමයි අබාන්ස් කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට අඟල් 40 ස්මාර්ට් ටීවී එකක් රුපියල් 1500ක් දීලා ගෙදර ගෙනියන්න පුළුවන්. මාස 20න් ටික ටික ගෙවන්න විශ්වාස කරන්න පුළුවන්ද? යන්න ළඟම අබාන්ස් ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා බලන්න මම මේ කියන කතාව ඇත්තද බොරුද කියලා. අපි එහෙනම් ඊළඟ සින්දුවට යනවා. ඊළඟ සින්දුවෙන් අපි කෙලින්ම යන්නේ තුන්වෙනි පැයට. තුන්වෙනි පැය කියන 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශන අනතුරුව තමයි අපි හම්බ වෙන්නේ. එතකන් ওই විදිහටම ඔය ආදර තියාගෙන මං එනකන් ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. අපි රටේ තොටේ වෙන්නේ මොනවද නේද? ඒ පිළිබඳවත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන. හරි එහෙනම් අපි සින්දුවට යමු. සින්දුවට යන්න ඉස්සෙල්ලා වෙලාවත් මතක් කරගෙන මෙ යන්න. 11:55
1: වාර්තා පිට වාර්තා සම්බන්ධ කෝටි අතේ NLB තනට ගහන එළතුරයි මුදල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තම සම්පත තනි නිධානය වෙලදී කෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙනාවි.
1: හැංගි හැංගි බැඳගෙන වෙසනත මුද එළියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙකම ආරක් දෙන රුපියල් 40

0: සම අනුග්‍රහය.
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි?
2: මෙගා පවර් තෑගි දැන් ඩබල් වෙලා. සුපිරි තෑගි තුනක්. ප්‍රථම තෑගි 120. ලක්ෂ දෙකේ තෑගි සමග සුපිරි අංකයටත් තෑග්ග. මෙගා පවර්.
0: සහයෝගීතා අනුග්‍රහය. උත්සව සමයේ හිතේ හැටියට ඇඳුම් ගන්න හොඳම තැනක් ප්‍රසාද් ටෙක්ස්ටයිල්. කාන්තා පිරිමි ළමාරි ඇඳුම් ඇතුළු සියලුම දේ එකම තැනකින් ගන්න ප්‍රසාද් ටෙක්ස්ටයිල්. ශාකා පිළියන්දල හෝමාගම කොට්ටාව මාතර ඇහැලිය කොට.

Радиостолы. ජනපති අනුර මාලදිවයින් ජනපති සමග දීපාර්ශවීය සාකච්ඡා. රුසියානු සෞඛ්‍ය අමාත්‍යරේ ආජාතික රෝහලේ නිරීක්ෂණයක. ලොකුපැටිගේ ගෝලයන් දෙදෙනෙකු ආයුධත් සමග අත්අඩංගුවට. පරිගණක අපරාධ චෝදනාවට අත්අඩංගුවටගත් විදේශිකයන් 120 දෙනා රිමාන්ඩ්. ගෙවුණු මාස 4ට ඩෙංගු මරණ 12ක්. හෝමුස්සුල සිරවැති නැව්වලට පහසුකම් සැපීමට ට්‍රම්ප් සූදානමින්. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණය. දෙවැනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසි මහතා පිළිගැනීමේ නිල උත්සවයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී උත්කර්ෂවත්ව පැවැත්තුණා. ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවාගෙන එනු ලැබුවේ විශේෂ රථ පෙරහරකින් සහ අශ්වාරෝහකින් පිරිවරා ගනිමින්. ශ්‍රී ලාංකික නර්තන ශිල්පීන්ගේ සංස්කෘතික අංගවලින්ද මෙම අවස්ථාව විචිත්‍රවත් වුණා. මාලදිවයින් ජනාධිපතිවරයා

0: සයි මාරයාව පිළිගැනීම සිදු කළේ ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා විසින්. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසි මහතා වෙනුවෙන් පිළිගැන්වූ ආචාර්ය වැඩිමුර සංඛ්‍යාව 21ක්. ජනාධිපති වර්ණ දජ තුනකින් සහ නිලධාරීන් හතර දෙනෙකුගෙන් මෙන්ම සෙසු නිලයන් හතර දෙනෙකුගෙන් සමන්විත යුද හමුදා උත්තමාචාර පුද කෙරුණේ ඉන් අනතුරුවයි. දෙරටේම ජාතික ගීය ගායනා කිරීමද මෙහිදී සිදු වුණා. මෙම අවස්ථාවට විජිත හේරත්, ක්‍රිෂාන්ත අබේසේන සහ මහත්තුරුන් ඇතුළු පිරිසක් දෙක්ව සිටියා. නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව දෙරටේ රාජනායකින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටයි සැලසුම් කළේ. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ රාජනායකින්ගේ අවධානය යොමු වන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. විවිධ ශ්‍රේෂ්ඨවල සහයෝගිතාව පුළුල් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතව තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව පැවති මාලදිවයින ජනාධිපතිවරයා ලබන 6 වෙනිදා දක්වා මෙරට රැඳී සිටිනවා. දෙවැනිට පැමිණි රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු දූත පිරිස අද කොළඹ ජාතික රෝහලේ සංචාරයක නිරත වනවා. ඊට අමතරව ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේද නිරීක්ෂණයක නිරත වීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෙරට සෞඛ්‍ය ශේෂ්ත්‍රයට සහයෝගය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹීමද රුසියානු දූත පිරිසේ සංචාරය අතර සිදු වෙනවා. ඔවුන් හෙට දිවයිනෙන් පිටත් යාමට නියමිතයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලකයන්ගේ වරප්‍රසාද කපාදු කර ජනතා අරමුණු ඉටු කරන ජාතික ආණ්ඩුවක් පත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා. මෙම නව දේශපාලන සංස්කෘතිය තුළ ජනතාව වත්මන් ආණ්ඩුව වෙනුවෙන් තවදුරටත් පෙළ ගැසෙනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
1: තමුනාසලා දන්නවා, මීට කලින් විධායකයේ බලයේ තිබිලා, පාර්ලිමේන්තුවේ 3-2 බලයේ තිබිලා, පළාත් පාලන ආයතනවල බලයේ තිබිලා ආණ්ඩු කටයුතු කරේ කොහොමද කියලා. Tamanṭa තමයි සියල්ල ඒකරාශී කරගත්. වරප්‍රසාද වැඩි කරගත්. හැබැයි ඉතිහාසයේ පළවෙනි වතාවට දේශපාලඥයෝ තමන්ගේ දේවල් අහිමි කරගෙන ජනතාව වෙනුවෙන් යම් යම් ප්‍රතිලාභ ලබා දෙන වැඩපිළිවෙළක් ආරම්භ කළා. තමුනාසලා දන්නවා, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට තේරීපත් වුණාම ගිය ගමන් හම් වෙන වාහන පර්මිට් එක. ඉතිහාසයේ පළවෙනි වතාවට තමුනාසලා මතක තියාගන්න වාහන පර්මිට් ලබා දෙන එක නතර කළා. කෝටි ගාණක් මුදල ඉතිරි වුණා ඒක. ජනතා නියෝජිතයන් හැටියට අපේ වරප්‍රසාදනික කප්පාදු කරගෙන ජනතාව වෙනුවෙන් බොහෝ දේවල් කරන්න සමත් වුණා.
0: දෙට ආපදාවෙන් මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ අර්ධ වශයෙන් හානියට පත් වූ නිවාස 50ක් සඳහා ආධාර ලබා තීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අර්ධ හානියට පත් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් අදියර 2ක් යටතේ ලබා දීමට නියමිතයි. ප්‍රථම අදියරේදී ලක්ෂ 3ක් ලබා දෙන අතර දෙවන අදියරේදී ඉතිරි ලක්ෂ 2 ලබා දීමට සැලසුම් කර තිබෙනවා. පරිගණක ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් විදේශිකයන් පිරිස අනිද්දා දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයායි නියෝගය නිකුත් කළේ. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අන්තර්ජාලය උපයෝගී කරගනිමින් මුදල් ඇතුළු විවිධ වංචාවල නිරත විදේශීය ජාවාරම්කරුවන් 120 දෙනෙකු වැලිකඩ පොලිසිය අත්අඩංගුවටගත්තේ ඊයේ දිනේදී. ඔවුන් පිරිසයි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී පලාගියේ තවත් 12 දෙනෙකු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. ලෝ බොහෝ රටවල දත්ත පද්ධතිවලට ඇතුළු වී මෙම පිරිස සූක්ෂම ලෙස මුදල් වංචා කර ඇති බවට අනාවරණ වී තිබෙනවා. මෙම ජාවාරම සිදු කර ඇත්තේ රාජකීය මැද වැලිකඩ පාරේ මහල් නිවාසයක් කුලී පදනම් මත ලබාගෙන එහි රැඳී සිටිමින්. අත්අඩංගුවටගත් පිරිස අතර චීන, වියට්නාම, මැලේසියා, මැඩගස්කරය, පිලිපීනය, තායිලන්තය සහ කාම්බෝජියන් රටවලට අයත් පරිගණක පිළිබඳ විශේෂඥ දැනුම සහිත පුද්ගලයන් සිටින බවයි පොලිසිය සඳහන් කළේ. කටුගස්තොට ගුහාගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. අදාළියම සිදුව වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මෙසේ තුවාල ලබා ඇත්තේ හන්තාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයෙක්. ඔහු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. ජලකන්නේ සඳහා රජයේ පොහොර සානාධාරය ලබා දීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක වනවා. ගොවීන්ට අවශ්‍ය පොහොර බෙදා දීම සිදු කරන්නේ ගොවි සංවිධානවල මූලිකත්වයෙන්. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේද විභාග කරන ගොවීන් 74,000කට ආසන්න පිරිසක් සඳහා පොහොර ලබා දීම සිදු වනවා. හෙක්ටයාරයකට රුපියල් 30,000 බැගින් ලබා දීමයි සැලසුම. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 344,246 වීඅස්වැන්නක් මෙවර අපේක්ෂා කෙරෙනවා. ඩෙංගු රෝගයේ වැඩිවීමක් රටපුරාම වාර්තාවන බැවින් මදුරුවන් බොහෝ වීම වළක්වා ගැනීමට සියලු දෙනාම පියවර ගත යුතු බව සෞඛ්‍ය අංශය පෙන්වා දෙනවා. කොළඹ, ගම්පහ, කළුතර ප්‍රදේශවලයි වැඩි රෝගීන් පිරිසක් වාර්තා වුණේ. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කළේ වැසි තත්ත්වයේ ආරම්භ වීමත් සමග ඩෙංගු කීටයන්ගේ ව්‍යාප්තිය තවත් ඉහළ යා හැකි බැවින් ජනතාව සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවයි.
2: 2026 වර්ෂයේ ඩෙංගු රෝගීන් 25,846ක් සහ මරණ 12ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වෙලා තියෙනවා. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර දිස්ත්‍රික්ක වලින් තමයි වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නේ. මේ දිනවල යම්කිසි කෙනෙකුට තද උණ සමග හිසරදය, ඇස් යට වේදනාව, මස් පිඩු හා සන්ධි වේදනාව, කාරය වමනය, සමෙහි රතු පැහැල පැහැට ගැනීම සහ රුධිර වහන තත්ත්වයන් ඇත්නම් සුදුස්කම් ලයිත් වෛද්‍යවරයෙක් හමු වෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්. ඊට අමතරව උණ සමනය කර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ පමණයි භාවිතා කළ යුත්තේ. වෛද්‍යවරයෙකුගේ අනුමැතිය නොමැතිව වෙනත් ඖෂධ භාවිතා කිරීමෙන් වැළකී සිටින්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ ඇතිවන කඩින් කඩ වර්ෂාව නිසා පරිසරයේ මදුරුවන්ට බෝවිය හැකි ස්ථාන ගොඩක් තියෙනවා. ඉතින් ඒවා පිරිසිදු කරලා මදුරුවන් බෝවීම වැළැක්වීමත් අප විසින් කළ යුතුයි. ඒක මහජනතාවගේ යුතුකමක්. ඊට අමතරව මදුරු දෂ්ටණයෙන් වැළකී සිටීම සඳහා මදුරු විකාශක ආලේප කිරීම සහ විශේෂයෙන් පුංචි ළමයි මදුරුවන් දෂ්ට කරන වෙලාවේ උදේ සහ හවස ඉර බසින වෙලාවේ සෙල්ලම් කිරීමට එළියට බහිනවා නම් මදුරුවන් දෂ්ටණය වැළකීම සඳහා පියවර
0: ගන්නා ලෙසත් පසරුවේ ප්‍රදේශ කිහිපයක මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමු පළාත්වලත්, ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවන බවටයි අපේක්ෂා කෙරෙන්නේ. ඊට අමතරව මධ්‍යම වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි අට ගැනීමේ හැකියාව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පෙන්වා දෙන්නේ.
3: දිවයිනේ අද දිනේ කාලගුණ කිඳත්තේ ගත්තම විශේෂයෙන්ම පෙර පරිදිම උදේ කාලයේ සමනේ සූර්යාලෝකය වැටිලා සවස් ජාමේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්යන් නිර්මාණය වෙනවා. අතන මේ වැස් තත්යන් නිර්මාණය වෙන පළාත් හැටියට අපිට කියන්න පුළුවන් බස්නාහිර, සබරගමු, මධ්‍යම, වයඹ, නැගෙනහිර සහ පොළොන්නරුව, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල මේ තත්ත්වය ඇතිවීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිරයි, සබරගමුයි, ගාල්ලයි මාතරයි වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 50 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මේ වැසිවල ස්වභාවය තමා ඉතාම වැස්ස පවතින වෙලාවේ තදවල් ලෙස වර්ෂාව පවතිනවා. හැබැයි සාමාන්‍යයෙන් පැය එකහමාරක් දෙකක් වගේ තමා මේ තත්ත්වය තියෙන්නේ. වැස්ස පවතින වෙලාවේ තාවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාවන් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවන් තියෙනවා. එතකොට මේ අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්ව ගන්න අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න කියන එක ජනතාවට මතක් කරනවා. විශේෂයෙන්ම වැස්ස පවතින විට ගෙදර දොරේ තියෙන විදුලි උපාංග භාවිතා කිරීමෙන් වළකින්න. අනෙත් එක තමා පේනෝලින් ගලවලා ඉවත් කරන්න. චාමසරව අපි වැස්ස පවතින වෙලාවේ තැනිතලා බිම්වල ගැවසෙන්න එපා. විශේෂයෙන්ම කුමුරු ආයවල් වල තේ දළු නෙලන එක, ඊළඟට වෙරළ, එතකොට ජලාශවල මේ වගේ තැන්වල ඉඳීම තුළ අකුණු අනතුරු වලට භාජනය වීමේ හැකියාව වැඩි කියන එක අපි පැහැදිලිව කියනවා.
0: සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ලොකුපැටියේ ගෝලෙයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්බලංගොඩ බලපිටිය ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු සතුව තිබේ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක්, පතරුම් ගැබක්, ජීව පතරුම් 16ක් සහ ඉස්මද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500ක්ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ. වයස අවුරුදු 31ක වන සැකකරු බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පිස්තෝල සැපයූ පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය කරගත් පොලිසිය එම පුද්ගලයා අද අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කළේ. ඔහුද බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක පුද්ගලයෙක්. සැකකරුවන් දෙදෙනාම ලොකුපැටිගේ ගෝලයන් බවට අනාවරණය කරගත් අවුංගල්ල පොලිසිය උන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඉරාන වෙරළට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම සිදුවීම ඉරානයේ සිරික් වරායේ සිට නාවික සැතපුම් 11ක් බටහිර දෙසින් සිදු ඇති බවයි බ්‍රිතාන්‍යයේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසන්නේ. ප්‍රහාරය එල්ලවන විට හෝමෝ සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් තිබූ බවද වාර්තා වනවා. එය ලයිබීරියානු දජය අර්ථයේ යාත්‍රා කරමින් තිබූ නෞකාව. විදෙස් මාධ්‍ය වාර්තා කළේ හොමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන වාණිජ නෞකාවලට පහර දීම සඳහා කුඩා වේගවත් යාත්‍රා සමූහයක් භාවිත කිරීමේ උපක්‍රමයක් ඉරානයේ විසින් ක්‍රියාත්මක කරන බවයි. මේ අතර හොමු සමුද්‍ර සන්ධියේ සිරවිය සිටින නැව්වලට බාධාවකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් තමන් සලසන බව ඇමරිකාව පවසනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ නෞකාවලට ආරක්ෂාව මෙන්ම අවශ්‍ය පහසුකම් සැපීමටද කටයුතු කරන බවයි. මෙවන් විට හොමු සමුද්‍ර සන්ධිය ආසන්නයේ සිරවිය ඇති නෞකාවල ආහාර සහ අනෙකුත් සැපයුම් හිඟවී ඇති අතර එම කාර්ය මණ්ඩලවලට ආධාර ලබා දීමද ආරම්භ කර ඇති බවයි ට්‍රම්ප් පවසන්නේ. ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ පෙන්වා දෙන්නේ නැව් සිය ගණනක් සහ නාවිකයන් 20,000ක් පමණ සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට නොහැකිව ඒ ආසන්න මුහුදු ප්‍රදේශයේ සිරවී සිටින බවයි. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 47 වන තරගය අද පැවැත්වෙනවා. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලක්නව සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි ඊට එක්වන්නේ. වංගනේ ක්‍රීඩාංගණ ඉදිරිපැත්තෙන් තරගය රාත්‍රි 7:30ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ ප්‍රසාද් ලකුණු සටහන අනුව පංජාබ් කිංග්ස් කණ්ඩායම මෙවලිට පෙරමුණේ පසුවන්නේ. රොයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම දෙවන ස්ථානයටත් සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම තුන්වන ස්ථානයටත් පත්ව තිබෙනවා. ප්‍රසාද ලකුණු සටහනේ අද තරගයට එක්වන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නවවන ස්ථානයේ පසුවන අතර ලක්නව සුපර් ජයන්ට්ස් කණ්ඩායම දසවන ස්ථානයේ පසුවනවා.
4: ලකඬ ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: ජනපති අනුර මාලදිවෙන් ජනපති සමග දීපාර්ශ්වීය සාකච්ඡා. රුසියානු සෞඛ්‍ය අමාත්‍යරයා ජාතික රෝහලේ නිරීක්ෂණයක. ලොකුපැටියේ ගෝලය අන්ත දිනක වූ ආයුධත් සමග අත්අඩංගුවට. පරිගණක අපරාධ චෝදනාවට අත්අඩංගුවටගත් විදේශිකයන් 122 රිමාන්ඩ්. ගෙවුණු මාස 4ට ඩෙංගු මරණ 12ක්. හොමුස්ල සිරවැති නැව්වලට පහසුකම් සැපීමට ට්‍රම්ප් සූදානමයි. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු එකට. දැන් සංචාරයේ විශේෂාංගය.

0: සුන්දර පරිසරයක විවේකී ගත කරන ගමන් විනෝද වෙන්න සහ මානසික සුවය ලබා ගන්න සුන්දර සංචාරක ස්ථාන බොහෝමයක් අපේ රටේ පිහිටලා තියෙනවා. පාසිකුඩා වෙරළ තීරයට හිමිවන්නේ ඒ අතරින් විශේෂ තැනක්. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම ජනප්‍රියත්වයට පත්වෙච්ච මේ සුන්දර මුහුදු තීරය ස්වභාව ධර්මයේ විශ්මිත නිර්මාණයක්. ලෝකේ කිසිම රටක මේ තරම් සොඳුරු චමත්කාරජනක මුහුදු වෙරළක් දක්නට නොමැති නිසා සංචාරකයෝ බොහෝ පිරිසක් මේ වෙරළ තීරය සිය ගමනාන්තය ලෙස තෝරා ගන්නවා. මේ වෙරළ තීරයේ සුන්දරත්වය ගැන අපිට කියන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ එස් දැඩීපන් මහතා.
1: ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් සංචාරක කලාප විදියට අපි ගැසට් කරලා තියෙනවා. ඒකේ දැනට 25ක් විතර ගැසට් කරලා තියෙනවා. ඒකෙන් සංචාරක ව්‍යාපාරයට සුදුසු තැනක් ටුවරිසම් පොටෙන්ෂල් ඒරියා විදියට සංචාරකවිල්ල එක්ස්පීරියන්ස් ඇක්ටිවිටීස් ඒ වගේ එක කරන්න සංචාර සංවර්ධන අධිකාරියෙන් අයිති වෙලා තියෙන තැන් තමයි පාසිකුඩා. සංචාරය ලංකාවට අවිල්ල ස්ටෑන්ඩර්ඩ් ටුවරිසම් රූට් නැතුව ඒගොල්ලොන්ට තියෙන අපේ සංචාරයකට දෙන්න පුළුවන් උපරිම එක්ස්පීරියන්ස් ඇක්ටිවිටීස් දෙන්න පුළුවන් තැනක් තමයි අපේ පාසිකුඩා එන වෙරළ ඒරියා එක.
0: වෙරළේ ඉඳලා මුහුදට කිලෝමීටරයක් පමණ දුරක් විහිදෙන ස්වභාවික දිය තටාකයක් පාසිකුඩා වෙරළ තීරයේ පිහිටලා තියෙනවා. ඒක සෝභාදහමේ අපූර්ව නිර්මාණයක් සහ තිලිනයක් හැටියටයි සංචාරකයන් සලකන්නේ. පාසිකුඩා වෙරළ ලොව පුරා ජනප්‍රිය වීමට ප්‍රධානතම හේතුව තමයි මේ ස්වභාවික මුහුදු තටාකය. මුහුදු රළ ඉතා සෞම්‍ය ආකාරයට පැවතීමත් සංචාරකයන්ගේ සිත් වශීකృత කරවනවා. එහි සුන්දරත්වය තවත් වැඩිවන්නේ පාසිකුඩා වෙරළ තීරයේ පිහිටලා තියෙන අලංකාර කොරල් වැටිය හේතුවෙන්. කොරල් පරය මේ වෙරළ තීරයට අලංකාරයක් වගේම ආරක්ෂාවකුත් ගෙන දෙනවා. පාසිකුඩා වෙරළේ සෞම්‍ය රළ සහිත තටාකයක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ කොරල් වැටිය මගින් මුහුදු රළ බිඳීම හේතුවෙන්.
1: සුන්දර කියන්නේ ඇත්තටම මාර ලස්සන බීච් එකක්. පාසිකුඩා දැනටත් ඕක ගියානම් බලන්න පුළුවන් අපිට ලස්සන බීච් එකයි වෙනම මූදේ කියනවා කොරල් රීෆ් කියනවා බලන්න පුළුවන් මූදේ යටේ තියෙන කෝරල් රීෆ් වරෝමෙව තියෙනවා. දැන් ඒක සස්ටේනබල් ඩෙස්ටිනේෂන් විදියට අපි ඒක මාක් කරලා ඒකට අදාළ වැඩකටයුතු කරගෙන යනවා.
0: සුන්දර ආරුගම්බොක්ක පාලම හරහා මේ ප්‍රදේශයට ඇතුළු වන සංචාරකයන්ට අත්දැකීම් රසක් එකවර විඳ ගන්න අවස්ථාව සැලසෙනවා. රළමත ලිසා යාමේ ලොව ප්‍රචලිතම ජනප්‍රියම ජල ක්‍රීඩාවට ආරුගම්බොක්ක ඉතාම කදිමයි.
1: සර්ෆින් විතරයි නෙවෙයි, අපේ සර්ෆින් වලට වඩා තවත් ඇක්ටිවිටීස් වලට යන්න පුළුවන්. ඒක අපි සීසනල් කියලා මාස 6කට 4කට අවිල සංචාරක සර්ෆින් කරලා ඒ එක්ස්පීරියන්ස් එක විතරයි නැතුව ඒගොල්ලෝ අවුරුදු පුරාම මේ ඒරියා එකට අවිල ගන්න පුළුවන් උපරිම එක්ස්පීරියන්ස් ඇක්ටිවිටීස් ටික අපි අන්තරාල තියෙනවා.
0: පාසිකුඩා අපේ රටට ස්වභාව ධර්මයෙන් ලැබුණු අපි හැමෝටම ආඩම්බර විය හැකි මහඟු දායාදයක්. මේ විශ්මිත ස්වභාවික සම්පත අපේ අනාගත පරපුරට පමණක් නෙවෙයි ලෝකවාසීන්ටත් හෙට දවසේ මේ අන්දමින් දැකබලා ගැනීමට අවස්ථාව සැලසීම අප කාගේත් යුතුයකමක් සහ වගකීමක්. යත නැවතුණු තැන සංචාරේ ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: Radio ITN.
1: දවල් 12:20යි.

0: දවල් 12 විනාඩි 24යි.
1: ධන්නවත ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට

කරන්න නැවේ. ආදරේ බෙදාගන්න ඕනම නම් සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්.

0: දැවට ඇහෙන කන් ගොඩ වෙන සද්ද.
1: මේක ගන්න මොනවද අලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි බබා, වැඩේ ඉවරම ගමන් එනවා. ඔය ඔෆිස් එක ළඟට ගිහින් ඉන්නවා.
3: හරි හරි හරි, දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න, මම එනකොට අරන්.
4: මේ වෙලාව නම් පා වෙනවා.
5: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලක්නද ඊවනින් ඩ්‍රයිව් එකත් එකතු වෙන්න.
6: සම අනුග්‍රහය
7: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579.

0: දවල් 12 විනාඩි 36
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: Heartbeat

12 විනාඩි 31 වෙලා බා ලකඩ හાર્ට් බීට් වල 3 වෙනි පැය එහෙනම් අපි ඔන්න ඔය විදිහට පටන් ගමු. ඇය පටන් ගන්නකොට මට කියන්න තියෙන්නේ මේ පැත්තට එන්න පුළුවන් විදිහ 0.7.3.93.5.97 අපේ WhatsApp නම්බර් එක ඉක්මනට මැසේජ් එක දාන්න මේ පැත්තට. මම බලාගෙන ඉන්නවා ඉක්මනට මේ පැත්තට එනකන්. අපි එහෙම ආපු යාළුවෙක්ව අපි මේ පැය දෙක තු කරගෙන තමයි හැදුවේ. අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා අපේ පින්නවල චන්දි. ලස්සන සෝන් එකක් ඕනේ. සදෙව් තමෝ දෙවගේම මගේ පුතාලා එකතු කරගෙන ගීතයක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආයෙත් එකම අපි යන්න හැදුවා කොහෙටද? ලස්සන ෆොටෝ එකක් කියලා තියෙනවා අපේ. තිලිනි නේද? මකුළු දුව ඉඳලා ආයගේ පුංචි පුතාගේ ෆොටෝ එකක් දාලා තියෙන්නේ. එයාවත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලකන හાર્ට් බීට් වලට. හයි වඩ ඔයාලට කොහොමද? අපි මුදු කොටුවනේ මුදුන් කොටුව මුදු කටුවේ මුදු කටුව. ඒකනේ හරි විදියට දාලා තිබ්බේ නෑනේ. මුදු කටුවෙන්ද ලාලසන සින්දුවකට එකතු කරගන්න ක්‍රිෂාන්ත කුමාරි නුවන් දීපා සීතා උමේෂ ශාශානිකා ඉන්දික සුදුනන්දා ඉමල්චා රශ්මිකා සමාදී සජිත අපි හැමෝම එකතු කරගන්න ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා මට මැසේජ් එක දාලා තියෙනවා. අනිවාර්යෙන්ම දෙනවා. මම ලස්සන සින්දුවක් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ඔය සමන්ද සිල්වට ආදරය කරපු හැමෝම වෙනුවෙන් තමයි මම මේ සින්දුව ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් එහෙනම් අපි වැඩි කතාබහක් නැතිව සින්දුවට යන්නත් ඕන. ඊට කලින් මතක් කරන්නම් අපේ නම්බර් එක 0.7.3.93.5.93.7 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. මම බලාගෙන ඉන්නවා දවල් එක වෙනකන්. වාට පුළුවන් මේ පැත්තට එන්න. මට මැසේජ් එකක් දාලා ඔයාලට අද මොනහරි විශේෂ මොනහරි තියෙනවද? බර්ත්ඩේ විෂ එකක් එහෙම නැත්නම් ඔයාගේ ඇනිවර්සරි එක මොන දේ තිබුණත් බය නැතුව මට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා ඔයාගේ මැසේජ් එක මේ පැත්තට එනකන්. ලකන හાર્ට් බීට් එක අපි සූදානම් මේ මැසේජ් එක මුළු රටටම ඇහෙන්න කියන්න. හරි එහෙනම් අපි සින්දුවට යමු. ආරාධනා කරනවා FM 93.5 ඔය හිටිය විදිහටම දෙකටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. දවල් 12:33 වෙලාව.

0: නකරහල් විටහඟින් වෙලාවමද කරන දවල් 12:41.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

දවල් 12:42 වෙලාව අකඩ හાર્ට් බීට් එක එකතු වෙලා ඉන්නේ තුන්වෙනි පැයේ මේ විදිහට. මට මේ වෙලාවේ මැසේජ් එකක් දාලා තිනවා අපිව අහගෙන ඉන්නවා කියලා. අපිත් ඔයාලව අහගෙන ඉන්න ගමන් අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මැසේජ් එක දාලා තිනවා අපේ ඉබ්බා ගමු අරුණි. අරුණි ඔන්නව ආදරෙන් එකතු කරගන්නවා. අද මගේ පුතාගේ 20 උපන්දිනේ. එයාගේ නම ෂෙහාන්. සෙහාන් නේද? සෙහාන් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ගමන් එයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ අපේ කණ්ඩල මේ දෙමට හැද්ද පාලම ළඟ ඉනෝකා. ඉනෝකන් ඔයාගේ පුතාට නෙදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් සුබනාගතයක් වෙන්න කියලා ලක්හඬ අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. හරි, එතකම අපි යන්න හදනේ අම්පාර පැත්තට. අම්පාරෙන් දැන් අපිව අහගෙන ඉන්නවා අපේ නදී රාජපක්ෂ. නදී, කොහොමද ඔයාට ලස්සන පැතුමන් ඉටුවෙන ජයග්‍රාහි වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා ගීතයියේ. වාරද ලක්කන කාණ්ඩම කාර්යමණ්ඩලයේ සීලු දෙනාටමත් හිත හදන තැනක් වේ නම් ලක්කඬ, හිත නිවෙන තැනක් වේ නම් ලක්කඬ, හදට සැනසුමක් දෙන තැනක් වේ නම් ලක්කඬ, හැමදාම තාදරයි පණවගේ ලක්කඬට. ගීතයි ඔයා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා, ගොඩක් ලස්සනයි. අද සින්දු ටික ගොඩක් ලස්සනයි. අපිවත් එකතු කරගන්න අම්මා තාත්තා අක්කා මාලනී, අම්මා අක්කේ මාලනී රාජපක්ෂ, පුතා සෙසඳු, හෙතකම අක්කේ අයරාංගනී රාජපක්ෂ ආදරණ එකතු කරගන්න කියලා අපේ අම්පාර නදී රාජපක්ෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ස්තුතියි හොන්නාවත් ආදරණ එකතු කරගන්නවා ලක්කඬ හાર્ට් බීට් වලට මේ වෙලාවේ. එතකම නෝමල් මැසේජ් එකක් දාපු යාළුවෙක් ඉන්නව තව. ඇහැලිය ගොඩ අපේ ආනන්ද රවි මට මැසේජ් එකක් දාලා තියෙනවා. ආනන්ද ඔන්නව ආදරණ එකතු කරගන්නවා. පරිස්සමට ගිහිල්ලා එහෙනම් හෙට එන්න. තව වෙලාව තියෙනවා. හෙට එනවා අනිවාර්යයෙන්ම. ඔයාගේ සින්දුවත් අරගෙන තමයි හෙට එන්නේ. තමරා කුමාරී ඔන්නව ආදරණ එකතු කරගන්නවා මේ පැයටත්. හරි, එහෙනම් අපි ලස්සන සින්දුව ක්ලාස් එක කරගෙන තියෙන නාමල් උඩුගමගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් අද මේ ප්ලේ ලිස්ට් එක ලස්සනයි කියලා ගොඩක් අය මට මැසේජස් දාලා තිබ්බා. හෙටත් මේ වගේම ලස්සනම ලස්සන ප්ලේ ලිස්ට් එකක් තියෙනවා. ඉතින් ඔය විදිහට අද දවස පුරාම මේ වගේම දිගටම ලක්කඩත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. හරි, අපි මතක් කරන මේ පැතර එන ඕන නම්බර් එකත් 07:03-93-5-93-7 අපේ වට්ස්ඇප් නම්බර් එක. ආවෙනෙන් විවෘතයි. දවල් එක වෙනක මම ඉන්නවා මේ පැත්තේ. ඉක්මනට මැසේජ් එකක් දාන්න අපහු මතක් කරන 07:03-93-5-93-7 මෙන්න මේ කියන නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් දාන්න. ඔයාලට මොනවා හරි ස්පෙෂල් වැඩක් තියෙනවා නම්, ඔයාගේ ඇනිවර්සරි එක නම්, එහෙම නැත්නම් බර්ත්ඩේ එක නම්, එහෙම නැත්නම් ඔයාගේ හොඳම යාළුවගේ බර්ත්ඩේ එක තියෙනවා නම් අපි යාට විශ් කරමු. මේ පැතර මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නේ ඔයා එනකම් මේ පැත්තට. හරි, එහෙනම් අපි සින්දුවට යමු. මම ලස්සනම ලස්සන සින්දුවක් ඊළඟටත් ලෑස්ති කරගෙන තියෙන්නේ. නාමල්ගේ උඩුගම, නාමල් උඩුගමගේ සින්දුවක් තමයි ලෑස්ති කරගෙන තියෙන්නේ. මේ සින්දුවරත් මම දන්න ගොඩක් අය හරි ආදරෙන් එකතු වෙනවා. දවල් 12:45 ලක්කඬ හાર્ට් බීට් එකේ ඉන්න වෙලාවයි මතක් කරන්නේ.

දවල් 12:48 වෙලාව. චාමර වීරසිංහගේ සින්දුවක් ගොඩක් අයිල්ලල් දිබ්බා. ඉතින් ඔන්න මම ලස්සනම සින්දුවක් ක්ලාස් එකකට තියෙනවා ඊළඟට. ඉතින් මේ සින්දුවටත් මම එකතු කරගන්නවා මේ වෙලාවේ. අපිව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා අපේ කෑගල්ල මීදනී ගමේ උපනන්ද. හැමදාම තයාගේ පණ වගේ ලක්කඩ ඉන්නවා ළඟින්ම කියලා යාමට මැසේජ් එකක් දාලා තිනවා. හරි එහෙනම් ඔන්න ආවත් එකතු කරගෙන අපි යනවා සින්දුවට මේ විදිහට.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: දවල් 12යි විනාඩි 53යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
4: ලකන මොනින්ගේ සල්.
0: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
5: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: Heartbeat.
1: දවල් 12 විනාඩි 54 වෙලාව ඔන්න අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් තව යාළුවෙක් ඉන්නවා, ඉක්මනටම එකතු කරගන්නම්. අපි කවුද මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. සඳලංකාවේ තාරුණි නේද? තාරුණි ඔන්න ආව ආදරෙන් එකතු කරගන්නවා. අපේ පවුලේ හැමෝටම සින්දුවක් දෙන්න අනිවාර්යෙන්ම මතක් කරලම කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔන්න මං ලස්සන සින්දුවක් ඊළඟට ලෑස්ති කරගෙන තියෙනවා. ඉතින් මේ සින්දුවටත් ආව ආදරෙන් මේ වෙලාවේ අපි එකතු කරගන්නවා. කොච්චි බෑන්ඩ් එකේ මාෂප් එකක් තමයි මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ගීතයෝ මගේ සින්දුව දෙන්නකෝ. මොකද්ද දෙයියනේ සින්දුව? අනිවාර්යෙන්ම දෙනවා කිව්වනම් සින්දුව දැන්නම්. හැබැයි වෙලාව මදි, අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි හෙට අනිවාර්යයෙන්ම ඔයාගේ සින්දුව දෙන්නම්. මට සින්දුව මොකද්ද කියලා මැසේජ් එකක් දාලා තියන්න. අනිවාර්යයෙන්ම අපි හෙට ප්ලේලිස්ට් එකට දාගමු ඔයාගේ සින්දුවත්. හරිද? හරි, එහෙනම් අපි ගිහිල්ලෙන්නම්. හෙටත් උදේ 10ට හම්බවෙමි බලාපොරොත්තුෙන් තමයි අද මේ විදිහට සමුගෙන යන්නේ. ප්‍රාර්ථනා කරනවා ඔබට ශාග්‍රහි වාසනාවන්ත සුභම සුභ දවසක් වෙන්න කියලා. මම ගියාට ඔයාට පාළුවක් නැතුව දවල් එකේ ඉඳලා හවස 4 වෙනකන් අපේ චාමියනවා ඕල් ටයිම් බීට්ස් අරගෙන. චාමිත් එක ඕල් ටයිම් බීට්ස් ගන්න පුළුවන් හවස 4 වෙනකන්. හවස 4ට එනවා අපේ චමිත් එක චාරු. ඉතින් මේ හැමෝමත් එක්ක වාර සතුටින් නිදහසේ ලස්සන සින්දුරිකක් අහන්න පුළුවන් අද දවස පුරාම ලක්කඩත් එක්ක හිටියොත්. ඉතින් ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දිගටම ලක්කඩත් එක්ක එකතු වෙන්න. එහෙනම් ගිහිල්ලෙන්න. හැමෝටම ජය වේවා, සුභ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම ගීතේ

0: පිට මික්ස් වෙන හාට්බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයටත් ටැග්

0: දශම 5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:01 වෙලාව ඔබ වෙත ගෙනාවි.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරන.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි අතේ NLB දනඩිතහන එළතරයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
3: වකුගඩු හානිවලින් තොරව දීර්ඝායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 0.71.397.
0: ශ්‍රී ලංකාව සහ මාලදිව යන අතර අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් තැවීම අද සිදු වුණා. ඒ අනුව සංචාරක අධ්‍යාපන උසස් අධ්‍යාපන සෞඛ්‍ය ක්‍රීඩා තරුණ සංවර්ධනය ලේකනාගාර සහ ආරක්ෂක ශේෂ්ත්‍රවල සහයෝගීතාව පිළිබඳ ගිවිසුම් වලටයි මෙසේ අත්සන් තැබුණේ. මාලදිවයින් ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර ඒ සඳහා මෙසේ අත්සන් තැවීම සිදු වුණා. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසි මහතා සහ දූත පිරිස අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡාවක නිරත වුණා. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවයේ තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එදී දෙරටේ රාජනායකින්ගේ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ප්‍රංශයේ බෝට්ටු අනතුරකින් කාන්තාවන් 3 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

0: සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුර සිදුවන අවස්ථාවේ 82 දිනෙකු ගමන් කර ඇති බවද සඳහන්. පුද්ගලයන් 14 දිනෙකුද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. බෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු දෙකට.
1: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මිනිස්සු

0: නැවේ ආතරේ බෙදාගන්න ඕනම නම් සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: ඕවර් ටයිම් බීට්ස් විත්

0: සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with

දවල් එක පහු වෙලා වෙනාඩි 10යි වෙලාව. අයිබෝවන් සුබතාවලක්. අලුත් මාසක 4 වෙනිදා, කියන්නේ මේ මාසේ 4 වෙනිදා සඳුදා දවසක සතියක ආරම්භයත් එක්ක අපි මුණ ගැහෙන්නේ. මගේ ජීවිතේ මට ලැබිච්ච හොඳම අවවාදෙ මම හිතුව ඔයාලත් එක බෙඩ හදා ගන්න ඕනේ කියලා. හොඳම දේ බෙඩ හදාගත්තට පාඩුවක් වෙන්නේ නැහැනේ කාටවත්නේ ද හොඳක් මිසක. Don't care. ඒ කියන්නේ ගණන් ගන්න නැතුව ඉන්න පුරුදු වෙන්න. අපේ ජීවිත සමහර වෙලාවට නෙමෙයි උගාක් වෙලාවට අපි කරන්නේ අපි වෙලාවක් වෙන් කරන්න අවශ්‍යම නැති එක සිතවිල්ලකින්වත් හිතන්න උවමනාවක් නැති අනවශ්‍ය දේවල් ඕනෝට වඩා හිතට අරගෙන ඒව ගැන වද වෙන එක නෙමෙයි. හා නැද්ද කියන්නකෝ අවංගොම කල්පනා කරලා බල තම තමන් ගැන. ඒ වුණාට අපි අනවශ්‍ය දේවල් ගැන ඒ තරම් දුරට නෙමෙයි කොහෙත්ම ගණන් ගන්න නැතුව ඉන්න පුරුදු වෙන තරමට අපිට සතුටින් ඉන්න පුළුවන් කියන එක මතක් කරගන්න. හැමතිස්සෙම ඒක නිකන් මන්ත්‍රයක් වගේ මතක් කරගන්න. ඒක නිසා හිතරිදර දේවල් සිද්ධ වුණත් අපිට වලක්වන්න බැහැනේ. අපිට ඒවා බාර ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒකෙදී ඔයාට හදාගන්න යමක් තියෙනවා නම් ඔයාගේ දැනුවත් භාවයේ අනුව ඒ දේවල් ටික හදාගන්න එකෙන් ඔයාලට නරකක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාට අත්නෝමතික විදිහට නොකලපන විදිහට දිගින් දිගටම කවුරු හරි චෝදනා කරනවා නම් ඔයාට දිගින් දිගටම කරදර කරනවා නම් ඒවා ගණන් නොගෙන ඉන්න පුරුදු වෙන්න. එතකොට ඔයාගේ හිතේ තියෙන සනසීම නැති කරගන්නතුව සනසීමෙන් ඉන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: පසරු එකයි විනාඩි 14යි.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අද අබන්ස් ප්‍රදර්ශනාකාරියක් හෝ biobus.com වෙත පිවිසෙන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන ශබ්ද.
5: මේක ගන්න.
6: මොනවද අලු? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
7: හරි බබා, වැඩේ වරුණ ගම එන්නවා. ඔයා ඔෆිසෙට යන්න කැටි තියෙනවා.
6: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න. මම එනකොට අරගෙන.
8: මේ වෙලාව නම් බා මෙන්න.
0: FM 93.5. FM 93.7.
9: අයිබෝවන්. අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලක්හඬ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
0: සම අනුග්‍රහය
9: රසයෙනුත් ඉහළ, ගුණයෙනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය.
0: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
10: මම තදම සඳුන් රාජ හන්දි තෛලය ගෙනල්ල ගාල බලන්න ඕනි.
11: 076-300-2525 කියන අංකයට කතා කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් කියන්නේ.
0: ලකඬ රේඩියෝ ITN.
1: දවල් 1යි වෙනකට 16යි වෙලාව. 07:03:93.5:93.7 හවස 4 වෙන්න කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කඩ Facebook page එකට ගිහම අද ඕල් ටයිම් බීට්ස් ඉට් චෝමි අපේ post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන්.

0: මත් කලා
1: ඔයි බීක්ස් චාම්
0: සතේ දෙනවන දවල් එක එඳ හතර වෙනකා
2: සංචල හිතක තිකැවුණා තැන්බරවදනට ඩිංගක් ලං වෙන්නට
1: හිතුණා බීක්ස් චාම්
0: ඒක තනි ගරුණ ඇපැය පසර එක පහු වෙලා විනාටි විසි දෙකයි වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත ඒ අපේ මැසේජ් නම්බර් එක. හවස හතර වෙන්න කලින් වරි ස්පාසක් තිබුණු තේ මට මැසේජ් එකක් එවන්න පුළුවන් ඒ කිව්ව නම්බර් එකට. චාමියක්ගේ සුබදාවලක් මේ මැසේජ් එක ලකී ඔයාගෙන් එල්.එන්.ජී එකේ අද වැඩ නේද? කියනවා අතින් අතගෙන දොරක් යන්නට දොටුවමුත් එක හීනයක් අයිති නැති බව දැනෙන තනදී අත්හැරීමට ප්‍රේමයක්. එහෙම නේද චාමියක් කියලා මගෙන් අහනවා. එහෙම තමයි ලකි. මංජ පොඩි ප්‍රදීප් සෙවන්දි කාවෙන්ද දිලිනි ඉෂාර තුෂාර කසුන් ඉනෝ කාසපුනේ චෝටි දීපා යමුණී යමුණී නෙවෙයි යමුණා. එතකට විනෝලීන ධම්මේ චතු මේ හැම කෙනෙක්ම එකතු කරගන්නවා ලකි. ස්තුතියි මැසේජ් එකක් එව්වට. සුබදා සක්ෂා මේ වැඩ කරන ගමන් ලක්කඳ අහගෙන ඉන්නේ කියලා කොරියාවෙන් චින්තක ලස්සන සින්දුවක් අහමු කියලා අත ඒ මැසේජ් එකෙන් කියනවා. සතල ගාමන්ට් එක කියන්නේ හොරණ නේද? ඉනෝකා අනුරාධා නිරෝෂා ශ්‍රියානි සේපාලි රමණි ගුණායන්ටි නමෝතිකා ඉන්දිකා සුජීව නිලෝ මුදිතා මැණිකයක්ක අශෝක මිස් මුදිතා ඉන්නවද උතන? මම ඔය නම කියපු මුදිතා. Happy birthday to you කියලා කියන්නනේ මම ඔයාව හැව්වේ. අද උපන්දින නේද? අපි ප්‍රාර්ථනා කරනවා ආට නිදුක් නිරෝගී වාසනාවන්ත සුවසුබ උපන්දිනයක් වේවා කියලා. හැමදාම ඔය වගේම hina වෙන සතුටින් ඉඳ ලැබේවා කියලා අපි ආවට ආතරෙන් ආශිර්වාද කරනවා. හොඳ චාමියක්ගේ කොහොමද හොඳින් නේද කියලා අහලා තියෙන්නේ මාතලේ දෙලිනි පරිස්සමෙන් ඉන්න ඔයත් ස්තුතියි මැසේජ් එකක් එව්වට. හයි කොහොමද චාමිනාංගී සුබ දහවලක්. පින්නවල චන්දී සින්දුවක් ඕන කියලා තියෙනවා. සිතූ නැතු හස්බන්ඩ් සමී තාත්තා අම්මා අක්කා දුව අමා පුතා ඉසුරු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. තව ටිකකින් ගමනක් යන ඉක්මිට කියන්න කියලා තියෙනවා. හරි හරි වා කියන දෙයක් තමයි හැන. සුබ දහවලක් ඔයාට. මම අම්බන් පිටියේ රේණුකා. පවුලේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන්නේ. කවුදාන බෑ කියන්නේ සින්දුවක් දෙන්න ඔයාට? එකයි විනාඩි 23යි.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: පසළු එකයි විනාඩි 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ඩටි ඩටි කඩි මොඩි ගිනි මද්දානේ මහා වැස්සේ වැඩ කරලා මහන්සියට සින්දු හුස්මක් ගමුද? සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්

පස්සර එක පහු වෙලා විනාඩිය 33යි වෙලාව. ආතරණියගේ පොකුරක් කියලා කවුද මේ මැසේජ් එක වල තියන්නේ? මුංහෙනේ ශ්‍රී සංගමිත අමාවතේ වසන්ත කුමාරා විසින්දුව කහන්න යන්නේ ළඟට. Good afternoon Chami. ඉන්නවා ඉන්නවා. බොයකට සුමනා ඔයාව එකතු කරගන්නම් හොඳේ. ස්තුතියි මැසේජ් එකක් එව්වට. අද මේ පැත්තේ නෝ කියලා තිරුනේ බතර මුල්ල පැත්තට. මා තංගින්නවා කියලා උරුබෝ කෙන් සිරි කුමාරය එපු මැසේජ් එකට ස්තුතියි යාට. සුන්දර සුබ දවසක් වේවා ශාවිනාගේ. අපිවත් ගීතයකට එකතු කරගන්න. මාතලි කුමාරියාගේ මැසේජ් එක තනියම නෙමෙයි නේ නෙන්නයිනේ ගාමිණී සුභාෂිණී යාළුවන්වත් එකතු කරගන්නවම අයිබෝන් ලක්කන ලස්සන සින්දුවක් ඕනේ. චුටි දුව මාතෝෂී වයිෆ් වෙන්නවා ඉන්දේක මහන්සි යන්නත් එක සුපිටි සින්දුවක් දෙන්න කියලා තමයි කොටියා කුපුරෙන් වසන්ත මට මැසේජ් එකක් කියලා මතක් කරලා තියෙන්නේ. හරි ඕකේ. අදත් ආව මතක් වුණා කියලා සරච්චන්ද්‍ර ටයර්ස් ගලේ කඩරයි ගමින් එවලා තියෙන මැසේජ් එකක්. චාමි අක්කා සුබ සතියක් වේවා. ඔයාට කොහොමද කියලා ධර්ණිය කර තරුෂි බස්නායක. මොකද මේ කියන්නේ ලස්සන අකුරු ටිකක් තියෙනවා යාගේ. මොකද තියෙන්නේ කියලා බලන්න. නිදහස් මනසෙන් ලෝකය දකින්න ඔබගේ හැඟීම් සුන්දර වේවි. නිතරම කෙනෙක්ට සතුටක් වෙන්න ඔබගේ හදවත සතුටෙන් පෙරේවි. වෙනස් විදියට හිතන අයගාව රැඳෙන්න ඒ සිතිවිලි සරල බව වෙදෙන්න. ලෝකයන් නොයෙකුත් කතා පවසාවේ ඔබව කොන් කරාවි. හැබැයි ඉදිරියටම යන්න අවසානය සුන්දර වෙනවා නිසැකයි කියලා තමයි ඒ පෝස්ට් එකේ තියෙන්නේ. හරියටම හරි. කොතනක වුණත් කොහොම වුණත් වැටෙන්නේ නැතුව ඉස්සරහට යන එක තමයි ජීවිතේ දිනනවා කියලා කියන්නේ.

0: ITN.
1: එකයි වෙනාඩි 38යි.
2: අත්‍යවශ්‍ය වාහන සඳහා අඩුම මිලකට වඩා අඩු වෙන සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි. සුදු සීනි කිලෝ එකක් රුපියල් 290යි. මුනිට කිලෝ එකක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි. ලුකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස. ජාතියේ මිල තීරක.
3: තිමිර උඩල මත් නිර්මාණයක්.
4: ඔය පත්තරේ දිහාම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ගෙදර සිද්ධ වෙන දේවල් ගැන ටිකක් බලන්න.
5: මේ ගෙදර වෙන දේවල් මම හොඳට බලාගෙන ඉන්නේ. කට වහගෙන තේක දීලා යනවද මෙතනින්?
4: මොකටද තේක දෙන්නේ? මං අරගෙන යනවා.
5: ඕන දෙයක් කරලා.
3: සිහිනක තනි වෙලා.
6: අනේ මන්දා. ඩිස්කලවලු.
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
7: සීනක තනි වෙලා.
1: පසරු 1:00 වෙනාඩි 46.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. Lakhanda Radio ITN.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: පසරු එකයේ විනාඩි 44යි වෙලාව. කසකල සමූහ ව්‍යාපාරය ගැන අපි චුට්ටක් කතා කරන් යන්න. සරසර අනාගතයක පැහැපර හරිත ශ්‍රී ලංකාව. ඒ තමයි කසකල සමූහ ව්‍යාපාරයේ තේමාව බවට පත් වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරලා තියලා අපේ රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙන දහහෙතකම් විදේශීය ව්‍යාපාරයක් කසකල සමූහ ව්‍යාපාරය අපේ තරුණ පරපුරට වෙබසැකෙන් බවට පත් වෙන්න අවශ්‍ය වෙන මඟ පෙන්වීම කරලා අලුතින් විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්ථා එකතු කරලා හෙටට ශක්තිමත් පදනමක් ගැනීමේ අරමුණින් ආරක් ක්‍රියාත්මක වෙනවා. ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගෙන සිල්ම කෘෂි නිෂ්පාදන අපනයන කරනවා වගේම කසකල ග්‍රීන් සුපිරි බෙන්දසල් ජාලය හරහා දැන් ඔබටත් නැවුම් අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික ඔබට අපි ආදරෙන් ආරාධනා කරනවා. ලාභදායී ආයෝජන අවස්ථාත් එක්ක කසකල සමූහ ව්‍යාපාරත් එක්ක අතල් බඳ ගන්න කියලා.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Dadi dadi, kadi modi, gini madhani, mahavasse, vada karla mahansiye the, sindu husma kavuru. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්

පසර එකයි විනාඩි 52යි වෙලාව. මේ පැයත් නේද ඉවර වේගෙන යන්නේ. අතරණිය සුන්දරතාව ලක්ෂා මේ කෑගල්ල කංකිරිය හෙට මුල්ලේ චන්තිමා ඔයාගේ මැසේජ් එක කොහොමත් ඔයාට අබ්බැහි වෙලා ඉන්නේ කියලා තියෙනවා. ලාලනේ නිශානි රේණු කොයටුරින් චන්දනාගේ ආවත් එකතු කරගන්නම්. ස්තුතියි මැසේජ් එකක් කෙව්වට. සුමුදාව ලක්වේවා චාමී ලස්සන සිද්ධුවක් ඕනේ. ඉජි අනුර පුස්සල්ලාව BF ජනපදෙන් යාව එකතු කරගෙන අපි යනවා ග්ලෝබල් අපරල් එක යනෝම ඔයාලව එකතු කරගන්න. මිතුරු බෙස්ගත් සතුරන් ගැන පෝස්ට් එකක් එවලා තියෙනවා. සතු හදවතක් ලෝකෙට පෙන්නන ගොඩක් මිනිස්සු ළඟ තිබුණේම ඊර්ෂ්‍යාවයි ලෝභකමයි. මතක තියාගන්න මොනිචාවට හිනා වෙලා උඩින් බටර් ගාන ළඟින් ඉන්නා වගේ මවපුන් බලන් හිටියේම වර දෙනකන්. ඇතිතන එකයි නැතිතන එකයි ගොතන දිව දෙකෙන මිනිස්සු ජීවත් වෙන බව ඔබ දන්නේ නැද්ද? ඔබට විඳවන්නට වෙනවා. අනේ වන්දයිති බලන් යද්දි ළඟින් හිටපු මිනිස්සු තරම් නපුරු జాතියක් තවත් කොහෙන්ද කියලා අනෝම අපෙන් අහනවා. මේ අපෙන් අහලා හරියන්නේ ඒක වාගේ මහ ගන්න ඕනේ. අපි තනිය තනිව අහ ගන්න ඕනේ. ප්‍රශ්නයක් තමයි ඒ. අදින් නරඹන මේ සතියේ බලාපොරොත්තු සියල්ල ඉටුවන සුබ දවසක් සුබ දහවලක් වේවා කියලා ජය මාමෝ මට මැසේජ් එකක් කරලා තියෙනවා. කොට්ටාව වේරක්කුඩි බේකරියකේ ලොකු බොස් උපුල් පොඩි බොස් වර්ණ ලක්ෂ්මි මිස් මතුශංක චකත් ජය මාම තැන්ක් යූ මැසේජ් එකක් එවට ආටත් අයිබෝවන් මේ මැසේජ් එක මට පාතින් එලේ පෙරම ආනන්ද නන්දලාල් හෙමපාල ජයතිස්ස සොමදාස කරුණාදාස ජයසේන සිරිකුමාර සමග ලක්ෂ්මන්වත් සින්දුවකට එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ තියෙන. ගුඩ් ආෆ්ටර්නූන් චාමි අපි දෙන්නවා අබුඩාබියෙන් මේ මැසේජ් එක. චන්දනකේ හන්නදි ජපානෙන් ඉන්න පොඩි දුව තිල්ශ්‍රී තංගලෙන් ආදරණීය බිරිඳ ශ්‍යාමා ජෝන් ඔයාවත් එකතු කරගන්නවා. අපි සින්දුවක් අහමු. තව එක මැසේජ් එකක් බලන්නම්. සින්දුවක් අහන්න ඕනේ කියලා මහපලකම පියල් ජයවමට මැසේජ් එකක් කියවලා තිනු. ඔයාවත් එකතු කරගන්නවා. ඒ අතරේ මතක් කරන්නද ලක්කන්ට ෆේස්බුක් පේජ් එකට යන්න කියලා. ගිහින් බලන්නද ඔල්ටා බේට්සිත් චාමි අපි පෝස්ට් එක. ඒ පෝස්ට් එක හැදුවෙත් මගේ ලිස්න කෙනෙක්. මේ අහන් ඉන්න කෙනෙක්.

0: 99.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්සරු දෙකයි වෙලාව ඔබ වෙත ගෙනාවේ

0: ලකඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි යටේ NLB දනරිතහනේ ලොතරැයිය රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
4: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 0.71.397.399.
0: කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිවේදනය අද රාත්‍රී 11:30 දක්වා බලාත්මක බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මධ්‍යම සබරගමුව නැගෙනහිර සහ ඌව පළාතේ මෙන්ම කළුතර පොළොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතිනවා. වැසි සමග එම ප්‍රදේශවල තාවකාලික තද සුළන්ද ඇතිවිය හැකි බවයි අවවාදාත්මක නිවේදනයේ සඳහන් වන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානම පවතින බැවින් අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. අමෙරිකාව සහ ඉරානය අතර පවතින සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරුණු පැහැදිලි කර තිබෙනවා. ජනාධිපතිවරයා පවසන්නේ දෙරට අතර සාකච්ඡා ඉතා සාධනීය තත්වයක පවතින බවයි. හෝමුස් සමුද්‍ර සන්ධි හරහා ගමන් කරන නෞකාවලට ආරක්ෂාව සැපයීමේ අරමුණු වලින් අමෙරිකානු හමුදා යෙදවීමේ සැලසුමක්ද ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්සරු තුනට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: කරන්න නැවේ. ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with

0: සැහැල්ලු වෙන්න එන්න ජය විජය බඳින්න ජය විජය බඳින්න
1: All time beats with Chami.
0: ලස්සන සින්දු පිරුණු පැය තුනක් සතියේ දවස්වල දවල් එක ඉඳන් හතර වෙනකන්.

හවස දැකපහු බලා විනාඩි 9යි බලන්න. ඕල්ටම් වෙට් සිට චාමි අපි ඉන්නේ අපේ දෙවනි පැයේ. ඒකෙත් විනාඩි 9ක් අපි ගත කරලානේ බැලුවාම. ඒක නිසා ස්පාස්වක් තියෙනවා නම් මට මැසේජ් එකක් කරන වෙලාවක් තියෙනවා නම් හවස 4 වෙන්න කලින් 07:03 93.5 මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ අතරේ ලක්කඩ Facebook page එක අපේ අත post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන්. කටුනායකෙන් ජනුලි ඔය message එකක් එවලා තිනවා සින්දුවක් ඉල්ලලා තියෙනවා. අපි ඊළඟ පැයදී හමු යගේ සින්දුවක් හොඳ. අයිබෝ මේ වාසපතවසක් අනුරකම සිරිල් ඔහුගේ message එක. අනුලාවදේ මහත්මිය හැමදාම මට message එකක් එවන යාළුවා නේ මගේ. අත උපන්දිනේ දුවාගේ. Happy birthday නිතොත් නිරෝගී වාසනාවන්ත සුබ සුබ උපන්දිනයක් වේවා කියලා පවුල හැමෝමත් එක්ක මාත් ඔයාට ආදරෙන් ආශිර්වාද කරනවා. දීර්ඝායු වේවා. මට සුබ පතනවා පුතා ප්‍රදීප දුව අනුෂිකා පුතා හර්ෂණ දුව පේශලා අමෙලියා සමර්සේකර එක්ක මමත් ඉන්න හොඳේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා අපට සුබ පතනවා. චාමි අපිටත් සිද්ධාක් ඕනේ වෙනප්පු වෙන්න රසල් ඔයාගේ මැසේජ් එක. මානෙල් තව දුවල දෙන්න ඉන්නවා. සුසාන සුරේනි පුතා සුලලිත ජේකබ් ඔබෙත් නේතන් තීර්ෂා ලක්කඩාන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන නම් ටිකක් එතන තිබ්බා. ඒ හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න ගහන්න. චාමි මම තින්න ඔයාව අහගෙන වැඩ කරන ගමන් වත්තේකමින් ශාම කොහොමද වටත් සින්දුවක් ගහන්න ඕනේ නේ. ඊළඟ මැසේජ් එක අලවතු කොටින් අලවතුකට ජයි කාලෙකින් මැසේජ් එකක් එවුවේ නෑ මොකෝනේ. අහගෙන ඉන්නවනම් මැසේජ් එකක් තියන්න. අටේ කනුවේ සරසඳ එක්ස්ප්‍රෙස් ට්‍රේවිල් එකේ මේ වෙලාවේ ලක්කඩ අහගෙන ඉන්නේ කියලා තියෙනවා. සරත් ඔයාද මාව අහගෙන ඉන්නේ. ඔයාට මම ලස්සන සින්දුවක් අහන්න දෙන්නා. Thank you. හවස දෙක පහ වෙලා විනාඩි කීයයි දන්නවද? හවස 2:00 විනාඩි 12යි.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයටත් ටැග් මෙගා පවර්
2: ආදරි අහංකාරී හිතේ උපන් මාගේ විසේකාරී
3: ඔය අයියා මේ අකගේ ලෙක්චර් එකේ ඉරුණට පස්සේ මේ අකගේ පස්සෙන් ගියේ නැද්ද ඒක තමයි මම දැක්කේ
4: විසේකාරේ
5: ලස්සනයි නා හිත හොඳ මිනිස්සු කොහොමද ලස්සනයි දැන් එතකොට මේ ඔය බකපන්ඩි දේ උනේ මොකද මේ ආ සර් කන්නඩිය කිසරා ගිහලා බලන්න එතකොට පෙනේ
4: විසේකාරේ සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: පසරු දෙකයි විනාඩි 20යි.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබන්ස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබන්ස් ප්‍රදර්ශනකාරයක් වූ biobus.com වෙත පිවිසෙන්න.

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනගේ ඇහෙන මතක මම්පෙතක සනසිල්ල අතරමං වෙන්න කැමතිනම් වෙතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාවාන්න.
1: All night beats with

අවස දෙකයි වෙනට විසි හතයි වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහය අනු තුනයි හත එ අපේ මැසේජ් නම්බර් එකන නේද? ටික වෙලාවක්ම කතා කළේ නෑ වගේද? මට එහෙම යුතුනානේ එක පාට බලමු මැසේජස් ටික කවද වෙලා තියෙන කියලා. මත් ඉන්නවා චාමී සිද්ධුවක් ඕනේ කියලා චමීන්ද ධර්මසිරියෝ මට මැසේජ් එකක් එවලා තියෙනවා. අපි සිද්ධුවක් අහමු. සුබතාවලක් වේවා. එම්එල්ඒ කම්මිටකින් අපිවත් එකතු කරගන්න. මැසේජ් එක අනුෂ්කකින් ලලිත් සර් සිසිර සර් තනෝජ මිස් කුමාරිය අක්කා ගේතා අක්කා මදු උදයා තීන රම්‍ය අක්කා රමණී රූබන් නන්දනී ලක්මාලි ප්‍රසාද රෝෂිනී සහ මැෂිනාශ්‍ය සිසිර අයවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. කියනවා මේ ලෝකේ තියෙන වටිනාම දේත් වැදගත්ම දේත් මෙලකල නොහැකි දේත් නැති වූ විට නැවත සහගත නොහැකි එකම දේත් හා මොකද්ද? මං කියන කලින් කියන්න බලන්න. බලමු ඔයාගේ උත්තරේ මගේ උත්තරේ එකට පෑහෙනවද කියලා. මොකද්ද මේකට උත්තරේ වෙනවා ඇත්තේ? මේ ලෝකේ තියෙන වටිනාම දේත් වැදගත්ම දේත් මෙලකල නොහැකි දේත් නැති වූ විට නැවත සහගත නොහැකි දේත් මොකද්ද? විශ්වාසයනේ විශ්වාසේ. ඇති කරගන්න සෑහෙන කාලයක් ගියාට එක තත්පරයකින් මේ සියල්ල බිඳ වැටෙන්න පුළුවන්. පොල් ගහවල බැලුම් ගල කන්දෙන් හසඳරා දෝනිගේ අම්මා සුරේක කොහොමද යාට? කියනවා කපාගෙන කළුවරක එළිය වී සිටි දැල්ල වැඩි වෙන්න දිය උනා ඉටි. කැපවීම එහෙමයිල කොන්දේසි නැති ඉටි පහන් කිව්වේම සංසාරේ හැටි. හරි ලස්සනයිනේ. ලස්සන සින්දුකට එකතු කරගන්නම් රුවන් සාකර සුරේකා රේනු යසින්දි හසඳරා අය වසන්ත දීපිකා රෝෂණී බිවන්සා බිනුති පියුමි එරම්දි ජයවර්ධන මාවතෙන් තුෂාරී රංජි ලොකු පුතා චමුදිත පොඩි පුතා පවන් එකතු කරගන්නා කියලා තියෙනවා. ස්තුතියි මැසේජ් එකක් එව්වට හොඳ. කෑගල්ලේ ඇපල තටුවේ හිරුණි නවෝතයා ඔයාගේ මැසේජ් එක. අම්මා තාත්තාතුළු පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. යටි අතට ටෙක් එකේ යාළුවන්වත් මතක් කරන්න. හරි අන්න මතක් කළා. මේ කවුද මේ ගිනිගත්තේනේ පෝස්ට් ඔෆිස් එකේ ටීම් එක හැමදෙනාම එකතු කරගන්න කියලා තියෙනවා. චාන්දනී මිස් චේතනී මිස් සංගීතනංගි එකතු කරගන්න කියලා කවුදනත් මැසේජ් එක වෙලා තියෙන්නේ. මංජුල හේමන්ත එයාටනේ මං ස්තුතිය කියන්න ඕනේ නේ. අයි හෙටත් අහන්න හෙටත් මැසේජ් එකක් එවන්න. 2:29

0: 7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 33යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: පසර දෙකයි වෙනාඩි 37යි.
2: ශ්‍රී ලංකේ අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
2: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
2: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
2: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
0: හැම්බෑවට එහෙම කන් ගොඩනම සද්ද.
3: මේක ගන්න.
4: මොනවද හලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
5: හරි බබා, වැඩේ ඉවරුම ගමන් එනවා. ඔය ඔෆිස් එකේ ගිහින් ඉන්නවා.
4: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බල ලිස්ට් එක දාන්න. මම එනකොට අරන්.
3: මේ විලාම නම් එපා
0: වෙනවා. FM 93.5.
6: අයිබෝවන්. අර සද්ද, මේ සද්ද, මේ හම්බ සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලක්නද ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
7: මලී සමවැස්ස මං ආවා.
0: සම අනුග්‍රහය.
6: රසයෙනුත් ඉහළ, ගුණයෙනුත් ඉහළ. විජය තෝසේ මිශ්‍රණය.
2: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
8: ලොකු වගාවකට උනත් පොඩි මිතුලකට උනත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් වගාව ප්‍රතිස ලබා ගන්න. ඩයලොග් ගොවි මිතුරු. සරසර අනාගතයට AI මිතුරා.
0: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.

0: හවස දෙකයි වෙනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: බිත්වයි 7යි බිත්වයි 3යි 93යි 5යි 93යි 7ට මැසේජ් එකක් එවලනම් තියන්නේ. චටකු මහගෙන ඉන්න තම මම මැසේජ් එක කිව්වේ නැත්තම් හතර වෙන්න කලින් කොහොමද කියනවා. හරි. ඒ අතරේ ඩෝමගෙන චුට්ටක් අපි කතා කරන් යන්න ඕන. දැන් ගෙදර තියෙන සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් හදා ගන්න තියෙන හොඳම මාර්ගය තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් වාගෙම කරගන්න එක. වෙළඳ පෙළේ තියෙන පොල් තෙල් වෙනුවට ඔයාලට දැන් ගෙදර තියෙන පහසුවෙන් අලුතින්ම පොල් තෙල් වාගේ අතින්ම හදා ගන්න පුළුවන්. සිංගල් පෙස් විදුලිය මගින් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවයේ ගතතින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. පොල් තෙල් විතරක් නෙවෙයිනේ නේද? රට කජු, කජු, සූදිය කත, වටක්ක, අබ, කොහොඹ, එඬරෝ මේ වගේ කෑම වර්ගවලට වගේම බෙහෙත් වර්ගවලට තෝමනා වෙන බොහෝ තෙල් වර්ග ඔබට ඩෝමා හෝම් ඔයිල් මේකකින් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන්නේ මොනවලින්ද? හා මොනවලින්ද? මං කොච්චරවත් කියනවා නේද? සුදු යකඩ වලින් හදලා තියෙන නිසා ගෙවි යෑම අවමයි. ඒ විශ්වාසය තියාගන්න පුළුවන්. මිලි රුපියල් 88,000. තව වැඩි විස්තරයක් ඕන නම් 01117 679579 ට කෝල් එකක් අරන් බලන්නකෝ. මම විස්තරට කිව්වා. සින්දුවක් ආමු. පරණ ලස්සන සින්දුවක්.

0: සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම්පෙතක සනසිල්ලේ අතරමං වෙන්න කැමති නම් වෙතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මවන්න.
1: All night beats with

මගහර ගන්න නැතුව හවස හතර වෙනකන් අහන් ඉන්නවනේ නේද? FM 93.5 හරි 93.7 හරි මේ වෙලාවේ අහගෙන ඉන්නේ ලක්හඬ ඕල් ටයිම් බෙස්ට් සෙට් චොම්. අද මගේ පුතාගේ 20 වෙනි උපන්දිනය. එයාගේ නම ශහම් කියලා. ඉනෝක මට මැසේජ් එකක් එවලා තිනවා කන්දලමේ. ශහන් ඔයා ආගෙන නම් ගෙන්න අපි හැමෝම එකතුලා අද ප්‍රාර්ථනා කරනවා. නිතුක් නිරෝගී වාසනාවන්ත සුවසුබ උපන්දිනයක් වේවා කියලා හැපි බර්ත්ඩේ ටු යූ. හැමදාම සතුටෙන් ඉන්න ස්තුතියි මැසේජ් එකක් එවට ඉනෝක. අද බර්ත්ඩේ එකක් තියෙනවා. තව මැසේජ් එකක් තියෙනවානේ. සුභානි චතුරිකා ඔයාට විශ් කරන්න කියලා තියෙනවා. සුබ උපන්දිනයක් වේවා කියලා. ඔපෙන් ෆැෂන් එකෙන් දෙලංක නදේශන් රසික චනිත පසිදු චමෝත් ගයන් සිරිවංශු ගාමිනි ලසිත චුට්ටි අනුර කුමාරි ශාන්ති නිරෝෂා හර්ෂණි සුභා දිනුෂා කමනි චම්රානි ඉරේෂාව එකතු කරගන්නෝ. සුභානි හැපි බර්ත්ඩේ. ටීම් එක හැමෝම එකතු කරගන්න තමයි මම wish කරන්න. ඊට පස්සේ හැමෝම ටෙක්ස්ටයිල් එකිනුත් ඉන්ද්‍රජිත් අජන්ත යසරත්න කුමාර කුමාරි කුමාරි හදේ ජනක දයාවරන් සම්පත් සන්ධ්‍යා ජේපී යසරත්න උමේෂ් ශ්‍රීමානි ජනකි ජනකි කියලා තියෙන්නේ හරිද නම. ඊට පස්සේ නොසජානේ ගීනාත් කරුණරත්න ගාමිණී කුමුදුව එකතු කරගන්නවා. ඊට පස්සේ මේ මැසේජ් එක හයි ජාමියක්කේ කොහොමද ඉතින් මං හොඳින්. සුරණේ හොරණ දෙකේන පුරිමේ මැසේජ් එක ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙනවා. ලස්සන සින්දුවක් තමයි ලැස්ති කරලා තියෙන්නේ. සුරංගනන්දා සමන්ති අක්කා ධනුෂිකා ශාලිකා දිල්රුක්ෂි චමිලයවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මතක තියාගන්න හාමෝනවර බලමු මොකද කියන්නේ කියලා. ඇති වෙන හැම දෙයක්ම නැති වෙන බවත් මුණ ගැහෙන හැම කෙනෙක්ම වෙන වෙන බවත් හිමි වෙන හැම දෙයක්ම දවසක අහිමි වෙන බවත් මතක තියාගන්න කියලා තියෙනවා. කොච්චර මතක තියාගන්න හැදුවත් අමතක වෙනවා. මේ දැනුත් අමතක වුණා. හිමි වෙන හැම දෙයක්ම දවසක අහිමි වෙනවා කියලා අපි දන්නවා. අපි මතක තියාගන්නේ 2:48

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන් ක්‍රීවී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
2: ගවන ෂර්ට්ස් කඩව සම්පෙනුමට අඳින කලාව හැමතැනටම හැමදාම ඔබේ අපේ තේරීම ගවන ෂර්ට්ස් දැන් ඔබේ නගරේ අරගන්න අඳින්න කඩව සම්පෙනුමේ නියමුවා ගවන ෂර්ට්ස්
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment ITN Max

0: ලක්කඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහනේ ලොතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහනේ තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
4: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071.397.
0: රට තුල නව කෘෂිකාර්මික ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රවීන් තුෂාර වික්‍රමාරච්චි මහතා සඳහන් කළේ ඇග්‍රි ප්ලස් ඇතුළු නව වැඩසටහන් රැසක් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක බවයි. ගොවි ජනතාවට ලබා දෙන සේවා වඩාත් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සන්නිවේදන කුසලතා ප්‍රවර්ධනයටද පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගොවීන්ට අවශ්‍ය දැනුම සහ රජයේ නව ව්‍යාපෘති වඩාත් කඩිනමින් සහ නෙරවුල්ව ගොවි ජනතාව වෙත සමීප කිරීමයි ආරමුණ. වැඩපිළිවෙලේ සමාරම්භයේ හෙට පෙරවරුවේ ගන්නරුව සේවා සංරක්ෂණ අභ්‍යාස ආයතනයේදී පැවැත්වෙන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රවීන් තුෂාර වික්‍රමාරච්චි ප්‍රකාශ කළේ.
5: කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැන්වීම සඳහා ජනමාධ්‍යයට කළ හැකි කාර්ය අතිමහත්. ඇත්තෙන්ම අපේ නිලධාරීන්ගේ මේ ජනමාධ්‍ය කුසලතාව ඉහළ නැන්වීම ඉතාමත් වැදගත් වෙනවා. හේතුව තමයි අපි කෘෂිකර්මාන්තයට අදාළ දැනුම තාක්ෂණය සහ වෙනත් කරුණු මහජනතාව වෙත ගෙන යාම, ඉක්මනින්ම ගෙන යාම, කාර්යක්ෂමව ගෙන යාම ඉතාමත් වැදගත් වෙනවා කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා. උදාහරණයක් විදිහට ගත්තොත් නව රජයේ කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා මේ ළඟදී ක්‍රියාත්මක කරන ලද ඇග්‍රි ප්ලස් වැඩසටහන ඇතුළු අනිකුත් වැඩසටහන් වල තියෙන ප්‍රතිලාභ ගොවීන් සමාජතාව වෙත ගෙන යන්න අපේගේ නිලධාරීන් මෙම ජනමාධ්‍ය දැනුමයි සන්නද්ධ කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ සඳහා අපි වැඩසටහන් ගණනාවක් සංවිධානය කරලා තියෙනවා. ඒකේ සමාරම්භක වැඩසටහන අපි මැයි මාසේ 5 වෙනිදා උදේ 9ට ගන්නරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී පටන් ගන්නවා. මේක දවස පුරාම පැවැත්වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ නිලධාරීන්ගේ ජනමාධ්‍ය කුසලතාවේ දැනුම වැඩි දියුණු කරලා මේක රටේ කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්න. මේක තමයි අපේ පරම අධිෂ්ඨානය වෙන්නේ මේ වැඩ පිළිවෙලේ.
0: අමෙරිකාව අත්අඩංගුවට ගත් ඉරාන නෞකාවේ සිටි කාර්යමණ්ඩලය පාකිස්තානයට පිටත් කර යවා තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ නෞකාවේ සිටි 22 දෙනෙකු මෙසේ පිටත් කර යවා ඇති බවයි. පාකිස්තාන විදේශ අමාත්‍යාංශයද ඒ සම්බන්ධයෙන් තහවුරු කර තිබෙනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින් කාර්යමණ්ඩලය ඉරානය වෙත බාර දීමේ කටයුතු ඉදිරියේදී සිදුවන බවයි පාකිස්තාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මෙලක ලක්කන ප්‍රවෘත්ති 5:04
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: RTN රටට වග කියන රේඩියෝව.
1: දන්නවද? තම්පස් කරන්න ඕනේ නම් පොතක් ගෙවන්න.

0: කරන්න නැවේ. ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with

0: කලාමනා
1: සතය
0: දෙනවන දවල් එක එදල් හතර වෙනකා
2: සංචල හිතකිති කැවුණා තැන්දරවාදනට ඩිංගක් ලං වෙන්න හිතුණා
1: ඕන්ඩයි බීස්මත්
0: ඒක තනි ගඩුමැ

හවස තුනයි වෙනාඩියේ 10යි වෙලාව. බිඳුවයි හතයි බිඳුවයි තුනයි 93.5යි 93.7 අපේ මැසේජ් නම්බර් එක. අද හවස දැන් 4 වෙන්න කලින් ඔය නම්බර් එකට මැසේජ් එකක් එවුවොතින් මම නොකියවා යන්නේ නැහැ නේද? දන්නවනේ නේද? ලස්සන සින්දුවක් අහමු කියලා ක්‍රේට් වලින් ප්‍රියන්ත ඔබට මැසේජ් එකක් එවලා තිනවා. කාන්ති වාවමද කරන්න අපි සින්දුවක් අහමු. හයි චාමි, නවගහ ඇල ඕසිස් ඇග්‍රෝ එකෙන් ඖෂධ රත්වෙට සින්දුවකට එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් එවුවට. ආදරණීය දවසක් චාමියාට. ආසිරි සම්පත් දෙරමොල්ල කොහොමද? කියනවා වාසියක නැති තැන කළු චරිත පෑසූ, අමනාප ඌසනින් අතීතය ඇවිස්සූ, පද හදා මිනිහෙක්ගේ ආත්මය පිලිස්සූ, හමුවෙන්න නරකයි අපිට කැත මිනිස්සු. ලස්සන අදහසක්. තැන්ක් යූ අපිත් එක්ක ෂෙයා කරගත්තට ආසිරි. ඊට පස්සේ මම යනවා මහරගමට. ඩිලානේ ඔයාගේ මැසේජ් එක. ඔයා කියනවා සුබුදු නිල්මිණිය වැකතු කරගන්න කියලා. අපි ලස්සන සිද්ධාක් අහමු. ආයුෂ බොහෝ වේවා චාමි නංගි. මෙමැසේජ් එක ප්‍රසාද් රාජපක්ෂයාගෙන්. දෝහා කටාරවල වැඩ කරන ලංකාවේ හැමෝමවත් කෑගල්ල දේවලගමේ අයවත් අනිවාර්යෙන්ම එකතු කරගන්න. අනුන්ගේ දුකක් ළඟ තැතිවෙන ඇසක්, අනුන්ගේ වේදනාවක් ළඟ උරුමෙන හිතක්, අනුන්ගේ දියුණුවක් ළඟ සතුටු වෙන හදවතක්, එහෙම මනුස්සයෙක් කියන්නෙම මනුෂ්‍යත්වය දෙනපු මනුස්සයෙක් කියලා පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා. කතාවට මං එකඟයි. ඊට පස්සේ සදහස පිරුණු සුබ සන්ධ්‍යාවක් වේවා කියලා තියෙනවා. තවම මහියංගනේ බතලයයි ඉන්නේ කියලා විනේ තයරංගනේ වගේ මැසේජ් එක. වාසනා මදුෂානි එකතු කරගන්නවා. ස්තුතියි මැසේජ් එකක්. ඒවට ලස්සන ෆොටෝ එකකුත් දාලා තිනවා වාසනා. ඔයා ලස්සනයි හොඳේ. අපිත් සතුටම වහගෙන වැඩකි කියලා තියෙනවා. කෑකල්ල හෙටි මුල්ලේ ලංකපුර කැලේච් එකේ කොල්ලෝ ටික. කොහොමද වැඩද බෙසේද අද? අපි ලස්සන සිද්ධාක් අහමු. බොස් ඉරෝෂ, ලසිත, සමිත්, කසුන්, කාවින්ද, බුද්ධික තමයි හැමෝම වෙනුවෙන් මැසේජ් එක ගෙවලා තියෙන්නේ. නියමයි බුද්ධික, ස්තුතියි. හවස 3:05 වෙනාඩි 13යි.

0: මල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදමැනවුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිරීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 176 779
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස තුනයි වෙනාඩේ 23යි.
2: ඔබේ සමට අවශ්‍ය පෝෂණ ලබාදෙමින් සම හොඳින් පිරිසිදු කර සමට දීප්තිමත් පැහැපත් වෙනමක් ලබා දෙයි. සංස්ථා බිනිවෙල් බොඩි වොෂ් සියලුම සංස්ථා අලෙවි මධ්‍යස්ථාන ආයුර්වේද අලෙවිසල් සහ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථා අලෙවි නියුජිතයන් මගින් මිල රුපියල් 350 සිට පිරිසිදුන www.sladc.lk ගුණාත්මක දේශීය ඖෂධ නිෂ්පාදනය හරහා ජන සුවය වෙනුවෙන් කැප වී සිටින ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනයක්.
3: වාර්තාපිට වාර්තා සම්බන්ධ කෝටි අටේ එන්.එල්.බී. තනකට තහන එලතරයි බුද්ධයන් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහත්තන සම්පත තහන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: හැන්දෑවට එහෙම කන් ගොඩනෙන ශබ්ද.
6: මේක ගන්න
7: මොනවද අලු? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
8: අයිබෝවන්, අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලක්ඬ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
9: මලී සරවැස්ස මං ආවා සරයි
10: සම අනුග්‍රහය
11: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටි මයන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176779579
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN.

හවස තුන පහු වෙලා විනාඩි 26යි වෙලාව. ලක්කඩා Facebook page එක පැත්තෙම ගියාද? මම දැක්ක ගියාය. නගියට මම මේ කියන්නේ WhatsApp එකට එවන messages වලින් හතරෙන් එකක්වත් Facebook නැද්ද? මොකද මේ වෙන්නේ? ඔයාලා මේකතු කරගන්නම් හරියට. මේ වෙලාවේ post එක බලලා likes දාලා comments දාලා share කරලා තියෙනාට මම මේ කියන්නේ. අලවේ ට්‍රෙවල් පාක් එකේ බණ්ඩාරයක උපන්දිනය නේද කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. ප්‍රදර්ශනයේ සලොන් එකේ තමයි මට එකන කියලා තියෙන්නේ. බණ්ඩාරයා හැපි බර්ත්ඩේ. ඉදුක් නිරෝගී වාසනාවන්ත සුවසුබ උපන්දිනයක් වේවා කියලා අපි ඔයාට ආදරෙන් ආශිර්වාද කරනවා. අපිත් සුපුත්‍රු මොකද කිව්වේ? සුපුරුදු විදිහට ඔයාව හාගෙද ඉන්නවා කියලා තියෙනවා. ලස්සනයි අනේ සිතුටික කියලා තියෙන්නේ. අද මගේ නැන්දා කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා. එයාගේ නම ලලනි. නිතක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා නුවරින් ශෂිනි තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ලලනි නැන්දා හැපි බර්ත්ඩේ ටු යූ. ඔයාටත් විශ්වාස කරන්න ඔයාට නැතුණ හැම දෙයක්ම නැති උනේ ඔයාගේ හොඳට සහ ඊටත් වඩා වටින දේවල් ඔයාට ලැබෙන්න කියලා පෝස්ට් එකකුත් ආශා කරලා තියෙන එක වටිනා කියන අදහසක් ස්තුතිය වෙනුවෙන්. සුබ දහවලක වේවා ලකන අපේ අරුන් ගාමට කහයෙනෙන් ඉනෝකා කුමාරි මොනිකා ගයනි කුසුම් මානිල් චමිල පුෂ්පා ජනුකි නුදී දිල්ෂණී හන්සි පොඩි කුමාරි අපිටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි සුධර්මා මට මැසේජ් එකක් කරලා තියෙන්නේ. සුබ දවසක් වේවා පෙතින්නවා මහත්තයා නාලක අම්මා තාත්තා චම්පි අක්කා දුව පුතා හෙට්ටි පොලි ලක්මාලි අලුත් යාළුවෙක්ද මන්ද දිගටම අපි වහගෙන ඉන්න ඕනේ. හසන්තරාව මට මැසේජ් එකක් කියවලා තියෙනවා නේද? ඔයාගේ ආලෝක ටික කවුද ඉන්නේ බලමු. චමරා සඳසි චතුනී ටිරන්ියා බිමන්සා මැඩම් මල්කාන්ති අමසරේකා පච්චසාගර තුෂාරි ආන්ටි රංජිමම ඒ හැමෝම එකතු කරගන්න කියලා තිනා. එහත් දැන් ඉස්කෝලේ අර ලැවිලා මාව අහන් ඉන්නවා කියලා මැසේජ් එකේ කියලා තියෙනවා. ඩොකියුමන් දුක හිතෙනවනේ නේද? ඒක මම කිව්වා හොඳ. ගුඩ් ඉවනින් චාමි කොහොමද ඔයාට වැඳ වගේ මට වහගෙන ඉන්නවා කියලා බණ්ඩාරගමේ ප්‍රියා එපු මැසේජ් එකට ස්තුතියි. හයි චාමි සුබ සන්ධ්‍යාවක් වේවා. ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා කිව්වට thank you නිෂෝ ඔයාට. කොයිතරම් අතීතය ගැන මතක් කර කර දුක්ුණත් පසුතැවුණත් හිතට ලැබෙන්නේ වේදනාවක්. ඉතින් මං හිතන්නේ නම් අතීතය කියන්නේ එක් සිදුවීමක් විතරයි. අතීත සිදුවීමක් නිසා වර්තමානය හා අනාගතය අඳුරු කරගන්න එක මෝඩකමක් කියලා නිෂු අපිට මතක් කරලා දෙනවා. ඒක හරි ලස්සනයිනේ. අතීත සිදුවීමක් නිසා වර්තමානය හා අනාගතය අඳුරු කරගන්න එක මෝඩකමක්. අපි මෝඩ නැහැනේ නේද? ඒක නිසා ඒ සිතුවිල්ල හරි වටිනවා. මටත් ලස්සන සින්දුවක් ඕන කියලා ගයාතුමි එපු මැසේජ් එකට මෙන්න උත්තරේ. ලස්සන සින්දුවක් අහන්න දෙන්න. 3

0: ආතරේ පෙතාගන්න ඕනමන සතිය දෙනවල දවල් එක ඉදන් හතර වෙනකන්
1: ඕල් ටයිම්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: කළුතර සැවොන්මා ප්ලාස්ටික් පුද්ගලික සමාගමෙන් ඔබට 25% වාසියක්. නිවසට අවශ්‍ය හැම දෙයක්ම පරණ මිලටම සැවොන්මා. කළුතර උතුර පළාතට පාර කටුකුරු දහන්දිය සහ පයගල.

හවස 3 වෙනාට 35 වෙලාව දන්තනත බොයකට සුමනාවනේ මාව බලන්න. මම දූවල කියලා හම්බ වෙලා කතා කරලා ආවා. දැන් ඉතින් ඔක්කොම එන්න තියාගන්න එපා හොඳේ. තනයි නෝ.

0: දවස 9 වෙනාට 39යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: අත්‍යවශ්‍ය වාහන සඳහා අරුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි. සුදු සීනි කිලෝ එකක් රුපියල් 209යි. මුංගිට කිලෝ එකක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි. ලුකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ නිල තීරක.
4: මෙවුතර සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ biobas.com වෙත පිවිසෙන්න.
0: හවස 9 වෙනාට 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනමගේ ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මවන්න.
1: All night beats with

අටේ හතලිස් එකයි වෙලාව වට්සප් එක පැත්තෙන් ටෙක්ස්ට් මැසේජස්ට දැන් තමයි ආව යාන්ත. කොහොමද චාමේ, මම තව හනකම පොතක් ලියනවා කියලා තියෙනවා. හරි හරි හරි, ලස්සන පොතක් මං හිතන්නේ සාහිත්‍ය මාසෙදී දොරට වඩේ වගේ. ධනංජන පුෂ්පමාල ඔයා වාතරෙන් එකතු කරගන්න වැඩි ලස්සද කරන්න. සිරුවවිලි පැත්තට ගියාම කෙටියේ සමරසිංහ යාළු ඔක්කොමල එකතු කරගන්නවා. මේ කවුද මේ? චන්දේ මහවත්ත පස්සයාලෙන් අපි ලස්සන සින්දුවක් අහන්න ඕනේ තමයි. අලව ගුණසිරි කොල්හවුස් එක උපාලේ කවුද ඉන්නේ අදවත් එක්ක? පත්මිනේම සුදය කුමාරස, සමිතා සඳමාලේ, නලින්, සුජානේ, වසන්ති ඔයාලව එකතු කරගන්නවා. මමත් අහගෙන ඉන්නේ කියලා දොම්පෙන් අශෝකා. පාරෙන් පොඩ්ඩක් අහගන්න ඕන මම කෝල් එකක් ගන්නම්. දොම්පටනේ අක්කේ, අපිට වෙනද වගේ මහගෙන ඉන්නේ කියලා කන්තලේ චේතේ මැසේජ් එකක් එවඩි ස්තුතියි වාද. සුබ දවසක් වේවා වේයන් ගුඩින් මේ. කවුද කවුද? දීපා දව චතෝ පුතා මදු මහත්තයා සුදත් අතේ පැත්තෙන් එකතු කරගත්ත. ස්ත්‍රී වසන්ත කුමාර මගුණ මුන්හෙනේ නේද? අපි සිද්ධුවක් අහමු. ඊට පස්සේ කොහොලානේ ජය කලනේ උපාලිය චිත්‍රානි මාධව කසුන් එකතු කරගත්ත. චාමියක්කා ඔයාවද කියලා අහලා තියෙනවා. හෂිනී හස්බන් මනෝජත් එකතු කරගෙන ඉන්න කියලා තියෙනවා. ඇක්සිඩෙන්ට් එකක් වුණා කියලා තියෙන්නේ. පාරේ යන්න කියනවා. කොච්චරවත් සිහියෙන් අහන්න නැති ඉති මේ වගේ කීප දෙනෙක් ඉන්නවා. ඔයා රේදොරෙක් වුණත්, ඔයා පදකෙක් වුණත්, ඔයා හැම තිස්සම හිතන්න ඔයා ඉන්නේ අවදානමක කියලා. එහෙම සැලකිල්ලෙන් පාර යන්න එන්න හොඳේ. ඔයාව අපිට වටිනවනේ. ඒක නිසා තමයි මෙච්චරටම කියන්නේ. හවස 3:40 තුනයි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස 9:46 AM.

0: Aber es tut dann halb, wenn er die Panasse geht.
1: Sloan Green Life Plantation, Private Limited. I'm going to live a new green life.
2: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
0: තුමයි වෙනාට පනස් එකයින වෙලාව වෙලාව තියෙනවා කියලා හිතුවට වෙලාව නෑ. සරසර අනාගතයක් පැහැපර හරිත ශ්‍රී ලංකාවක් තමයි කසාගල සමූහ ව්‍යාපාරයේ තේමාව වෙන්නේ. අපේ රටේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරලා දීලා රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙන දහිතකම් විදේශීය ව්‍යාපාරයක් තමයි කසාගල සමූහ ව්‍යාපාරය කියන්නේ. කසාගල ග්‍රීන් සුපිරි වෙළඳසල් ජාලය හරහා දැන් ඔබටත් නැවුම් අත්දැකීමක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික ඔබට අපි ආදරයෙන් ආරාධනා කරනවා ලාභදායි ආයෝජන අවස්ථාවත් එක්ක කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක එකතු වෙන්න කියලා. ඔය අතරේ 0.7, 0.3, 0.93, 0.5, 0.3, 0.4 මැසේජ් එකක් එවලා මං කිව්වේ නෑ කියලා ඉන්නවද නෝ කඩු හිතින් ඉන්න දැන් කියන අනිවාර්යෙන් කොරියාවෙන් කසුන් ඔයාව එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් එවුවට ඔයාට. ගුඩ් ඊවනින් යටියන්තට නිතු කරාච හොරන්දල යටියන්තට අජිත් ලක්ෂාන් රොක්ෂාන් පුපුතු කුමාර ජාම්පති සෙල්ලන් අපිටත් සින්දුවක් ඕනි කියලා තමයි කියන්නේ. අපිත් ඉන්නවා කරුණායක LNG එකෙන් නෙළුම් නාලි අක්කා, ඉරේෂ අක්කා, සුජි අක්කා, කුමාරි අක්කා, ශානි අක්කා විශේෂයෙන් අපේ මිස් ගංගාවත් එකතු කරගන්න කියලා තියෙනවා. හරි, ඊට පස්සේ මේ කවුද මේ ඉන්නේ කියලා බලමු. හයි චාමියෝ, අද මට නිවාඩු. සේපාලි වගේ මැසේජ් එක ඉඹුලාන රුවන් වැල්ලේ තුෂාර කරච්චිකෙන්. මම නැතත් ගෙදර අය සතට මහන් ඉන්නේ ඔයාව තමයි කියලා තියෙනවා. අන් ඒකයි වෙන්න ඕනේ. මහත්තයා තුෂාර, තාත්තා සුනිල් එකතු කරගන්න අපි ලස්සන සින්දුවක් අහමු. තැන්කියු මැසේජ් එකක් එව්වට. මේ කවුද මේ? අනේ මිස්, පොඩි ප්‍රශ්නයක් වුණා. දුව වොෂ්රූම් එකේ හිටිය මැසේජ් එක කියනකොට දැන් හොඳටම අඬනවා කියලා තියෙනවා. හසඳයා, මොකෝ මොකෝ මොකෝ, ඔහොම අඬනවද? ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා මැසේජ් එකක් දාලා මං ඒක කියනකොට ඔයා හිටිය නැතුනම වැටක් තියෙනවා නේද? ඉන්න ඉන්න මං කියන්න, කොහින්නද හිනා වෙලා ඉන්නකෝ, අඬන්නේ මොකටද? යහළුවන් එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ තිබුණේ. කෝ බලමු කොතරද මැසේජ් එක කියලා. චමාරා ඉන්නවනේ, සන්තසි, චතුනි, ටිරන්ය, බිමන්සා, කවුද හොඳම යාළුවා? මේ හැමෝම හොඳම යාළුවෝ දහසදට. එයාලව එකතු කරගමු හොඳේ. එතකොට පන්ති බාර මැඩම් මල්කාන්ති, මල්කාන්ති මැඩම්මත් එකතු කරගන්න. අමසුරේක අපච්චි සාකර, තුෂාරියන්ටි, රජ්ජි මාමා, අයියල දෙන්නවත් මාවත් එකතු කරගෙන තියනවා. හරිද? දැන් හරිද? අඬන්නතෝ ඉන්න ඕනේ ඕනේ. හරිද? ඊට පස්සේ මේ කවුද මේ? සුබ සන්ධ්‍යාවක් වේවා චාමිනන්ගේ. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. හොරණින් ඉනෝකා උපාලි දුව සිතුව එකතු කරගන්න. බැස්ස ගොරවනවා, ඒවට අහනවා කියලා තියෙනවා. පරිස්සමින් රත්නපුරේ එරත්නේ නම මොකක්ද? නම කුමාරි. මටත් මතක අමතක වුණානේ අනේක පාට. එකතු කරගන්නම් හොඳ. ඊට පස්සේ යන්න කලින් අපේ නමත් කියන්න කියලා ගාලෙන් පස්සේ දුවා මැසේජ් එකක් එවලා තියෙනවා. ඔයාවත් එකතු කරගෙන එනම් මම යන්නද. අපි අපව මුණ ගැහෙන්නේ හෙට දවල් එකට. පරිස්සමෙන් සතුටින් ඉන්න. අකුණු ගහන වෙලාවල් වලට පරිස්සමෙන් හොඳේ. ඒ කියන්නේ ඔය මේ ෆෝන් එක දකුණු වදින්නේ නැහැ කියලා. එහෙම ෆෝන් එක චාර්ජ් කරගෙන හැම ඉන්න එපා. පහුගිය දවසක අන්තරක් වාර්තා වුණා නේද? ඒක නිසා Tamanට එහෙම නොවෙන්න පරිස්සමෙන් ගෙහින් එන්න. මම චාමිකා මනෝජිනී.

0: සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනමගේ ඇහෙන මතක මම්පෙතක සනසිල්ලේ අතරමං වෙන්න කැමතිනම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාවහන්න.
1: All night beats with

0: ලක්කඩ ප්‍රවෘති සමකින් බම සමීර කාරියව සම්ප්‍රවෘති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: රයින් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත ධනනිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
3: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේල ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071.397.399.
0: මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ඇතුළු අංශවල සංවර්ධනය වෙනුවෙන් රුසියාවේ පූර්ණ සහය ලබා දෙන බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඒ සෞඛ්‍ය ආචන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. නවීනතම තාක්ෂණය උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර තිබෙනවා. හෝමු සමුද්‍ර සන්ධි ආශ්‍රිතව ඉරාන පාලන යටතේ පවතින ප්‍රදේශය වෙනුවෙන් නව සිතියමක් නිකුත් කර තිබෙනවා. ඉරාන විප්ලවීය බලකාය නිකුත් කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඉරානයේ බටහිර කලාපයේද ඊට ඇතුළත් වෙනවා. කෙසේ වෙතත් ඒ ක්‍රියාත්මක ආකාරය සම්බන්ධයෙන් නිශ්චිතව තහවුරු වී නැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. හෝමු ආශ්‍රිතව තවදුරටත් අර්බුද හටගෙන තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රඩියෝ අයිටන් රටට වග කියන රේඩියෝව කනට රහට හවස අතරට ඊවිඩින් ප්‍රයි විත් චනිත් ඇන් චනිත් සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 01176479479
2: මමත් අදම සඳුන් රාජ හන්දි තෛලය ගෙනල්ල ගාල බලන්න ඕනි
3: 076 300 25 25 කියන අංකයට කතා කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් කියන්නේ
4: ලොකු වගාවකට උනත් පොඩි මිතුලකට උනත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් වගාව ප්‍රතිස්ලභා ගන්න ඩයලොග් කොවිමිතුරු සරුසර

0: හතරයි විනාඩි නමයයි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබම සුබ සන්ධ්‍යාවක්.
0: අර ගිය සිකුරාදා බ්‍රහස්පතින්දා ලොง වීකෙන්ඩ් එකක් බලාපොරොත්තුෙන් ගෙවල් වලට ගියපු අය දැන් අද සඳුද වැඩට ඇවිල්ලා නේද?
1: ඔව්.
0: එන්නේ නැති සමහර විට අද එන්නේ නැතුව හෙට විතරින් ඉන්න අයත් ඇති සමහර.
1: අද මහන්සි ඇරලා හෙට වැඩට යන්න හිතනවත් දන්නේ
0: නැහැ. නෑ අද සෙනග වැඩි, අද උදේ බස් වල සෙනග වැඩි, ඒ නිසා හෙට යනවා කියලා එහෙම හිතේ හැදෙන්නේ වාඩු ගන්න පුළුවන් අය ඉන්නවා.
1: ඉන්නවා.
0: එහෙම ඉන්නවා. ගියසිකු බ්‍රහස්පතින්දා චාරුවා කියන්නේ මේ මට හිතුනේ මේ අවුරුද්දද කියලා.
1: ඒක තමයි. අවුරුද්ද කරවන්නේද සෙනගද?
0: අවුරුද්ද වගේ කියන්නේ අවුරුද්ද එනකොටත් අර කොළඹ ඉන්න සෙනග කොහොම යනවනේ ඒ වගේ පාරවල් දිගට පාර සෙනගක්. නිවාඩුවක් කිව්වහම ඉතින් නේද?
1: ඔව්.
0: මේ නිවාඩු අරගෙන ආව විතරයි වැඩට.
1: සිකුරාද සෙනසුරාද ඉරිදා?
0: ඔව්. ආයිමත් දවස් තුනක් ඇති.
1: ඇති ඇති ඇති ඇති මාසයක් කම්පනවගේ තමයි.
0: කොමාර ඉතින් හදවන්න වැඩට ආපු අයත් එක්ක අදත් ඉවිනින් ඩ්‍රයිව් අපි පටන් ගන්න හදන්නේ. හවස වැඩ කරන අතරේ වෙන්න පුළුවන්, ගෙදර යන ගමන් වෙන්න පුළුවන්, මග ඉන්න ගමන් වෙන්න පුළුවන්, කොතන හිටියත්.
1: ඔව් අපි ඉන්නවා එතන.
0: අන්න එතන ඉන්නවා අපි. FM 93.5 මීටරේ වෙනස් නොකර කන ළඟින්ම තියාගෙන ඉවිනින් ඩ්‍රයිව් එක සෙට් වෙන්න හවස 6:30 වෙනකම්.
1: ඉතින් ඒ වගේම ආට පුළුවන්කම තියෙන කට්ටියක් එකතු කරගෙන මේ පැතර මැසේජ් එකක් දාන්න මම නම් වෙක මතක් කරන්නම්. WhatsApp එකට අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න අසන සින්දුවා කියලා.
0: 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟලහතලේ ස්මාර්ට් රූප වාහිනියක් ඇතුළත ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
2: Sit on Green Life Plantation Private Limited.

එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහට බලාගන්න.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි සුදු සීල කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක

0: හතරයි විනාඩි 19යි වෙලාව. හෙවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව 19 කට 20 වුණා.
1: කමන්නේ යනි.
0: මේව කරනකොට 20 වුණා. මං හිතුවේ 19 වෙමෙ තියෙයි කියලා.
1: ඒ කියන්නේ එහෙම වෙන්නේ නැහැ, වෙලාව යනවා.
0: හතරයි 20 වෙලාව. හෙවිනින් ඩ්‍රයිව් අහන වෙලාව. බොහෝට සමහර වෙලාවට චාරු හිතලා තියෙනවද?
1: මොකද්ද?
0: අජීවී දෙයකට ජීවත්වයක් නැත්නම් ජීවයක්.
1: හරි.
0: ජීවයක් ආරෝපණය කළා සමහර දේවල් සම්බන්ධව නිකන් හිතලා නැද්ද?
1: ඒ
0: කියන්නේ අජීවී දෙයකට ජීවයක් ආරෝපණය කළා.
1: හරි.
0: හිතලා නැද්ද නිකන් මෙයා මෙහෙම වුණා නම් මෙහෙමයි කියලා වගේ එහෙම නිකන් හිතිලා නැහැ.
1: නෑ.
0: හිතන විදියම කියන්න පුළුවන් හිතිලා නැහැ කියලා.
1: ඒක නෑනේ, ඌ හිත හිතින වෙලාවක් නෑ.
0: වෙලාවක් නෑ, සෑහෙන්න වැඩ මන් දන්නවා. පුදුම වැඩ තෝගයක් නේ කරන්නේ. මං අද මේ හයිවේ කියනකොට මට පේනුණා මේ මගේ ඉස්සරහින් යනවා ඇම්බියුලන්ස් එකක් කිව්වට ඒක ඇම්බියුලන්ස් එක අරන් යන එක කියන්නේ අර කැරියර් එකකින් අරන් යන වාහන කැඩුනහම
1: අරන් යන වෙහිකල් ඇම්බියුලන්ස් එකක්ද? ඔව්. ඈ වෙහිකල් ඇම්බියුලන්ස් එකක්ද? ඇයි රහම ගහලා තියෙන්නේ? දැකලා නැතානේ වෙහිකල් ඇම්බියුලන්ස් කියන එක තියනවානේ. වෙහි දැන් වාහන කැඩුනහම අරන් යන එකට කියන්නේ වෙහිකල් ඇම්බියුලන්ස් කියලා.
0: ආ හරි මම බැලුවා මොකද්ද මේ කියන්නේ කියලා. මම කිව්වේ ඒක නෙමෙයි, දැන් වාහනේ දැන් අරන් යන කැරියර්ස් තියෙන්නේ.
1: ඔව්.
0: කැඩිච්ච වාහන අරන් යන එහෙම එකක දැන් ඇම්බියුලන්ස් එකක් පටවගෙන යනවා.
1: හරිද?
0: දැන් මේ ඇම්බියුලන්ස් එකේ අර B අකුරත් ඉලා.
1: හරිද?
0: ඒකත් නෑ, ඇම්බියුලන්ස් කියලා තිබ්බට B අකුර එහෙම නෑ.
1: ඇම්බුලන්ස්.
0: එහෙම එකක්. එතකොට මේ දූවිලි වැදිලා.
1: හරි.
0: දූවිලි වැදිලා ලයිට් කැඩිලා
1: එහෙම
0: B අකුර නැතුව නිකන් හරි දැක්කහම නිකන් අසරණ පෙනුමක් තියෙන්නේ. හරිද? මට හිතුණා දැන් මනුස්සය කී දෙනෙක්ගේ ජීවිත බේර ගන්න මේ වාහනෙන් නැත්තම් ඔය ඇම්බියුලන්ස් එකෙන් මං කියන ඇම්බියුලන්ස් එකෙන් අරගෙන යන්නේ නැද්ද? ජීවිත කීයක් නම් ඕකෙන් අරන් ගිහිල්ලා බේරගෙන නැද්ද? කී දෙනෙක්ට පිහිට වෙලා ඇද්ද?
1: ඇත්ත.
0: හැබැයි එයත් අද අසරණ වෙලා. එයත් අසරණ වෙලා එයා තව කෙනෙක්ගේ කරපිටින්
1: යනවා.
0: එයා අරගෙන යනවා වෙන කෙනෙක්.
1: එයාට කවුරුත් නැහැ.
0: එයත් අසරණ වෙලා. B අකුරත් හැලිලා ඇම්බියුලන්ස් කියන නමේම ලයිට් කැඩිලා දූවිලි වැදිලා එයා වෙන කෙනෙක්ගේ පිටේ නැගලා
1: යනවා.
0: එයාත් අසරණ වෙලා, එයාත් ලෙඩ වෙලා.
1: මොකද කරන්නේ?
0: ගොඩාක් කයට පිහිට වෙච්ච
1: එයා
0: අද තව කෙනෙක්ගේ පිටේ යනවා. එයාත් අසරණ වෙලා.
1: ඔව්.
0: මම මේ අරමේ මට හිතුණා නිකන් අර ඒ ඇම්බියුලන්ස් එකට ජීවයක් ආරෝපණය කළා එයා හිතන දේ වගේ. හිතනවා
1: මම මේ මොකද්ද වුනේ කියලා.
0: මම කොච්චර මිනිස්සුන්ට උදව් කරත්
1: මටත්
0: මෙහෙම යන්න උනානේ කියලා එයා හිතන ඇති.
1: හහ්.
0: එහෙම තමයි නේද?
1: ජීවිතේ
0: හැටි, ලෝකේ හැටි.
1: ඔව්.
0: මේ අපි ඕනම දෙයකට පොඩි ජීවිතයක් ආරෝපණය කරලා බැලුවදී ඔහොම කතාවක් ඕනම දෙයකට
1: තියෙනවා වගේ ඒගොල්ලොත් කියයි.
0: ඕනම දෙයකට තියෙනවා. ඉතින් ඔය දැන් ඔයාට අත්දැකීම් තියෙන මං කිව්වට නෑ කිව්වට.
1: මොකද්ද?
0: ඔයාත් දැන්
1: මන් දන්නවද කියන්නේ අදනේක?
0: ඔයා ඉස්සර ඔය වාගේ බොයෆ්‍රෙන්ඩ් කියනවනේ. මං ඔයාගේ හෙඩ්සෙට් එක වෙලා හිටියනම් මං ඔයාගේ කන ළඟින්ම ඉන්නවනේ පැටියෝ කියලා. එහෙම කියලා දිනවනේ. මං ඔයාගේ හෙඩ්සෙට් එක වෙලා හිටියනම්
1: මං
0: ඔයාගේ කන ළඟින්ම ඉන්නවනේ හැම වෙලාවෙම කියලා. ඔයා හෙඩ්සෙට් එකට ජීවත්වය ආරෝපණය කළා. බලන්න එහෙම කල්පනා කරලා බලන්න.
1: එහෙම තමයි ඒ කාලේ.
0: ඒ කොල්ලා හිතනවා ඇති.
1: මොකද්ද?
0: ඒ කොල්ලා හිතනවා ඇති වා එහෙම කියනකොට.
1: මේ ගෑනට පිස්සු.
0: ලවුඩ් ස්පීකර් එකක් මම මේ ඈතින් ගඳගෙන ඉඳලත් මෙහෙම අමාරු නම් හෙඩ්සෙට් එකක් වෙලා ඔයා මගේ කන ළඟින්ම හිටියනම් බුදු අම්මෝ
1: මට හරිම සනීපයි.
0: මට ප්‍රෙෂර් වගේ. 4:24 වෙලාව.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3/5 කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දිව අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහනේ තහනේ විලදී කෙන ඔබත් කෝටිපතිය කුවන්
3: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00

සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: හතරයි විනාඩි 29යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහන වෙලාව. කැම වේලේ රස ගන්ව ගන්න වස විස නැති රසකාරක නැති કૃතිම දේවල් නැති කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැති හොඳම දේවල් ගන්නව නම් ඒ තමයි විජේ නිෂ්පාදන කියන්නේ.
1: බෑනේ කරන්න මට කතා කරන්න දෙන්නෙම නෑනේ.
0: ඔයාට උයන්න බෑ කියලා දන්නවා. ඒකනේ කියන්නේ බෑනේ ඉතින් කරන්න කියලා.
1: ඉතින් කියන්නකෝ.
0: ඉතින් තිස් වසරක විශ්වාසයත් එක්ක පාරිභෝගික විශ්වාසයත් එක්ක මේ නිෂ්පාදන සියල්ල ඔබේ ගෙදර තියෙනව නම් කැම වෙල රස ගන්නවනවා කියන එක අමුතුවෙන් මහා මැජික් නෙවෙයි.
1: ළඟම තියෙන පුංචි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, ආට පුළුවන්කම තියෙනවා. විජය කියන නමෙන් ආගේ කුළුබඩු ටිකේ ඉඳලා ආට පුළුවන් විජය නූල්ස්, විජය දයාපපිටි, විජය තේ, විජය කෝෆි මේ කියන හැම දෙයක්ම අපේ රසේ රටේ සමර බෙදන විජය කියන නමෙන් මිලදී ගන්න.
0: ඒ වගේම තමයි ව්‍යවසායකෙක් වෙන්න හීන දකින්නාට ජීවිත ගමනක් යන්න ඕන. හැමදාම එකම තැන ඉඳලා හරියන්නේ නැහැ. අපි සල්ලි ටිකක් තියෙනකොට ඒ සල්ලි ටික නිසි නියමාකාරව කලමනාකරණකින් යුතුව වියදම් කරන්න ඕන කියලා හිතන අයට උන කසාගල ප්ලාන්ටේෂන් සූදානම් වෙන ඉන්නවා. ඔයා ව්‍යවසායකෙක් කරන්න ඕන කරන නියම මඟ පෙන්වීම හරි විදියට කරන්න කසාගල ප්ලාන්ටේෂන් දැන් සූදානම් වෙන ඉන්නවා.
1: කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකට ගෙන කියපෝ ජාත්‍යන්තර වෙළඳපොළ ලක කරගත් විශ්වසනීයම නාමය කියලා දැන් හැමෝම තාන්න විශේෂයෙන් මතක් කරන්න ඕනේ. කසාගල සමූහ ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිත්ම දේ කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය ආයෝජන අවස්ථා හරහා අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජන අවස්ථා හරහා අනාගතය ගොඩනගමින් අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට මඟ සැලසීම කියලා කියන්නේ. ඉතින් ඔබටම තේරෙනවා ඇති ඔවුන් තුළ කොයිතරම් විශ්වාසයක් තියෙනවද කියලා. ඉතින් දේශීය වුණත් විදේශීය වුණත් අපේ රටේ සියලුම දෙනාට ආරාධනා කරනවා කසාගල සමූහ ව්‍යාපාරය සමගින් විශ්වාසයෙන් යුතුව එකතු වන්නට.
0: සිංදුවක් අහන කවුද ඉන්නේ ඉක්මනට මතක් කරමුද? මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා මහේෂ් මැසේජ් කරනවා. ඉන්නවා කියෝ හෝමගම මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන වැඩ කරන ගම.
1: ඔපල් ෆැෂන් එකේ හැමෝම එකතු කරගන්නවා මේ වෙලාවේ. සිංදුවකට කට්ටිය මැසේජ් එකක් දාලා තියෙනවා. ඒත් එකම නුවන් මැසේජ් එකක් දාලා තියෙනවා රත්මලානින්දා. සිංදුවකට එකතු කරගන්න වැඩ කරන තැන හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. ඒත් එකම අනුරගම අනුලාවති මැසේජ් එකක් දාලා තියෙනවා. මහත්ය සිරිල් පුතා ප්‍රදීප් දුව පේශල අනුෂිකා දුව හර්ෂණ අමේලියා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සිංදුවකට. ඒත් එකම විරකුඩිය බේකරියෙන් ජයම මැසේජ් එකක් දාලා තියෙනවා සිංදුවකට මේ වෙලාවේ එකතු කරගන්න කියලා.
0: ගයන් බ්‍රෝ මැසේජ් කරනවා සිංදුවකට එකතු කරගන්න. අපිත් වහගෙන වැඩ කරන ගමන් අද දැන් නම් පොඩ්ඩක් එලියට යන ගමන් කියලා කිව්වා. වාහනේ යන අතරේ අපි වහගෙන යනවා කියලා තියෙනවා. Thank you චාය වේවා පරිස්සමට යන්න. කොතන ගියත් පරිස්සම ඉස්සරහට තියලා. කකුල ඉස්සරහට තියන වගේම පරිස්සමත් ඉස්සරහට යන්න. තියලා යන්න යන ගමන ලස්සන වෙයි. ඉවිනින් ඩ්‍රයිව් වහගෙන යනකොට 4:32 වෙලාව.

0: හතරයි විනාඩි 36 වෙනාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
5: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් වෙතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න

0: Lakhanda Radio ITN.
1: Cool drive vikkata.
0: Lakhanda Evening Drive. Lakhanda Radio ITN.
2: හතරයි විනාඩි 37යි වෙලාව.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සැනසුමක් හදවතේ රැඳි විජයතේ.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
4: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල.
5: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපි අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
4: සහයෝගීතා අනුග්‍රහය ජාත්‍යන්තරයේ විශ්වාසය දිනු අපේ රටේ වෙදකෙතර. වෙදකෙතර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම අලව්ව 0.37 43 53 444.
6: ලකාණ්ඩ රේඩියෝ ITN.
7: ආව් නියමයිනේ
6: ලකාණ්ඩ ඊවෙනින් ඩ්‍රයිව්.

0: හතරයි විනාඩි 43යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් සකල සතම බොදු බැතියෙන් නම දින කියලා එන කාලේ නේද? දැන් ළඟ ළඟම එනවනේ. වෙසක් මංගල්‍ය වෙනුවෙන් අපි හැමෝම සූදානම් වෙමින් ඉන්නවා. දැන් වෙසක් මංගල්‍ය කියලා කිව්වහම ඒකත් එක්කම කියන එකක් තමයි
1: දන්සැල්. ඔව්. අපි කැමැත්තෙන් ඉන්නේ.
0: ඔව්. වෙසක් බලන්න යනවා කියලා බොරුවට ඉස්සරහට නම දාගෙන යන්නේ දන්සල් වලින් කන්න.
1: දන්සල් වඳින්න.
0: දන්සල් වඳින්න. ඔව්. පන්සල් වඳින්න කියලා නම දාගෙන යන්නේ දන්සල් වඳින්න. හැබැයි මෙහෙමයි ඉතින් ඒක වැරද්දක් නෙවෙයි කියන්නේ. හරි වටිනවා ලෝකෙ මෙච්චර නිකන් කෑම දීලා.
1: ඔව්.
0: දෙන රටක් වෙන කොහෙද කියලා හිතන තරමට විදේශිකයන් පවා ඇස් මවිත කරවන අපි රෙකෝඩ් තියපු රටක් තමයි දන්සල් පැත්තෙන් ලංකාව කියන්නේ. ඉතින් හැම අවුරුද්දකම විශාල දන්සල් සංඛ්‍යාවක්
1: හැම පැත්තකම තියෙනවා.
0: රට පුරාම සංවිධාන වෙනවා. ඒකට ජාති ભેද, කුල ભેද, ආගම් ભેද මේ කිසිම දෙයක් නැතුව තමයි මේ දන්සල් සංවිධානය වෙන්නේ. දැකලා ඇති නේද? මුස්ලිම් සහෝදරවරු
1: දන්සල් දෙනවා.
0: වෙසක් එකට දන්සල් දෙනවා.
1: අනිවාර්යයි.
0: දමිළ සහෝදරවරු
1: දන්සල් දෙනවා.
0: වෙසක් එකට දන්සල් දෙනවා. ඉතින් මේක තමයි සහජීවනය කියන්නේ සහ එකමුතුකම කියන්නේ. ඉතින් ඒකට අර වර්ණ ભેද නකුත් නැහැ. ඉතින් හරි ලස්සනයි ඒක. ඒක වෙසක් වල වෙසක් මංගල්‍යයේ තියෙන එක පැත්තකින් තියෙන හරි වටින
1: දෙයක්.
0: ඉතින් මේ සැරෙත් විදියට දැන් දන්සල් ගැන කතා වෙන්න පටන් අරන් තියෙන්නේ මේ දන්සල් ලියාපදිංචි ආරම්භ වුණ නිසා.
1: අද ඉඳන් ආරම්භ වුණානේ.
0: ඉතින් ඒ නිසා මේ දන්සලක් දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් දන්සල ලියාපදිංචි කළා බොහොම සුරක්ෂිතව සෞඛ්‍ය ආරක්ෂිතව ඒක දෙන එක තමයි වටින්න කියන එක අපි මතක් කරන්න ඕන.
1: ඔව්. දැන් වෙසක් පොහොය සම්බන්ධ කරගෙන ඔන්න දන්සලියා පදිංචි කිරීම අද සිට ආරම්භ කරලා තියෙනවා කියලා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මහජනතාවට දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඔයා දන්සලක් දෙනවනම් ඔයා තවදුරටත් ඔයාට පුළුවන් මේ ආයතන සමග එකතු වෙලා ඒක සහතික කරලා වගේම ඉතාම සෞඛ්‍ය ආරක්ෂිතව ඒ දේවල් කරන්න නේද?
0: කරුණු 9කින් යුත් මාර්ගෝපදේශන මාලාවක් යටතේ තමයි සිළුම දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාස මට්ටමේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කරන්න වෙන්නේ. ඒ අනුව ඒ මාර්ගෝපදේශයන්ට අනුව ඔබ දන්සල ලබා දෙනවා නම් ඒක සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම විශේෂයෙන් මේ සඳහා අනුමැතිය ලැබෙනවා. ඉතින් දන්සලේ ආහාර පිළියෙල කිරීම සහ පරිභෝජනය කරන කාලය ඇය 4කට නොවැඩි විය යුතුයි කියලා තමයි අදාළ මාර්ගෝපදේශන වලට අනුව සඳහන් වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ කියන මාර්ගෝපදේශන පිළිපදිමින් අපි දෙන දෙයක් නේ මේක. හොඳ විදියට දෙන්න ඕන දෙයක් නේ.
1: හිත සතුටින් දෙන දෙයක් නේ.
0: හිත සතුටින් දෙන දෙයක්, පිරිසිදුව දෙන්න ඕන දෙයක්. ඉතින් හිත සතුටින් පිනට දෙන දෙයක් අපි කවදාවත් ඉතින් නරක දෙයක් දෙන්න බලන්නේ නැහැ නේ.
1: නැහැ නේ.
0: ඒක හරි විදියට දෙමු.
1: ඔව්.
0: ඒ වෙනුවෙන් තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු මේ සියලු දෙනා රජය කැප වෙලා දන්සල් ලියාපදිංචි කළා. මේකට මේ නියම වටපිටාවක් හදලා දෙන්න උත්සාහ කරනවා.
1: කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
0: ඔව්. මේ මාර්ගෝපදේශන දානවා කියලා මේකෙන් මේ කවුරුත් බය කරන්න නෙමෙයි. අත්අඩංගුවට අරගෙන මේ මේ
1: හිරේ
0: දාන්න නෙමෙයි මේ මාර්ගෝපදේශන දානවා කියන්නේ. මේ දෙන අයගේ
1: ඔයාගේම හොඳට
0: දෙන අයගේ සහ මේවා පරිභෝජනය කරන අයගේ යහපත වෙනුවෙන්.
1: ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අන්තිමට.
0: ඔව්. අපි දෙයක් දෙනවා. හරිද? දෙන දෙය කාලා හරි වෙලා ඊට පස්සේ ලෙඩක් වුණා කියමුකෝ.
1: හා
0: හරිද? ලෙඩක් වුණොතින් ඊට පස්සේ ඇවිල්ලා දන්සල දීපු මිනිසුන්වත් බයිනවනේ.
1: ඔව්.
0: ඊට පස්සේ වැඩක් නැහැ. දීපු දන්සලිනුත් වැඩක් නැහැ. පිළිනුත් වැඩක් නැහැ. හිතේ සතුටකුත් නැහැ. ඉතින් ඒව බලයි ඒ තත්ත්වයන් නැති වෙන එක වළක්වන්න තමයි මේ මාර්ගෝපදේශන දාලා තියෙන්නේ. ඉතින් අනුව වැඩ කරලා දන්සලක් දෙමු. මේ වෙසක් එකට පිනක් රස කරගමු නේද?
1: ඔව් අනිවාර්යයෙන්. අපි එතන ඔයකට දන්සල් වදින්න.
0: 4 විනාඩි 47 වෙලාව අපි ඩීප් ටෙක් වාටර් පම්ප් ගැන මතක් කරන්න ඕන. ඩීප් ටෙක් කියුවාම ඉතින් වගාබිම සරුසාරවත් කරගන්න ඕන කරන වතුර ටික මොම පහසුවෙන් සූර්ය ශක්තියෙන් පමණක්ම වැඩ කරන මෝටරයකින් අරගන්න ඕන. දැන් ඩීප් ටෙක් වාටර් පම්ප් එකෙන් පුළුවන්කම තියෙනවා.
1: ඉතින් අපි ගොවි මහඳුර පුළුවන් අස්සන සරු කරගන්න, පරිවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් දැම මිලදී ගන්න. ඩීප් ටෙක් ආයතනය විසින් සුවිශේෂී වූ මිල අඩු කිරීමක එයාට ඔන්න පුළුවන්කම තියෙනවා. ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය මිලදී ගන්න වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0.71711711.
0: ඒ වගේම මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගෙදර තියෙන්න ඕන කැම වේල රස ගන්නව ගන්න විජේ නිෂ්පාදන ටික. තේ එකක් බොනකොට විජේ තේ තියෙන්න ඕන, විජේ තේ කුඩු තියෙන්න ඕන. ඒ වගේම කෝෆි එකක් බොනවා නම් විජේ කෝෆි. වෙනසකට නූඩල් එකක් කලව නම් ගෙදර ගෙනihin තියා ගන්න විජේ නූඩල්ස්.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනටි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදී කෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අභාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන යන්න මාස 20 න් ටිකට ගෙවන්න ඔබත් අදම අභාන්ස් ප්‍රදර්ශනාකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: හතරයි විනාඩි 55යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙනින වෙලාව. ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනව නම් සහල් ආශ්‍රිතව එකට ඕන කරන මැෂින්ස් ටික දැන් ඩෝමනමින් ගන්න පුළුවන්කම තියෙනවා. හැම ඕන කරන හැම පහසුකමක්ම මේ නිෂ්පාදනයන් කරන්න දැන් මැෂින්ස් හඳුන්වා දීලා තියෙන්නේ මාක්ස්පෙන් හෝල්ඩින් සමාගම. විශාල ව්‍යාපාර කරන අයට කඩද කෙලිවේට යන්ත්‍ර, ඒ වගේම කුඩා සහල් ව්‍යාපාර කරන අයට
1: ස්ටීම් බට්ටා,
0: ඒ වගේම ඇඹරුම් යන්ත්‍ර, මේ වගේ
1: හෝටල් හිඳින යන්ත්‍ර
0: මැෂින්ස් ගණනාවක් තියෙනවාට මිලදී ගන්න පුළුවන්. සහල් නිෂ්පාදනය ආශ්‍රිත නම් විශේෂයෙන්ම
1: කළුවැටේවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන සියලුම යන්ත්‍ර උපකරණ අට ගන්න පුළුවන්කම තියෙන එකම වහලක් යටි. ඒකත් ඔයාට අවශ්‍ය ධාරිතා වලින් අවශ්‍ය මාදලි වලින් ගන්න පුළුවන්කම තියෙනවා. නොම්බර 30 කැල්හෙන පාර මහනගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන. ආට පුළුවන් එතනට ගිහිලා ඔයාට අවශ්‍ය විදියට හිතේ හැටියට දේවල් මිලදී ගන්න. නැත්නම් 011 6179 579 011 6179 579 කතා කළා ආට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: සිංදුවකට එකතු කරගන්න නිහාල් මැසේජ් කළා තියෙනවා මීරිගමින් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා. දත් වෙනද වගේ මේ වගේම චන්දිමා මැසේජ් කළා තියෙනවා වරකපොලින් හැමදාම වගේ අදත් ඉවිනින් ඩ්‍රයිව් අහනවා මගේ හස්බන්ඩ්, ඒ වගේම දුව සඳලි අතුළු කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපි යන්නේ ත්‍රිකුණාමලයට. ත්‍රිකුණාමලයෙන් අංජන මැසේජ් කරනවා සිංදුවකට එකතු කරගන්න මගේ ගමේ යාළුව හැමෝමත් එකතු කරා, ඒ වගේම වැඩ කරන තැන ස්ටාෆ් එක හැමෝමත් මතක් කරන්න කියලා තමයි මැසේජ් කියවලා තියෙන්නේ.
1: යටියන්තරින් තීක්ෂණ මැසේජ් එකක් දාලා තියෙනවා බස් එක යන ගමනේ අපේ ලස්සන සිංදුවක් දෙන්න කියලා. ඒකම සුරණේ මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ වැඩගෙන තන හැමෝමයි ගෙදර හැමෝමයි යාළුව හැමෝම එකතු කරගෙන ලස්සන සිංදුවක් දෙන්න කියලා නුගාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මදගමෙන් පසන් සඳකැලු මැසේජ් එකක් දාලා තියෙනවා වැඩගෙන තන හැමෝම එකතු කරගෙන මේ වෙලාවේ ලස්සන සිංදුවක් දෙන්න කියලා.
0: 4:57 වෙලාව අපි මේ සිංදුවත් එක්ක යනවා දෙවෙනි පැයට. ඉවිනින් ඩ්‍රයිව් එක.

0: හවස 5 විනාඩි 4 වෙලාව ඉවිනින් drive අහන වෙලාව මේ දවස්වල මේ වහින වැස්ස කඩින් කඩ ඇදහැලන වැස්ස එක මේ වෙනකොට ඩෙංගු රෝගය ආයමත් ව්‍යාප්ත වෙන්න පටන් ගන්න තියෙනවා කියලා සෞඛ්‍යංශ දැනුවත් කරනවා. මේ වසරේ ගත වුණු කාලය තුල ඩෙංගු මරණ 12ක් වාර්තා වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ අතර අවුරුදු 12ට අඩු කුඩා ළමුන් දෙදෙනෙක් ඉන්නවා කියලා ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරලා තියෙනවා. අද පැවැතුණු මාධ්‍ය හමුවකදී තමයි මේ ගැන විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළ තියෙන්නේ. කුඩා ළමුන් දෙදෙනාගේ මරණ වාර්තා වෙලා තියෙන කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවලින්. මේ අතර මේ වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 25,846ක් වාර්තා වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. 25,846ක්. ලේසි නෑ. මේ ගාන මේ පොඩි ගානක් නෙමෙයි. ඉතින් මේ දක්වා කිව්වහම තවම ගෙවිලා තියෙන්නේ මාස 4යි ඉවර වෙන්නව.
1: ඔව්.
0: ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්.
1: අප්‍රේල්.
0: දැන් මේ මැයි යන්නේ.
1: දැන් මේ මැයි කියන්නේ පස්සෙනි මාසේ තිබ්බ විතරයිනේ දැන් තව පටන් ගත්ත විතරයි.
0: තාම අද මැයි 4. ඒ කියන්නේ එතකොට මේ වෙනකොට ගත වෙච්ච මාස 4ට

0: 25,000කට වැඩි ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා කියන්නේ තම බරපතල තත්ත්වයක්. ඒක නිසා මේ පරිස්සම් වෙන්න, ගෙදර වටපිටාව ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ටිකක් නේ ගොඩක්
1: ගොඩක් පවිත්‍ර එක සුද්ධ පවිත්‍ර කරගන්න අපට තියෙන පරිසරේ නේද? චූටි ඩක් වෙන්න පුළුවන්, ඒ ඩෙංගු මදුරුවට පැතිරෙන්න පුළුවන්. ඉතින් ආරි පුළුවන් ඒ හැමදේම සුද්ධ පවිත්‍ර කරගෙන පිරිසිදුවර තියාගන්න.
0: විශේෂයෙන්ම දැන් අපි නොසලකා හරින සමහර පුංචි පුංචි දේවල් අපිට මරණය පවා අරගෙන එන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම
0: විසිකරන සමන්ටින් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොලිටික ගාලා විසිකරන පොල් බෑග් ගහන්න ඕන. පොල් බෑග් ගහන්න ඕන. තිබුණාම පොල් බෑග්.
1: පොල් බෑග් විසිකර.
0: රුපියල් 100ක් විතර විසිකරන්න.
1: 100කට වඩා වැඩි.
0: නෑ දැන් 100ක් අගේ වෙන්නේ. 150ට 160ට පොල් තියෙනවනේ.
1: තවපරේ පොල් බෑග් අද විසිකර පොල් බෑග්ෙන් කන.
0: පොල් බෑග් ගහනවා.
1: පොල් කට.
0: ඔව් පොල් කටුව. විසිකරනවා නම්.
1: ඔව්.
0: ඒක වතුර පිරෙන්න දානවා නම් හිතා ගන්න.
1: හරි දැන්.
0: තව ටික දවසකින් හරි කියලා හිතා ගන්න. දැන් ඔය ඩෙන්ගු බලන්න එනෝනේ සෞඛ්‍ය පරීක්ෂක මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙනවා. ඒකට ගම්බල තියෙනවා ඩෙන්ගු කමිටු කියලා.
1: ඔව්.
0: එහෙමින් පත් කරලා තියෙනවා.
1: ඒ
0: මිනිස්සු එනකොට මේ අර
1: කඩි කාලා වගේ
0: භූමි තෙල් ගහපු ගරණි වගේ. භූමි තෙල් ගහපු ගරණි වගේ
1: සුදුකන්
0: නමනවා. මෙහෙන් දුවනෝ අර අස්සට දානෝ මේ අස්සට දානෝ කොහොම හරි මේ එහෙට මෙහෙට රිංගවල ඒ මිනිස්සුන්ගෙන් බේරෙන්න මේ වටපිටාවේ තියෙන ඔය භාජන ටික ඇදලා දායි.
1: හැබැයි එදාට ඒ මිනිස්සුන්ගෙන් බේරෙයි.
0: ගියාට පස්සේ ආයිමත් එහෙම. ඒ මිනිසුන්ටත් ඉතින් පිස්සු නෑනේ මේක හැම වෙලේම දවස ගන්න ඇවිල්ලා වත්ත වටේ කරගෙන. මිනිසුන්ට තා වැඩ දියට. මිනිස්සු ආලගේ ආරක්ෂා වෙනුවෙන් තමයි පොඩ්ඩක් මේකට උනන්දු කරන්න සහ මේකට මේ තමන්ගේ උමනාව ඇති කරලා ජීවිත ආරක්ෂා කරන්න තමයි එන්නේ.
1: ඒ
0: මිනිස්සු වෙනකොට නිකන් අර මේ කලබලෙන් ඒක අස්කල්ලා අතෙන්ද මෙතෙන්ද
1: නෑ.
0: ඔයාගේ පුරුද්දක් කරගන්න සතියකට සැරයක් සති දෙකකට සැරයක් වත්ත පිටිය සුද්ධ කරගන්න දවස් කීපයකට සැරයක් පොඩ වටපිටාව පිරිසිදු කරලා තියාගන්න. එතකොට ඔයාට
1: ඔය ප්‍රශ්න කවුද කියනකොට මන් දන්නවා ඔයා කියන්නේ මේක කියලා.
0: මන් දන්නවා ඒක දැන් ඔයාට හොඳටම පුළුවන් කියලා. අවසන් 5 විනාඩි 8යි වෙලාව. ඊවිනින් ඩ්‍රයිවර් හගෙන ඉන්න.

0: නවතු සමය රුපියලක් 1500ක් කියව අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදිරි ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරියක් හෝ bayobas.com වෙත පිවිසෙන්න
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සිරි කිලෝ එකක් රුපියල් 209යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 278යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
1: මානවීය ප්‍රේමී

0: හවස පහයි විනාඩි 18යි වෙලාව. කොච්චර කොච්චර කොච්චර වැස්සත් තියෙන රස්නේ නම් අඩු වෙන්නේ නැහැ කියලා.
1: නෑ නෑ නෑ නෑ. ඒව අඩු වෙන්නේ
0: නැහැ. ඉර ගිනි ගන්නවද කියලා හිතන තරමට රස්නයක් නම් තියෙනවා. මේ කොහෙන් ඒක කෙලවර වෙනවද කියලා හිතාගන්න
1: බැහැ. ෆෑන් එකක් දැම්මත් රස්නේ.
0: ඔව්.
1: AC එකක් දැම්මත් රස්නේ. AC නෑ ඉතින්.
0: ඔව්. වතුර බීලා බීලා බීලා බීලා.
1: වතුරද බොන්නේ කියලා හිතේ දරව සමහර ලාවට.
0: ඔව් මේ අර හැන්දෑවට ගිහිල්ලා නාන්න යනකොට shower එකෙන් එන්නේ hot water. කිසි කරදරයක් නෑ.
1: නෑ නෑ.
0: මේ
1: අමතරව යන කරන්ට් බිල් නෑ.
0: ඒව මුකුත් නෑ. හැබැයි මේ ඔයාලට පුළුවන්කම තියෙනවා. දැන් අර ඉස්සර විදියට ඔයාලට පුළුවන් නම් ඔය මේ ලිඳකින් එහෙම නා ගන්න ක්‍රමයක් හදා ගන්න පුළුවන් නම්
1: හොඳයි ඉතින් මේ වගේ කාලෙකට.
0: ඔව්. කකුල් වතුර ටිකක් නාන්න පුළුවන්.
1: ඔව්.
0: ලිං වල එහෙම වතුර එහෙම ලොකුවට රත් වෙන්නේ නෑනේ.
1: ඔව්.
0: ඉතින් ලිඳක් හොයාගන්න කොහොමද නේද?
1: නෑ ඉතින් ලිඳ හොයාගෙන
0: ගෙදර ගෙදර යන වෙලාව හැටියට ලිඳක් හොයනවා කියන්නේ. එහෙමනම් මේමයි කරන් තියෙන්නේ. දැන් ඔය යනවනේ.
1: ඔව්.
0: ඔය යනකොට දැන් මට රෑ වෙනවනේ. රෑ යනකොට මේ මග ලිඳකින්
1: නාගෙනම යනවා.
0: මග ලිඳකින් නාගෙන යනවා.
1: එහෙනම් ඉතින් ඔක්කොම බඩ ටික ගේන්නේ දතුවා. ඈඳුම් ඔක්කොම මග යනකොටත් ලින්නේ.
0: ගෙදර ගිහිල්ලා ආයි ලිඳක් හොයාගෙන නාන්න යන්න බෑ.
1: වෙලාවක් නෑ.
0: දවල්ට එනකොට බලාගෙන එනවා ලිඳක් තියෙන
1: තරම්. කොහෙද ගෙදර?
0: ලිඳක් තියෙන තරම් එනකම් බලාගෙන එනවා.
1: හරි.
0: හැටියට වෙලාවල හැටියට හරි අමාරුයි නැත්තම් කරන්න. ලිඳක් හොයමු දැන්.
1: අද
0: ඉඳලා මග තියෙන
1: ලිඳක්.
0: මග තියෙන ලිඳක් හොයමු අපි. යන්නේන පාරයි. අපි වදක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. කෑම වේල රස ගන්ව ගන්න ගෙදර තියෙන මොන විජේ නිෂ්පාදන එකතු කරගන්න ඕන. තුන පහ ටික මිරිස් කුඩු ටික ලුණු ටික අතරින් එහාට ගියාට පස්සේ කෑමක් වෙනස් විදිහට හදා ගන්න ඕන.
1: ඔව්. නූඩ්ල්ස් ටිකක් එහෙම හදා ගන්න ඕන රෑට. ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව කරදරයක් නැතුව නූඩ්ල්ස් එක හදා ගන්න පුළුවන් වාට විජේ නූඩ්ල්ස් එකක් ගත්තොත් එහෙම. එහෙම නැත්නම් ඉන්දියාප්ප ටිකක් හදා ගන්න ඕන කියලා හිතනොත් එහෙම වෙනසකටත් එක්ක වාට පුළුවන්කම තියෙනවා. මතු ඉන්දියාප්ප හෝ සුදු ඉන්දියාප්ප වාට කැමති විදිහට.
0: මතු
1: රතු ඉන්දියා
0: රතු ඉන්දියා පොගේ මට වුණේ
1: මං ඒකයි කියන්නේ පොඩ්ඩක් දැන් වයසයි
0: වයසයි
1: හැමදාම පොඩක් මං කියනවනේ ඔයාලට
0: ඒකයි නේද
1: රතු ඉන්දියා
0: රතු ඉන්දියා අප රයිට්
1: රතු ඉන්දියා අප සෝසුදු ඉන්දියා අප කියලා කිව්වේ බෑ නිතින් කරන්
0: මට හිතුනේ අර වාගේ අර දාලා තියෙන දත එළියට ආවම මතු කියනකොට
1: දාලා තියෙන
0: ඉස්සර අර දාපු දත ගැලවුණා කියලා මං හිතුවේ මට මං
1: හිතුවේ
0: මට මට හිතුනේ ඒකයි මගේ කනේ දෝෂයක් නෙමෙයි වාගේ දත පැන්න කියලා
1: පාරිභක විශ්වාසය දිනාගත අපේ රසේ රටේ සමට බෙදර විචය නිෂ්පාදන වලින්ම මිලදී ගන්න.
0: ඒ වගේම මස්කරි තුන පහ, ඒ වගේම මාළු කරි තුන පහ මේ දේවල් එකතු කරලා හොඳට මස්කරි එකක් මාළු කරි එකක් හදාගන්න විජේ නිෂ්පාදන වලින් ගෙදර ගෙනියන්න. ඒකක් බොනෝ නම් විජේ තේ, කෝෆි එකක් බොනෝ නම් විජේ කෝෆි අරගන්න රස බලන්න රසකාරක වර්ණකාරක නැතුව 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක. ඒ වගේම තමයි අපි බදා කරන්න ඕන දැන් ඩෝමා මැෂින්ස් කිව්වහම අපිට මේ මතක් වෙන්නේම අර මේ මේ කණු දෙක එළිවෙට යන්ත්‍රය.
1: හැබැයි දැන් රෙකෝඩ්ස් තියපු
0: ඒක විතරක් නෙවෙයි. දැන් අපිට වීමෝලකට ගියාට පස්සේ ඉස්සර නම් අපි වීටික අරන් ගිහිල්ලා දාලා මේ මේ වීටික කොටලා දෙන්නාට පස්සේ ඔක අරගෙන එනවා. දැන් අපි බලනවා
1: මොකද්ද
0: ඩෝම මැෂින් එකක්ද? ඩෝම මැෂින් එකක්ද කියලා
1: බලන්න.
0: කොහෙද ඩෝම කියලා ගහලා තියෙන්නේ කියලා පොඩ්ඩක් ඇහැ කරකවලා බලනවා.
1: ඔව්.
0: එතකොට දැන් වී කොටන තැන මුදලාලිගේ ඕනා හැම එහෙමෙන් කරගෙන ඉන්නේ මුටි ගන්න වෙනවා. ඩෝමා ලෝගෝ එක බැලුවා කියලා කිව්වට පිළිගන්නේ නැහනේ.
1: ඔව් මොනවද බලන්නේ?
0: ඇහැ කරකව කව බලනකොට එකම දුවෙක් කියම හිටියෝති.
1: ඉවරයිනේ.
0: ඇහැ කරකව බලනවා.
1: ඔයාර මං කියනවනේ හැමදාම.
0: වෙන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ෂේප් එකේ බලන්න ඩෝමා මේ ලෝගෝ එක දියද කියලා.
1: ඔව්.
0: පේන්න ගහලා තියෙනවා කොච්චර මේ මේ අස්සක ගහලා
1: නැහැ.
0: පේන්න තියෙනවා. ඩෝම මැෂින් එක
1: කොහමද හැම තැනම දැන් තියෙනවානේ.
0: ඔව් අපි බලනවා මේක මේ උමනාවකට නේ නිකන් කිව්වේ. අපි කිවි ටික කොටන් ගියාට පස්සේ දැන් මොකද හැම තැනම තියෙන දැන් ඩෝම මැෂින්.
1: ඔව්.
0: ඒ නිසා මේ
1: ඔව්
0: හරියට ගල් වැලි නැතුව
1: කිවි
0: ටික කොටා ගන්න ඒවාගේම යන්ත්‍රානුසාරයෙන් බොහොම ඉහළ තාක්ෂණයක් යොදාගෙන තමයි නිෂ්පාදනය කළ තියෙන මේ යන්ත්‍රය. ඉතින් හරි පහසුවෙන් වී ටික කොටන දෙන මනුස්සයටත් ලේසි, විරි කොටා ගන්න එන මනුස්සයටත් ලේසි.
1: හැමෝටම ලේසි.
0: ඉතින් අරගන්න ඔයා ව්‍යාපාරයක් කරනවා නම් මේ මැෂින් එක පුළුවන්. ඉතින් එහාට ගිහිල්ලා තව මැෂින්ස් ගණනාවක් තියෙනවා.
1: කළුබරේවත් කිරීමේ යන්ත්‍ර, කැටුණු සහල් වෙන්කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, මේ වගේ සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ සියලුම දේ තියෙනවා. වදැංග පොල්තල හිඳින යන්ත්‍ර, ඇඹුරුම් යන්ත්‍ර, මේ කියන දේවල් හැම දෙයක්ම තුවාට පුළුවන්කම තියෙනවා. ඩෝම නමේ මිලදී ගන්න මාක්ස්මන් හෝල්ඩින්ග්ස් තියෙන ප්‍රධාන ශාඛාව නොවැම්බර් 30 ගැල්හෙන පාරම හරගව. එහෙම නැත්නම් ආට පුළුවන්කම තියෙනවා කතා කරලා විස්තර දැනගන්න. කතා කරන්න 0117 679 579.
0: හවස 5:23 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක.

0: ආයුර්වේදවලින් ආරක්ෂා වීමට ඔබේ නිවසේ තිබිය යුතුම සංස්ථාපය ආයුර්වේද සංස්ථා අලවිසෙල් ආයුර්වේද ඔසුසෙල් හා සංස්ථා අලවි නියෝජිතයන් මගින් පහසු මිලට ලබා ගත හැකිය. www.sladc.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද? ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Water Pump. අමතන්න 077 777 7374.
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: හවස 5යි විනාඩි 36යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: තරඟ කරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දිනූ සුපවේදී පිරිසක්.
7: Unfortunately, today some of you will be going home.
6: ජීවිතේම වෙනස් කර හැකි.
8: Welcome to MasterChef Sri Lanka.
6: සෑම සෙන්සුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලකන මොනින් ඉස් ඇලු
4: ආව් නියමයිනි ලකන ඊවෙනින් ට්‍රා

0: හවස 5 විනාඩි 38යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. පෞගේ දවස්වල අපිට මේ අහන්න ලැබුණු මහ කේදණීය ප්‍රවෘත්තියක් තමයි අර අකුණුසර වැදිලා ජීවිතෙන් සමුගන්නවන තරුණිය ගැන. ඉතින් මේක අපි නොහිතා කරන සමහර දේවල් වලින් අපිට අනුතුරු සිදුවෙන එක සම්බන්ධයෙන් තමයි මේ සිදුවීමත් වාර්තා වෙන්නේ. අපි පෞගේ සතිවලත් අපි විශේෂයෙන්ම කිව්වා අකුණු වලින් පරිස්සම් වෙන්න
1: කියලා.
0: කාලගුණික අංශ දැනුවත් කරනවා මේ වහින වැස්සත් එක්ක බක්මහ අකුණු කියන එක ලේසි නෑ. ටිකක් පරිස්සම් වෙන්න කියන එක අපි හැම වෙලේම කිව්වා. අපි හැම වෙලේම කිව්වා. ඉතින් ඒ කිව්වත් සමහර වෙලාවට මේ වගේ සිදුවීමක් අපිට අහන්න වෙන එක අහඹුවක් නොවේ. මේ වගේ සිදුවීම් අපිට නොහිතා කරන සමහර වැරදි නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ජංගම දුරකථනයක් භාවිතා කරමින් අපි ඉන්න වෙලාවක අකුණක් ෆෝන් එකට වදී කියලා වගේ අපේ හිතේ තියෙනවනේ බයක්, සැකයක් තියෙනවනේ.
1: අකුණු ගහනලාට ෆෝන් එකකින් පැත්තකින් තියන්නේ කියලා අම්මලා තාත්තලා
0: කියන්නේ. අම්මලා තාත්තලා කියන්නේ. හැබැයි මෙහෙමයි. මේ එහෙම කරාට කමක් නැහැ. මේක වැඩි ආරක්ෂාවට හොඳයි. අපි කියන්නේ මේ අකුණු ගහනකොටත් ෆෝන් එක කනේ ගහගෙන ඉන්න කියලා නෙමෙයි. හැබැයි ජංගම දුරකථනය සහ අකුණු අතර තියෙන සම්බන්ධතාවය ටිකක් දුරස්තයි කියලා කියන්නේ. එහෙම කියන්නේ විශේෂයෙන්ම මේ ජංගම දුරකථනය තියෙන මේ ලෝහ ප්‍රමාණය හරි ඒවයින් නිකුත් කරන රේඩියෝ තරංග හරි අකුණු ආකර්ෂණය කර ගැනීමට තරම් ප්‍රබල නැහැ කියලා තමයි මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන අය කියන්නේ. හැබැයි එහෙමයි කියලා මේ
1: අකුණු ගහනලාට ෆෝන් එක අල්ලගෙන ඉන්න එපා.
0: ඉන්න කියලා නෙමෙයි මේ
1: කියන්නේ.
0: හැබැයි අත්‍යවශ්‍ය දෙයකට
1: අවධානම අඩුයි.
0: ඔව් අවධානම අඩුයි. අත්‍යවශ්‍ය දෙයකට අපි පාවිච්චි කරා කියලා මේකෙන් ලොකු කරදරයක් වෙන්න තියෙන ඉඩකඩ අවමයි. හැබැයි ජංගම දුරකථනය අපි චාර්ජ් කරන්න ප්ලග් පොයින්ට් එකකට ගහලා චාර්ජර් එකට ගහගෙන චාර්ජර් එක ප්ලග් කරලා අපි ඒ චාර්ජර් එකෙන් ෆෝන් එක චාර්ජ් කරන අතරතුර අපි ෆෝන් එක පාවිච්චි කරනවා නම් කෝල් ගන්නවා හරි මැසේජ් කරනවා හරි ඒ වගේ දෙයක් කරනවා නම්
1: අවධානම ඉතාම වැඩි.
0: අතිශයින්ම භයානකයි. ඒ නිසා ඒක තමයි මේ පහුගිය දවස්වල ඇති වුණු සිදුවීමටත් හේතු වෙලා තියෙන්නේ. ඒ තරුණගේ ජීවිතේ නැති වෙන්න හේතු වෙලා තිබුණෙත් මේ ජංගම දුරකථනය. චාර්ජ් එකට ගහගෙන
1: පාවිච්චි කළා.
0: පාවිච්චි කරන එක තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්න හේතු වෙලා තිබුණේ. ඉතින් ඒ නිසා චාර්ජරේ ඉවත් කරන්නේ නැතුව කිසිම වෙලාවක කෝල් එකක් ගන්න යන්න එපා. ඒ වගේම තමයි චාර්ජ් එකට ගහලා කොට්ටයට තියාගෙන
1: නිදා ගන්නත් එපා.
0: මේක මේ අකුණු ගහන වෙලාවක නෙමෙයි කිසිම වෙලාවක ඒ දේ කරන්න හොඳ නැහැ කියලා තමයි කියන්නේ. ඒ නිසා මේව ගැන අපි හිතන්න ඕනේ. අපි මේ හරි සරලව හිතන සමහර
1: දේවල් සමහරවිට හිතන්නේ නැහනේ. ඔය වගේ දේවල්.
0: ඔව් අකුණු ගැහුවට කමක් නැහැ. මේ අපි මෙවුවා වෙන්න දේවල් නෙමෙයි බුරු කතා එහෙම කියලා කවුරු හරි හිතනවා නම් දැන් ඒවා මේ සාක්ෂි සාධක සහිතව ඔප්පු කරලා තියෙනවා.
1: Facebook එකට හැම ගියහම දැන් දකින්නම තියෙන නිවුස් එකක් නේ.
0: ඔව්. ඉතින් මේවා මේ එහෙම නොසලකා හරින්න පුළුවන් දේවල් නෙමෙයි. තවම මේ අකුණු ගහන එක අඩු වෙලත් නැහැ. ඒ නිසා මේ අකුණු වලින් පරිස්සම් වෙන්න මේ වහින වැස්ස එක එන අකුණු වලින් ඔබ පරිස්සම් නොවනොතින් ජීවිත හානි වැඩි වශයෙන් සිදු වෙන්න ඉදිරියටත් පුළුවන්කම තියෙනවා. අපි මේක ගැන තව හොයනවා. තව විස්තර දැනගන්න ඕන. මිනිස්සු නාම මේව ගැන ටිකක් අවධානයෙන් ඉඳලා මේ සිදුවීමක් සිදු වුණාම පස්සෙවත් අඩුම තරමේ
1: දෙපාරක් තුන්වතාවක් හිතන්න ඕනේ දේවල් ගැන.
0: දැන්වත් හැදෙන්න.
1: ඔව්.
0: දැන්වත් හැදෙන්න කියලා තමයි කියන්නේ.
1: හැදෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ.
0: අපි මේ ගැන තව දැනගන්න තොරතුරු තව හොයාගන්න තොරතුරු මොනවද කියලා වට කියන්න. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න.
1: ඔව්.
0: 5:42 වෙලාව.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: 5:45
0: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න
2: සම අනුග්‍රහය
3: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ life එක flex කරගන්න POC Flex අදම download කරගන්න
4: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි mega power tag දැන් double වෙලා super tag 3ක් ප්‍රථම tag 120 ලක්ෂ 2කේ tag සමග super අංකයට tag mega power
5: සහයෝගික අනුග්‍රහය
6: ඔබේ දෙමෝපියන් විශ්වාසයෙන් දඹදිව යවන්න වසර 25ක අභිමානය සමගින් ගැමුණු travels 2777
7: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
6: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 0.71.397
1: ශ්‍රී ලංකාවත් මාලදිවයිනත් අතර අවබෝධතා ගිවිසුම් හතක්. දෙරටේ සම්බන්ධතා තවත් තරකර ගැනීමට මාලදිවෙන් ශ්‍රී ලංකා ජනපතිවරුන් එකඟතාවක. මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නැන්වීමට රුසියාවෙන් පූර්ණ සහය. ජාතික සමගිය වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිසේත් පසුපසට නොගන්නා බව ජනපති අනුරගෙන් සහතිකයක්. තමිල්නාඩු ඡන්ද ප්‍රතිපලයෙන් තලපති විජේ ඉදිරියෙන්.
0: සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: පහෙන් අනු තුනයි දශම හතෙන් ලක්හඩ ලක්කාපටම
1: ලක්හඩ පෙරනෝවරු
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.

0: Casa.
1: ත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජයා

අත්‍යවශ්‍ය වාහන සඳහා අඩුව මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක

0: අවස පහයි විනාඩි 54යි වෙලාව. ඉවනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න ලස්ස සිදුවක් අහන්න මැසේජ් කරන කට්ටිය ඉක්මනට මම මැසේජ් එකක් එවන්න තව පුංචි වෙලාවක් වාඩ තියනවා. සිදුවක් අහන්න මේ වෙලාව මැසේජ් කළා තියෙනවා ඉන්දික. සිදුවට ඉදු කරගන්න කියලාගේ ෆැමිලි එකේ හැමෝම ඉන්නවා කියලා කිව්වා. වගේම ජනක කුමාර මැසේජ් කළා තියෙනවා මාවණැල්ලෙන් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ. අදත් වෙනද වගේම ලස්ස සිදුවක් දෙන්න කියලා තියෙනවා. ඒ වගේම රූපා මැසේජ් කළා තියෙනවා කොට්ටාවෙන් සිදුවක් අහන්න ඉදු කරගන්න කියලා. නලින්ද වගේම චතුර ඒ වගේම චමින්ද පතිරණ වගේම පැතුම්තුරු කට්ටිය මේක දු කරගන්න කියලා මැසේජ් කරනවා මේ වෙලාවේ අවිස්සාවෙල්ලෙන්.
1: ඉතින් ආඩත් පුළුවන් මැසේජ් එකක් දාන්න WhatsApp එකට මැසේජ් එකක් දා තියෙන කට්ටිය එකතු කරගන්න ආඩත් පුළුවන්කම තියෙනවා 0703 93 5 93 7.

0: නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයෙන් සඳහා විමසන්න 0777 273 454.
1: ආව් නියමයිනි ලකන ඊවෙනින් ඩ්‍රයිව්.
2: සුබ සන්ධ්‍යාවක්. වෙලාව 6:00යි.

0: තියදිනමල රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳතිය තාර සඳතිය තාර
2: ශාන් විජේරත්න නිර්මාණයක්.
3: තේරුම් ගන්න කලින් ඇඳුමක් දාගෙන ඉන්නකෝ. ඔයාව හොම දැක්කම මට මතක් වෙන්නේ අනුරාධපුරේ අටුම් මැද තියෙන වාමන රූප.
4: තා බඩ තිබ්බට නම් ඉතින් මං එච්චරම කැත නෑනේ. ඇතෙක් වුණත් ලස්සන නම් ඉතින් බඩ තියෙද්දිනේ. බඩ නැති ඇත්තු දැකලා තියෙනවා. කැතයි බඩ තියද්දි තමයි ඇතෙක් වුණත් ලස්සන.
2: පහේ ළමයි. අන්න ප්‍රසන්නයි අපි කෙල්ලයි දෙන්න මුකුළු කර කර ඉන්නවා.
5: මුකුළු කර කර ගිය කොහොමද මුකුළු කරන්නේ?
2: ඒ මිනිස්සෝ දන්නේ නැති මුකුළු කර කර ඉන්න විදිය?
5: වැඩේ කරලා පෙන්නන්නකෝ.
2: අනේ සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
6: පහේ ළමයි එක්ක පොයා කවුද නංගියේ? කුචු කුචු කුචු කුචු කුචු.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
8: Cool drive එක පිට
7: ලක්හඬ evening drive.
9: ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ කෑම වේල රසවත් කරගන්න ඕන දේවල් ටික එකතු කරගන්න අමතක කරන්න එපා. ගෙදර ගෙනියන්න ඕන දේවල් ටික අතරට විජේ නිෂ්පාදන අරගෙන යන්න. ගෙදරින් ගේන්න කියලා කිව්වනම් මිරිස් කුඩු 3-5 ටික. එතකොට මේ කියන කෑම රසවත් කරගන්න ඕන දේවල් ටික වසවිස නැති රසකාරක නැති કૃතිම දේවල් නැති නිෂ්පාදන පෙළක්ගෙන ගෙනියන්න ඕන ගෙදර. ඒ විදිහට ගෙනියනවා නම් නම බලලම ගන්න විජේ නිෂ්පාදන අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව.
10: ඉතින් වසර 30කට වඩා පාරිභෝගික විශ්වාසය දිනාගෙන තියෙන විජේ නිෂ්පාදනත් එක්ක ඔයාලට පුළුවන් ආගේ කැමති රස කරගන්න. ඉතින් විජය කිව්වහම කුළුබඩු ටිකේ ඉඳලා ඔයාලට පුළුවන්කම තියෙනවා විජය නූඩ්ල්ස්, විජය ඉන්දියාපු පිටි, එතකොට විජය තෝසේ පිටි වගේම විජය තේ, විජය කොෆි, මේ කියන හැම දෙයක්ම ගන්න විජය කියන නමින්ම.
9: ආයෝජනයක් කරන්න, තමන්ගේ ජීවිතේ ගොඩදා ගන්න ඕන කියලා හිතන අයට තමන්ගේ ගමන යන්න හොඳ අත්විවරමක් දා ගන්න හොඳම තැනක් ගැන තමයි මේ කියන්න හදන්නේ. කසාගල ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා. ඔයාට ඒ අත්වල සපයන්න, ඔයා හොඳ දිරිමත් ව්‍යවසායකයෙක් කරන්න ඕන කරන වටපිටාව හදලා දෙන්න දැන් කසාගල ප්ලාන්ටේෂන් සූදානම් වෙමින් ඉන්නවා.
10: කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකටගෙන ගියපු ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා හැමෝම දන්නවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරය උන්ගේ අරමුණු අතරින් ප්‍රධානම අරමුණු කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය කෘෂික නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජන අවස්ථා හරහා අනාගතය ගොඩනගමින් අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට මඟ සැලසීම කියලා කියන්නේ. ඉතින් දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලාංකික ඔබ සමට ආරාධනා කරන විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වන්නට.
9: ඉවිනින් ඩ්‍රයිව් අහගෙන සිංදුවක් අහන්න මැසේජ් එකක් එවන්න තව පුංචි වෙලාවක් තියෙනවා. අපි සිංදුවක් අහලා ආයෙමත් කතා කරනවා.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ලංකාවේ විශ්වාසදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අඟලහතලේ ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඇදගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
3: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපවේදී ෆිනිෂර්.
4: Unfortunately, today some of you will be going home.
3: ඔබේ මුළු ජීවිතේම වෙනස් කළ හැකි.
5: Welcome to MasterChef Sri Lanka.
3: සෑම සෙන්සුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.
5: Cool drive Victor.
3: Lankana, even in drive.
6: ඉවිනිින් ්‍රයිවලින් යන වෙලාව ලං වෙලා තියෙන්නේ අපිට මතක් කරන්න ඕනු විජ නිෂ්පාදන ගැන හැමදාම එකම විදිර කාලක් මත්තික කාලා එපා වෙලානන් තියෙන්නේ ගෙදර ගෙනහි තියන්න නෝඩල් සැක් නෝඩල එක ගිහිල තිබොතින් වාට පුළුවන්කම තියෙන ඔය හිතන වෙලාවට කම්මැලි අද බත්කන්න බෑ කියල හිතන වෙලාවට නෝඩලය හදාගෙන කන්න චාරු
7: වාටත් පුළුවන් ඔන ඇලෙන්න්න බෙරිවෙන නැතුව ප්‍රශ්න නැතු නොඩුසක කදාගන්න ඉතින් ඒකට අවශ්‍ය වෙද හොදම නිෂ්පාදනය තමයි විජ නෝඩල්ස් කියල කියන ඉතින් මේ හැමතේම අපේ රස්සේ රටේ සැමට වෙදෙන විෂය නිෂ්පාදන සමගි.
6: එබනම් අපි යනවා අයිමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණ ගැහෙන බලාපොරොත්තු වෙන හිට බ්‍රහස්පතින්දා ලෑස්ති වෙලා ඉන්න හවස 4ට අපි එනවා.
7: එහෙනම් ගිහින් එන්න නැතකම් පරිස්සමෙන් ඉන්න ඔයාලට සුබ දවසක් මම චාරෝ.
6: ගිහින් එන්න මම චමි.

0: ලකාණ්ඩ රේඩියෝ ITN කනට රහට හවස හතරට ඊවිඩින් ට්‍රයි විත් චාන්ට් ඇන් චාන්ට් සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
3: ලාංකේය විශ්වාසයදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 01.1.7479
4: මමත් අදම සඳුන් රාජ හන්දි තෛලය ගෙනල්ල ගාල බලන්න ඕනි
5: 01.76.325.25 කියන අංකෙට කතා කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් කියන්නේ
6: ලොකු වගාවකට උනත් පොඩි මිතුලකට උනත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් වගාව ප්‍රතිස්ල ගන්න ඩයලොග් කොවි මිතුරු සරුසාර අනාගතයට AI මිතුරා
0: ලකාණ්ඩ රේඩියෝ ITN

0: ශ්‍රම අනුග්‍රහය.
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් තෑගි දැන් ඩබල් වෙලා. සුපිරි තෑගි තුනක්. ප්‍රථම තෑගි 120, ලක්ෂ දෙකේ තෑගි සමග සුපිරි අංකයට තෑග්ග. මෙගා පවර්.
0: සහයෝගීතා අනුග්‍රහය. උත්සව සමයේ හිතේ හැටියට ඇඳුම් ගන්න හොඳම තැනක් ප්‍රසාද් ටෙක්ස්ටයිල්. කාන්තා පිරිමි ළමාරිගේ ඇඳුම් ඇතුළු සියලුම දේ එකම තැනකින් ගන්න ප්‍රසාද් ටෙක්ස්ටයිල්. ශාකා පිළියන්දල හෝමාගම කොට්ටාව මාතර ඇහැලිය කොට.

0: si na stole.
1: ශ්‍රී ලංකාවත් මාලදිවයිනත් අතර අවබෝධතා ගිවිසුම් හතක්. දෙරටේ සබඳතා තවත් තරකර ගැනීමට මාලදිවයින ශ්‍රී ලංකා ජනපතිවරුන් එකඟතාවක. මෙරට සෞඛ්‍ය සේවාව ගිල දැන්වීමට රුසියාවෙන් පූර්ණ සහය. ජාතික සමගිය වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිසේත් පසුපසට නොගන්නා බව ජනපති අනුරගෙන් සහතිකයක්. දුරගමන් බස් සේවාවල ආසන වෙන් කිරීමට අද සිට නව ක්‍රමවේද. ජූලි පළමුවනදා සිට සියලුම පෙර පාසල් ලියාපදිංචි අනිවාර්ය වෙයි. තමිල්නාඩු ඡන්ද ප්‍රතිඵලයෙන් තලපති විජේ ඉදිරියෙන්. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ කලාපි ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේ කැපවීම නැවත තහවුරු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. දෙරටේ සමඳතා තහවුරු කරමින් මාලදිවයින මහකොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඒ ශ්‍රී ලංකා මාලදිවයින ජනාධිපතිවරුන් සහභාගී වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මාලදිවයිනේ උසස් තත්ත්වයේ දීවර නිෂ්පාදන ශ්‍රී ලංකා වෙළඳපළට හඳුන්වා දීමේ හැකියාව ඇතුළු ශ්‍රේෂ්ඨ ගණනාවක සම්බන්ධතා තහවුරු කර ගැනීමට මාලදිවයින කටයුතු කරන බවයි මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසි ඒකාබද්ධ හමුවේදී ප්‍රකාශ කළේ.
2: සාගරේ නිවහන කරගත් දූපත් ජාතීන් ලෙස අපගේ ජීවන රටාව සහ ප්‍රවර්ධනය සාගරයේ මතම බොහෝ සේ රඳා පවතින බව සිහිපත් කළ යුතුයි. මෙම සන්දර්භය තුළ ධීවර කර්මා ක්ෂේත්‍රයේ අපගේ රටවල් දෙක අතර සහවිතාව වැඩිදියුණ කිරීම අරමුණු කරගත් යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම ජනාධිපති මුයිසි මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මාලදිවයිනේ කාර්මික ධීවර සමාගම යටතේ නිෂ්පාදනය කරන ලද ධීවර නිෂ්පාදන කොළඹදී දියත් කිරීම උත්සවයට ජනාධිපති මුයිසි මැතිතුමා නායකත්වය දෙනවා. එම උත්සවයේ සාර්ථක වන ලෙසත් පළදායි හවුල්කාරීත්වය ගොඩනගා ගැනීමට හැකිවන ලෙසත් මම මගේ සුබපැතුම් පිරිනමනවා. ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ඉන්දියන් සාගරයේ මන්සන්ධිවල පිහිටා රාජ්‍යන් දෙකක් අප දෙරටම බොහෝ විට පොදු බලපෑම් වලින් මුහුණ දෙන රටවල් වෙනවා. විවිධ ජාරම් වලට හා තරජවලට අපගේ රටවල් සහ අපගේ මුහුදු සීමා පත් කර ගැනීමට ඉඩ නොදීමට සාහාමික ක්‍රියාමාර්ග ගත යුතු තිබෙනවා. ශ්‍රී ලංකාව මාලදිවයින මහකොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන් කර ඇති බවත් ඊට ප්‍රතිචාර වශයෙන් මාලදිවයින විසින් මාලෙහි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහා ඉඩමක් වෙන් කර ඇති බවත් මම නිවේදනය කිරීමට කැමැතියි. අදාළ ගිවිසුම් අවසන් කිරීමට රජයන් දෙකම කටයුතු කරමින් සිටිනවා.
1: මේ අතර මාලදිවයින ශ්‍රී ලංකා සම්බන්ධතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සංචාරක ආරක්ෂක ඇතුළු ශ්‍රේෂ්ඨ කීපයක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් තැබීම සිදු කෙරුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසි යන මහතුරුන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට මාලදිවයින විදේශ කටයුතු අමාත්‍ය ඉර්තිෂා මාදම් මහත්මිය සහ අමාත්‍ය විජිත හේරත් මහතා අත්සන් තැබුවා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින ලේඛනාගාර දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබීම සිදු වුණා. දෙරටේ ගුරුවරුන් සහ පාසල් නායකයන් පුහුණු කිරීම මෙන්ම වෘත්තීය සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබුණා. ඒ දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ මූලිකත්වයෙන් ක්‍රීඩා සහ තරුණ සංවර්ධනය පිළිබඳව අවබෝධතා ගිවිසුමට අත්සන් කළේ මාලදිවයින විදේශ කටයුතු අමාත්‍යවරිය සහ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතායි. ආරක්ෂකංශ සහයෝගීතාව සඳහා වන අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබුවා. ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික යාවයිෂ් මාෂල් සම්පත් තුයකොන්තා සහ මාලදිවයින මහකොමසාරිස් මසෝ ඩිමාදෙන මහතුරුන් නීට අත්සන් කළා. මීට අමතරව මාලදිවයින ආරක්ෂක සහ ජාතික සේවා අමාත්‍යංශය මෙන්ම ශ්‍රීමන් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබීමටයි පියවර ගත්තේ. අධ්‍යයන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේ ශ්‍රී ලංකාවේ මාලදිවයින මහකොමසාරිස්වරයා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතායි. මෙරට සෞඛ්‍ය සේවාව නන්වාලීමට රුසියාවේ පූර්ණ සහය ලබා දෙන බව රුසියා සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ප්‍රකාශ කළා. ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවෙමින් නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියා තානාපතිවරයා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියා. සෞඛ්‍ය සේවාවේ වර්ධනයට AI ඇතුළු නවීන තාක්ෂණ යොදා ගැනීම පිළිබඳවද මේ දේ දෙපාර්ශ්වයේ අදහස් හුවමාරු කරගත්තා. එයයි තාක්ෂණය මෙන්ම මෙරට වෛද්‍යවරුන්ට ඉහළ වෛද්‍ය අධ්‍යාපනයක් ලබාදීමට රුසියාව මේදී එකඟතාව පළ කළා. රෝග 42ක් හඳුනා ගැනීම සහ විනිශ්චය සඳහා එයයි තාක්ෂණයේ සහිත නවීන තාක්ෂණික උපකරණ පද්ධතිය පිළිබඳවද සාකච්ඡාවේදී අදහස් පළ කෙරුණා. රුසියානු නියෝජිත පිරිසේදී සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත සංචාරයකටද ආරාධනා කළා. ජාතික සමගිය වෙනුවෙන් තැබූ ශක්තිමත් ක්‍රියාමාර්ග කිසිසේත් පසුපසට නොගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා. මනුෂ්‍යත්වයේ පෙරටු කරගත් නව සමාජයන් නිර්මාණය කිරීමේදී සාහිත්‍යයට සහ සංස්කෘතියට මහඟු වගකීමක් පැවරී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඉවැල්ලවත රාමකෘෂ්ණ ශාලාවේ පැවති කම්බන් උළෙලට එක් වෙමින් රටේ ජනතාවට සමානාත්මතාවෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැගීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉටු කරන මෙහෙවරාගේ මෙන් ජනාධිපතිවරයාට කම්බන් සම්මානය පිරිනැමීමද මෙවර කම්බන් උළෙලේදී සිදු කෙරුණා. කාලගම් සංවිධානයයි කම්බන් උළෙල සංවිධානය කළේ. ජ්‍යෙෂ්ඨ දෙමළ කවියෙකු කම්බන්ගේ නාමයෙන් සමස්ත ලංකා කම්බන් කලගම් සංවිධානයේ 1980 වසරේ යාපනයේදී ආරම්භ කෙරුණා. දුරසේවා බස් රථ ආසන වෙන් කිරීමේ පද්ධතියේ නියම ව්‍යාපෘති අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. පොදු ප්‍රවාහනයේ ගුණාත්මක බව ඉහළ නැන්වීමට මේ හේතුවක් වනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
0: කවුරුත් දන්නවා ලංකාවේ විශාල වශයෙන් ජනතාව ගමන් බිම යනවා, විශේෂයෙන්ම ඒ සඳහා වැඩිපුර යොදාගන්නේ මේ බස් රථ. එතකොට අපේ රටේ දැනට දුර පළාතකට යනකොට අපිට තිබෙන ක්‍රමය වෙන්නේ බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා බස් එක තියෙන වෙලාව කලින් අපිට දැනගන්න පුළුවන් යම් ප්‍රමාණයකට 100%ක් විශ්වාසයක් ඒත් නැහැ බස් එක තියෙයිමද කියලා ගිහිල්ලා තමයි අපි බස් එකේ සීට් එක බුක් කරගන්නේ. දුර ගමනක් සැලසුම් කරලා යන්න බෑ. ඒ නිසා තමයි අපි තීන්දු කළේ දුර ගමනක් යද්දී බස් එකක සීට් එකක් ගෙදර ඉඳගෙන හරියාකාරව කලින් දවස් දෙකකට කලින් හරි ඒ වගේ බුක් කරගෙන තමන් ගෙදර කිසිම ප්‍රශ්නයක් නැහැ. දවස් 12ට නම් බස් එක පිටත් වෙන්නේ. එතකොට සාමාන්‍ය තත්ත්වෙදි වගේ උදේ 10ට එන්න ඕනේ. 12ට තියෙන පිටත් වෙන දින බස් එකට 11 මාට ආවම හොඳටම ඇති. මේක දැනට අපි නියම වැඩසටහන ක්‍රමය පටන් ගන්නෙ මොකද අපි නියම වැඩසටහන කරන්නේ අපි ආරම්භ කරන්නේ මේක මූලික වශයෙන්ම පෞද්ගලික අංශයේ දිගු දුර බස් වලින් එකට අපිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මොබිටෙල් ආයතනය අපිට උදව් කරනවා. මහා විශාල කතාවක් නෙමෙයි මම කියන්නේ මේවා මේ අවුරුදු 50කට 75කට කලින් ඉඳලා පාවිච්චි කරන දේවල්. ඒවා අපේ රටේ හැමදේම වගේ පරක්කු වෙලා නොසලකිලිමත් ලෙස කරපු නිසා මේ වගේ ඉතාම සරල දේවල් වෙන්න තියෙන සහනවත් අපිට දෙන්න බැරිලා.
1: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතාද අදහස් පළ කළා.
3: මාකුඹුර බදුල්ල, මාකුඹුර නුවර, මාකුඹුර මාතලේ, කොළඹ අම්පාර, කොළඹ මොනරාගල, කොළඹ දෙනියාය, කොළඹ මිද්දෙනිය, කොළඹ අඟුරුකොළ පැලැස්ස යන මාර්ගත් දැනට බස් රථ හිමියන්ගේ ටික එකතු වෙලා තිනවා. ඉදිරියේදී මේ පද්ධතිය හරහා අපි බාණ්ඩ ගිනියන්න වෙනම අපි නියමිත මුදලක් ඉවලා ගන්න පුළුවන්. ඒ වගේම බස් රථය හරහාම ආහාර පාන, ඒ වගේම අනිත්කුත් සේවා, බස් ගාස්තුවට අමතරව මුදලක් ආසනය වෙන් කරන අවස්ථාවේදීම සේවා ලබා ගැනීමත් ඉදිරියේදී හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. සුවපහසු ගමනක් ජනතාවට ලබා දීම තමයි අපේ මූලික අරමුණ.
1: මේ අතර ප්‍රවාහන ශේෂ්ත්‍රයේ නව දිශාවකට යොමු කරමින් පසුගියද ආරම්භ කළ මෙට්‍රෝ බස් සේවාවට අවශ්‍ය අඩිතල පහසුකම් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල යටතේ පළමු මෙට්‍රෝ බස් ඩිපෝව ඉදිකිරීම ආරම්භ කෙරුණා. එනියෝ ජමාතේ ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත ගනේමුල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටි ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවට ආසන්නව නව ඩිපෝව ඉදිකෙරෙනවා. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 102ක්. බස්නාහිර පළාත තුල සේවා සැපයීම සඳහා නව මෙට්‍රෝ ඩිපෝ හතර පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි පළමු මෙට්‍රෝ බස් ඩිපෝවේ ඉදිකිරීම ආරම්භ කරමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ.
4: අපි බලාපොරොත්තු වෙන සම්පූර්ණ වැඩේ පටන් ගන්න අගෝස්තු මාසේ වගේ වෙනකොට. ඒ කියන්නේ අගෝස්තු මාසේ වගේ වැඩ වෙලා පටන් ගන්නකොට අපිට ඒ නඩත්තු කටයුතු සඳහා, ඒ මේවුම් කටයුතු සඳහා අපිට ස්ථාන අවශ්‍යයි, යටිතල පහසුකම් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි තැන් තුනක මේ විදිහට අපි පටන් ගන්නවා. යාඩ් එක හදලා ඉවරලා මේන්ටිනස් ටික කරගෙන යන නඩත්තු ටික කරගෙන යන මේ බස් රථවල. මොකද ඒක සාමාන්‍ය ඩිපෝක නඩත්තු කරන්න බෑ. ඔයගොල්ලෝ දන්නා මේ ව්‍යුහයම වෙන වෙනසක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ පටන් ගත්තේ. මේ පසුපස අනිවාර්යයෙන් පෞද්ගලික බස් හිමියත් එනවා. බස් රථ කර්මාන්ත කියන කම්පිටිෂන් එක තරගකාරීත්වය අපි හදන ගුණාත්මක වෙනස තුල
1: ජුලි පළමුවනදා වන විට සියලුම පෙරපාසල් ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පවසනවා. එසේ ලියාපදිංචියට කටයුතු නොකරන පෙරපාසල්වල නම් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරිය සඳහන් කළේ. ඒ ලියාපදිංචි කරන ලද පෙර පාසල් වලට පමණක් තම දරුවන් යොමු කරන ලෙස දෙමව්පියන්ටද දැනුම් දෙමින්.
5: දැනට තියෙන පෙර පාසල් සියල්ලම අපි එළඹෙන ජූලි පළවෙනිදා වන විට නැවත අපි ලියාපදිංචි වෙලා තිබෙන පෙර පාසල් ලියාපදිංචි අලුත් කර ගැනීම සඳහා, ලියාපදිංචි නොවී තිබෙන පෙර පාසල් ලියාපදිංචි වීම සඳහා අපි ජූලි පළවෙනිදා වන විට අපි ඒ සියලු පෙර පාසල් වලට අපි ආරාධනා කරනවා තමාගේ ලියාපදිංචි අලුත් කරගන්න. ලියාපදිංචි නොවුණු පෙර පාසල් තමාගේ පවත්වාගත යුතු අවම ප්‍රමිතීන් සම්පූර්ණ කරගෙන ලියාපදිංචි ආරම්භ කරන්න කියන එක. එහෙම ලියාපදිංචි නොවූ පෙර පාසල් සම්බන්ධව, එහෙම නැත්නම් ලියාපදිංචි විලා නැති පෙර පාසල් සම්බන්ධව අපි ප්‍රසිද්ධ කරනවා මේව රජයේ ලියාපදිංචි නොවුණු පෙර පාසල් හැටියට. එතකොට අපි දෙමව්පියන්ගෙනුත් ඉල්ලනවා ඔබේ දරුවා ඇතුළත් කිරීමේදී අන්නේ විධිමත් ප්‍රමිතීන් තියෙන ලියාපදිංචි පෙර පාසලකටම ඇතුළත් කරන්න කියන ඉල්ලීම අපි කරනවා. එතකොට අපි සියලුම මාධ්‍ය වලින්, ඒ වගේම තමයි අපේ පුවත්පත් වලින්, ඒ වගේම වෙබ් අඩවිය හරහා ඔබට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල අපි ප්‍රසිද්ධ කරනවා මේ ලියාපදිංචි පෙර පාසල් මේවා කියන එක. ඉදිරියට ආරම්භ කරාට පසුව ලියාපදිංචි කිරීම නෙමෙයි අපේ ක්‍රමවේදය. අදාළ ප්‍රමිතීන් සහ සුදුසුකම් සම්පූර්ණ කරලා ලියාපදිංචි කිරීමෙන් පසුව තමයි පෙර පාසලකට ළමයි බඳව ගන්න පුළුවන් වෙන්නේ. දැනට පවත්වාගෙන යන පෙර පාසල් වල අපි අපේ ලියාපදිංචියෙන් තොරව විශේෂයෙන්ම තමයි ව්‍යාපාර නාම ලියාපදිංචිය යටතේ ආරම්භ කරන වාණිජ පරමාර්ථයෙන් පවත්වාගෙන යන ලබන පෙර පාසල් සහ අධ්‍යාපන ආයතන අපිට හමු වෙනවා. ඒවා තුල දිවාසු රැකුම් මධ්‍යස්ථානත් පවත්වාගෙන යනවා. ඉතින් අපිට තිබෙන දේ තමයි මේකේ අසීමිත මුදල් එකතු කිරීම. ඒ වගේම තමයි නොයෙකුත් විදිහේ උත්සව සඳහා දෙමව්පියන් මත අසීමිත බරපැන පැටවීම් වැනි දේවල් ගොඩක් වාර්තා වෙනවා. ඉතින් මේ සඳහා වන නියාමනයක්, ඒ වගේම තමයි ප්‍රමිතියක් ඉදිරියේදී හඳුනා දීම සඳහා අපි කටයුතු කරනවා.
6: දිවා සුරකු මධ්‍යස්ථාන සම්බන්ධයෙන්ද අමාත්‍යවරිය අදහස් පළ කර සිටියා.
5: විශේෂයෙන්ම මෙන්න මේ පෙරපාසල් සහ දිවාසුරැකුම් යන ආයතන දෙකම එකම ස්ථානයේ පවත්වාගෙන යන අවස්ථාත් අපිට හමු වෙලා තිබෙනවා. ඉතින් නමුත් මේකෙදී අපි පැහැදිලිවම රටට අවධාරණය කළ යුතු කාරණාවක් තමයි පෙරපාසල කියන එක ලියාපදිංචි වීම එක් අවශ්‍යතාවක්. දිවාසුරැකුමක් සඳහා දරුවෙක්ව නවත්වා ගැනීම, දරුවෙක්ගේ ආරක්ෂාව සැපයීම, දරුවාගේ සනීප ආරක්ෂාව හා පෝෂණය පිළිබඳව සලකා බලා දිවාසුරැකුමක දරුවෙක් රඳවා ගැනීම කියන එක වෙනත් අවශ්‍යතාවක්. අපි හඳුනාගෙන තිබෙන විශේෂ තත්වය තමයි පෙරපාසල් ලියාපදිංචිය තිබෙන ආයතන, එහෙම නැත්නම් පෙරපාසල් පවත්වාගෙන යන ආයතන දිවාසුරැකුම් පවත්වාගෙන යනවා. හැබැයි ඒවා ලියාපදිංචියකින් තොරව. මේ දිවාසුරැකුම් මධ්‍යස්ථානත් නිසි නියාමනයක් අවම ප්‍රවිතීන් පවත්වාගෙන දරුවන්ට ආරක්ෂාව හා උපරිම ආරක්ෂාව සලසන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ. ඒ නිසා අපි විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා තමයි අපි මේ සාකච්ඡා පැවැත්වුවේ.
1: අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ දකුණු පළාතේ පෙරපාසල් පිළිබඳව ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී අදහස් පළ කරමින්. එකතු කළ අගය මත බද්ද 20% දක්වා වැඩි කර ඇති බවට සමාජ මාධ්‍ය පළවන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසනවා. කිසි වෙතත් වැඩ බද්ද සංශෝධනය වන ආකාරය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළා.
7: මෙතෙන්දි සිදු කළා තියෙනවා වැඩ බද්ද අය වෙනවා සාමාන්‍ය සේවා සහ මුල්‍ය සේවා වෙනුවෙන්. එතකොට මුල්‍ය සේවා වෙනුවෙන් අයවන වැඩ බද්ද ගෙවිය යුතු වෙන්නේ බැංකු සහ මුල්‍ය ආයතන. එතකොට මෙතෙන්දි සංශෝධනයක් ගේනවා බැංකු සහ මුල්‍ය ආයතන වෙනුවෙන් අය කරනු ලබන වැඩ බද්ද 2026 ජූලි පළවෙනිදාන් 25.5% කරනවා කියලා. නමුත් එතෙන්දි මෙහෙමයි වෙන්නේ බැංකු සහ මුල්‍ය ආයතන තුකලාගේ මත බද්දට 18% ක අනුපාතයට යටත් වෙනවා. ඊට අමතරව මේ බැංකු හා මුල්‍ය ආයතන 2.5% ක සමාජ ආරක්ෂණ බද්දක්, එහෙම නැත්නම් SSCL බද්දට යටත් වුණා. ඒතකොට මේ දෙකම එකතු කරපුවාම 22.5% එකතුවක් එනවා. එතකොට මීට කලින් බැංකුවක් හෝ මුල්‍ය ආයතනයක් වුණාම තමන් සපයනු ලබන මුල්‍ය සේවා වෙනුවෙන් එක පැත්තකින් වැට් වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. ඊට අමතරව සමාජ ආරක්ෂක දායකත්ව බද්ද වෙනුවෙන් වෙනම වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ. ඊට අමතරව මුල්‍ය සේවා මත වෙන බැට් බද්ද කරන සංශෝධනය තමයි මේ බැංකු සහ මුල්‍ය ආයතන වැට් බද්දෙන් මුල්‍ය සේවා කියන එක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කරනවා. එතකොට තවදුරටත් ජූලි පළවෙනිදා ඉඳන් ඉදිරියට බැංකුවක් හා මුල්‍ය ආයතනයක් තමන් සපයනු ලබන මුල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක්, එහෙම නැත්නම් SSCL කියන බද්දක් ගෙවිය යුතු නැහැ. මේ අයවැය යෝජනාව අනුව සිදු කළා තියෙන්නේ 2.5% මුදල අර මුල්‍ය සේවා මත වැට් බද්දට එකහු කරනවා. එතකොට ඒ ආයතන එතෙක් කාලයක් ගෙවන්න තිබුණා මුල්‍ය සේවා වෙනුවෙන් ගෙවන්න තිබුණා 18%, ඊට අමතරව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවන්න තිබුණා 2.5ක් 25.5ක් ගෙවන්න තිබුණා වෙන වෙනම බදු වර්ග දෙකක් විදියට. නමුත් මෙතෙන්දි මේ සංශෝධනය කියන්නේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඒගොල්ලන්ව නිදහස් කරලා වැඩ් බද්දට ඒ අනුපාතය එකහු කරනවා. විශේෂ කාරණා දෙකක් අපි බලාපොරොත්තු වෙනවා. රජයේ විදියට සියලුම බැංකු සහ මුල්‍ය ආයතන වලට Tamanට බදු වාර්තා සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද වෙනුවෙන් අවුද්දකට වාර්තා 4ක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය මෙතෙන්දි නැතු වෙනවා. බදු පරිපාලනය සරල වෙනවා.
1: තමිල්නාඩු මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව රංගන ශිල්පී තලපති විජේ ඉදිරියෙන් සිටින බව වාර්තා වනවා. එහෝගේ තමිල් වෙට්‍රිස් කසාගම් පක්ෂය ආසන 108ක බලය හිමි කර ගනිමින්. මේ වන විට මැතිවරණයේ ගණන් කර අවසන් ඇති ආසන සංඛ්‍යාව 234 බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ඉන් 108ක බලය තහවුරු කර ගැනීමට තලපති විජේ මෙසේ සමත්ව තිබෙනවා. ඉන්දිය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් පක්ෂයයි දෙවන ස්ථානයට පත්ව සිටින්නේ. ඒ ආසන 64ක් ලබා ගනිමින් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ස්ටාලින් නායකත්වයේ ලබා දෙන පාලක ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් පක්ෂය බැවොනිට ජයග්‍රහණ කර ඇත්තේ ආසන 61ක් පමණයි. ඒ අනුව තුන්වැනි ස්ථානයේ පසු වෙනවා. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලක්නව සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර තරගය රාත්‍රී 7:30ට ආරම්භ වෙනවා. තරගාවලිය 47 වන තරගයයි මෙසේ පැවැත්වෙන්නේ. ඒ වංකඩේ ක්‍රීඩාංගණයේදී තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව පංජාබ් කිංග්ස් කණ්ඩායමයි මේ වන විට පෙරමුණේ පසුවන්නේ. රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම දෙවනි ස්ථානයටත් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම තුන්වැනි ස්ථානයටත් පත්ව තිබෙනවා. ප්‍රසාද ලකුණු සටහනේ අද තරගයට එක්වන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නවවැනි ස්ථානයේ පසු වන අතර ලක්නව සුපර් ජයන්ට්ස් කණ්ඩායම දසවන ස්ථානයේ පසු වෙනවා. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. ශ්‍රී ලංකාවත් මාලදිව වෙනත් අතර අවබෝධතා ගිවිසුම් හතක්. දෙරටේ සම්බන්දතා තවත් තරකර ගැනීමට මාලදිවෙන් ශ්‍රී ලංකා ජනපතිවරුන් එකඟතාවක. මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නැන්වීමට රුසියාවෙන් පූර්ණ සහය. ජාතික සමගිය වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිසේත් පසුපසට නොගන්නා බව ජනපති අනුරගෙන් සහතිකයක්. දුරගමන් බස් සේවාවල ආසන වෙන් කිරීමට අද සිට නව ක්‍රමවේද. ජුලි පළමුවන දා සිට සියලුම පෙරපාසල් ලියාපදිංචි අනිවාර්ය වෙයි. තමිල්නාඩු ඡන්ද ප්‍රතිඵලයෙන් තලපති විජේ ඉදිරියෙන්. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මින්නිමාවට පත්වෙනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: හවස 6යි විනාඩි 50යි වෙලාව.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රාමියවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176779
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පපු තහරින දැන්

සුබ සන්ධ්‍යාවක් අයබෝවන්. ආදරය දැනෙන ජීවිතයට ආදරණීය බලාපොරොත්තු ඉටුවීමේ සතුට දැනෙන තවත් දවසක් තමයි මේ ගත වෙලා යමින් තියෙන්නේ. ඉතින් අද දවස ඉවරයි කියලා හිතුවට ඉවරම නෑනේ නේද? සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට රාත්‍රිය උදා වෙනකොට හවස 6න් විතර පස්සේ අද දවසේ වැඩ ඉවරයිනේ කියලා ටිකක් සැහැල්ලුවක් ලබා ගන්න, ගතින් කෙසේ වෙතත් හිතින් හරි සැහැල්ලුවක් ලබා ගන්න උත්සාහ කරනවා. වැරදි නැහැ. හැබැයි ඉතින් එහෙම හිතුවට තව පැය කිහිපයක් ඉතිරි වෙලා තිනවා අද දවස තුළ. සමහර වෙලාවට ඔය මේ ඉස්සර අපි ටික වෙලාවක් වැඩිපුර එක තැනක රැඳිලා එක දෙයක් අහන්න, එක දෙයක් නරඹන්න, එක දෙයක් විඳින්න යොදාගත්ත කාලය බොහොම කෙටි දේවල් බවට පරිවර්තනය වෙලා තියෙන ජීවිතය ඇතුලේ. ඒක අපි බැලුවොත් සමාජ මාධ්‍ය අවකාශය ගත්තත් කොහේ ගත්තත් අපි ඉතා ඉක්මනින් දෙයක් දැකලා නරඹලා ප්‍රතිචාර දක්වලා ඒක ඉවර කරන්න තමයි බලන්නේ. සමහර වෙලාවට එහෙම ඉක්මන් වීම ඇතුලේ, එහෙම ක්ෂණිකව දේවල් ක්‍රියාත්මක කරන්න යාම ඇතුලේ අපිට අතහැරෙන මගහැරෙන දේවල් වෙනතට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ජීවිතය දිහා මීට වඩා ටිකක් සුපරීක්ෂාකාරීව බලනවා නම් පසුතැවිලි වෙන්න, එම නැත්තං අතහැරුණු මගහැරුණු දේවල් ගැන කනගාටුවට පත්වලා තියෙන කාලය අඩු කරගෙන

0: බොහොම ශක්ති සම්පන්නව අලුත් දවසට මුහුණ දෙන්න පුළුවන්කම ලැබේවි. ඉතින් අපි අදත් රෑ 9 වෙනකල් සතදිය දහර සමග අතරින් ඔබව හමු වෙනවා. අද අපිත් එක්ක මේ ගීත කතා බහට එක් වෙන්නේ කවියෙක්, ඒ වගේම නිවේදකෙක්, මාධ්‍යවේදියෙක්. එතකොට බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම අතරේ බොහොම හොඳ හඬක් තියෙන, විශේෂයෙන්ම මේ ජීවිතේ බොහෝ දේවල් ගැන හරි සැහැල්ලුවෙන් හිතන තරුණයෙක්. ටිකක් වැඩිපුර හිනා වුණා තරුණයෙක් කියලා කිව්වට. අයිවන් සුභ සන්ධ්‍යාවක් නුවන් ගම්මන් පිළ.
1: අයිබුවන් සුභ සන්ධ්‍යාවක් මොනිකා. මේ බොහොම ස්තුතියි ඔබත් එක්ක නැවත වතාවක් මේ ආකාරයෙන් ගුවන්විදුලියක හමු වීමන ලැබීම ගැන බොහොම ස්තුතියි.
0: මේ දවස්වල කොහොමද වැඩ?
1: මේ දවස්වල වැඩ කියන්නේ අපි සංස්කෘතික ජීවිතයක් මේ නඩත්තු කරන මිනිස්සුනේ මොනික ඔබත් මාත් අපි දෙන්නම්. ඒතර අපේ ජීවිතවල මේ නිශ්චිත හැඩයක් නැහැ. සමහර වෙලාවට වෛද්‍යවරයෙක්ට ඔහුගේ ජීවිතේ හැඩයක් තියෙනවා, ඉංජිනේරුවෙක්ට හැඩයක් තියෙනවා, ගුරුවරයෙක්ට හැඩයක් තියෙනවා ජීවිතේ. අපේ ජීවිතවල එහෙම හැඩයක් නැහැ. කෙනෙක්ට හිතන්න පුළුවන් අපිලි වෙලයි කියලා, හැබැයි අපේ ජීවිතවල හැඩයක් නැහැ. අපේ ජීවිතවල අද හවසට චිත්‍රපටයක්, හෙට හවසට නාට්‍යයක්, අනිද්දා පොත් එලි දැක්වීමක්, ඊට පස්සේ දවසක වැඩසටහනක්, මේ ආදී වශයෙන් අපේ ජීවිතය යම් යම් සංස්කෘතික අංගවලින් තමයි සම්පූර්ණ වෙන්නේ, පරිපූර්ණ වෙන්නේ. ඒ නිසාම ඔය සමහර වෙලාවට මේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා අපි ඒකරේකීය මාර්ගයක වත් මාත් ගමන් කරන්නේ. කෙනෙක්ට ඒක මේ වැරදි, අඩුපාඩු සහිතයි, දොස් සහිතයි වගේ පේන්න පුළුවන්. හැබැයි මම ඉතා කැමැත්තෙන් මගේ සංස්කෘතික ජීවිතය නඩත්තු කරනවා, ඒ වෙනුවෙන් වෙහෙසෙනවා. ඒක මම ආශාවදයක් වශයෙන් දකිනවා. ඒ නිසා ඉතින් ජීවිතේ ගලාගෙන යනවා.
0: මේක මේ දුක විමසන හැන්දාවක් බවට පත් වෙනට වැඩිය අපි හරි කැමති මේක මේ සතුට විමසන හැන්දාවක් බවට පත් කරගන්නවා නම්. අපි ගොඩක් කලාවට මිනිස්සු මොකක් හරි මූණේ වෙනස්කමක් වෙලා තියෙනවා නම්, වෙනදා ගොඩාක් කතා බහ කරන කෙනෙක් නිශ්ශබ්ද වෙන්න උත්සාහ කරනවා නම්, ටිකක් අර රහසින් සුසුම් හෙලනවා නම්, ටිකක් අපි බලනවා, අහලා බලන්න මොකද්ද ප්‍රශ්නේ, ඇයි එහෙම වුනේ කියලා. අපිට තියෙනවා එහෙම මේ පොඩි අර ඒක සමහර වෙලාවට මේ දියුණු සංස්කෘතික අංගයන් එක්ක මුහු වෙනකොට, එහෙම නැත්නම් බටහිර රටවල් වල පවතින ක්‍රමවේදයන් ගැන කතා කරද්දී ඒව නිකන් ඕපදූප හොයනවා, මොකටද අනුන්ගේ දේවල් හොයන්නේ වගේ කියන තැනට ලඟ වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒ වුණාට අපිට අනිකාගේ සුසුම, කඳුල, සිනහව හඳුනා ගන්න පුළුවන් නම් ඒකත් හරි වටිනවා නේද? අපි අතුල අධිකාරි ගායන ගීතයකින් අද සඳදී දහර ආරම්භ කරමු. ගීතේ ලියන්නේ මහචර ප්‍රණීත අබේසුන්දරයන්, ඇන්තනි සොරේන්ද්‍ර තමයි සංගීතවත් කළේ. කෝ කොහෙද මා සොයන්නේ ආදරේ දුන්නේ.
1: මොනික මේ අතර මේ ගීතය අහද්දි මට මතක් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අපි හැමෝම මේ තනි වෙන්න කැමති නැහැ. අපි තනි වෙන්න පුදුමාකාර බයයි.
0: හිතන්නවත් කැමති
1: කැමති නැහැ. අපි හිතනවා තනිවීම අනාරක්ෂිතයි කියලා අපි හිතනවා. අපි හිතනවා තනිවීම වේදනාකාරී කියලා අපි හිතනවා. එනිසා තනි වුණු හැම වෙලාවකම අපි ආකර්ෂණයක්, ආදරයක් හොයන්න ගන්නවා. බොහෝ වෙලාවට බලන්න ඔබ සම්බන්ධතාවයක් නිමා වෙලා පීඩා විඳින කෙනෙක් ඊළඟ සම්බන්ධතාවය පටන් ගන්න මේ පුළුවන් මාර ඉක්මනට. ගොඩක් මේ අය අපට කියනවා මේ ඒ සම්බන්ධය බ්‍රේක් වෙලා ටික දවසකින් තමයි මම මේක පටන් ගත්තේ කියලා. තනිකම ඇතුළේ අපි හිස්කමක් මවා ගන්නවා. හිස්කම පුරව ගන්න ට්‍රයි කරනවා, උත්සාහ කරනවා. අපිට ජීවිතේ කවදාවත් අපි අකමැති කෙනෙක් වුණත් දැන් මට මේ ආදරේ කියලා හිතෙන්න ගන්නවා. ඒක හරි භයානකයි. ඒකේ අනිත් පැත්ත තමයි ඒ ආදරේ ආකර්ෂණය මිනිස්සුන්ගෙන් නොලැබෙන වෙලාවේ අපි ඒ ආදරය සහ ආකර්ෂණය පරිසරයෙන් ඉල්ලා හිටිනවා. අපට පේන්න ගන්නවා වෙන්දා හැමදාම රැයට පායලා හවස මේ උදේ බහින හඳ අද මට කතා කරනවා කියලා. අපට තේරෙන්න ගන්නවා මේ හැමදාම හවසට තියෙන මේ සාමාන්‍ය සන්ධ්‍යා භාගය හරි වෙනස් කියලා. අපට පේන්න ගන්නවා නිකන් අපි ඇවිදන් යද්දි ඉස්සර මේ එහාට මෙහාට මේ කොළ හොල්ලපු ගහ අපට ඔච්චම් කරනවා කියලා අපට හිතෙන්න ගන්නවා. අපි තනිවීම ඇතුලේ හරි භයානක මනෝරාජ්‍යයක් නිර්මාණය කරගන්නවා. මට මේ ගීතය ඇතුලේ මොනික ඒක තමයි පේන්නේ. මේ ගීතයෙන් කියන්නේ හැමයි සඳ ඔබ මගේ දුක විමසන මේ හැන්දෑවේ. ඔහුම කියන මං දුකෙන් ඉන්නේ. මේ දුක විමසන්න කවුරුත් නැහැ. මෙන්න මාර වැඩේ හඳ මේක විමසනවා. ඒක හරිය මේක තමයි. ඇයි අපි තනි වෙන්න බය මේකයි. අපි කවුරුත් මේ සංස්කෘතික මිනිස්සු විදියට තනිකමෙන් ජීවත් වෙන්න ජීවිතේ කවදාවත් ප්‍රාර්ථනා කළ නැහැ. අපි පොඩි කාලේ තම්මයි තාත්තයි එක්ක නිදාගත්ත පුංචි ළමයි. අපි ලොකු වෙද්දි ඉස්කෝලේ ගියේ යාළුවෙක් එක්ක, යාළුවෙක් අතින් අල්ලගෙන අපි එහෙම ඉස්කෝලේ ගියේ. අපි එතනින් එහා රැකියාවකට ගියත් අපි දවල් කෑමක බෙදාගෙන කනවා, තේක බෙදාගෙන කනවා. අපි හවසකට මේ පොඩ්ඩක් අර අපි කියන්නේ හීනියට මත් වෙන්න හිතුණත් අපි අපේ යාළුවෙක් ඕන කරනවා. අපි තනි වෙන්න හරි බයයි.
0: සමාගමේකම අපි සුවේ හොයනවා හැම මොහොතකම.
1: සමාගමක සුවේ හොයනවා. ඒ සමාගමක සුවේ නැති වුණු ගමන් තමයි අපේ මේ අනාරක්ෂිත වේදනාකාරී පීඩාකාරී ජීවිතය පටන් ගන්න. ඉතින් මට මේ ගීතය ඇතුලේ පේන්නේ ඒ තනි වුණු අනාරක්ෂිත පීඩාකාර තරුණයෙක් ස්වභාවික සෞන්දර්යාත්මක දේවල් දිහා වේදනාත්මක ස්වරයෙන් බලන ආකාරය අතුලගේ හඬ මං හිතන්නේ මේ ගීතයේ ඉතාම ඉහළ සාධාරණයක් කරනවා.

0: සඳදිය දහර.
1: සඳදිය දහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සමකව ලකනහගෙන ඉන්නේ. අදත් අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා ජාතකලතරේ මණ්ඩලය. 2026 නව වසර ධනයෙන් පිරී ඉතිරෙන්න ධන නිධානය ලොතරැය ඔබත් මිලදී ගන්න. පසුගිය වසර කිහිපය පුරා කෝටිපතියන් බිහි කළ ධන නිධානය ලොතරැය තුළින් නව වසරේ කෝටිපතියකු වන්න සිහින දකින ඔබ ධන නිධානය ලොතරැයි පත වෙන් කරවා ගන්න අමතක කරන්න එපා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. එතෙක්කම දොමා සංක්‍රිය වීකිතීමේ යන්ත්‍රය සමක තවත් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ රැසක් හඳුන්වා දෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
1: සඳදිය දහර සමග ඔබ අපි අහන්න යන්නේ විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කොට ගායනා කරන ගීතයක්. අජය රත්නශ්‍රී විජයසිංහන් මේ ගීතය ලියන්නේ. එතුමාගේ සැබෑ ජීවිතය තුළ එතුමා මුහුණ දුන්න විවිධ අත්දැකීම්, ගීතවලට පාදක වුණ අවස්ථාවන් ගැන අපි නිරන්තරයෙන් අහනවා. දැන් මේක අතීතයේදී කොහොමද ජීවිතේ ගිරිදුර්ග තරණය කරන්න යනකොට එක භවයක ගමනක් විතරක්මත් නෙවෙයිනේ, මේක සංසාරයේ පුරාම ප්‍රාර්ථනා කරගෙන ආපු ගමනක අවසානය දක්වා හොයාගෙන යන විමුක්තියක් වෙන්න පුළුවන්. මේ සියලු සතුන් කෙරෙහි අනුකම්පාවෙන් හොයාගෙන යන සත්‍යයක් වෙන්න පුළුවන්. එතකොට ඒක කොහොමද, ඒ අතීත සිද්ධිදාමය, ඒ චරිත කොහොමද මේ වර්තමානයේ පාරිභෝගික සමාජයට ගලපන්නේ කියන කතාව අපිට අහන්න පුළුවන් මගේ බිසවුනේ අසාපන් ගීතෙන්.
2: කතාවක් තියෙනවානේ අර තාත්තගේ ආදරේ මේ කොන්දොස්තරගේ රුපියල වගේ කියලා. ඒ වගේම තමයි අපේ සංස්කෘතිය ඇතුලේ සැමියාගේ ආදරයත්. ඒ සැමියාගේ ආදරයටත් මේ මහා නිර්මාණ බිහි වෙන්නේ, ලොකුවට කවිලිය වෙන්නේ, කවි කියවෙන්නේ නෑ මෑතක් දැන් නම් පොඩ්ඩක් වෙනවා. ඒකට හේතුව ඒ බටහිර චිත්‍රපට, නවකතා, ගීත සහ හොලිවුඩ්, බොලිවුඩ් නිර්මාණත් එක්ක බලද්දි එහෙම වෙනවා. හැබැයි මේ පහුගිය කාලේ පුරාම මේ සැමියෙක්ගේ ආදරය, සැමියෙක් කොතරම් බිරිඳට ආදරය කරනවද, සැමියෙක් කොතරම් දරුවන්ට ආදරය කරනවද කියන එක සම්බන්ධව මහා කතිකාවක් නිර්මාණය වුණේ නෑ සමාජයේ. හැබැයි බිරිඳගේ ආදරය සම්බන්ධව සෑහෙන කවිලිය වුණා, පොත්ලිය වුණා, නවකතාලිය වුණා, සටහන් නිර්මාණය වුණා. හැබැයි සැමියෙක් තමන්ගේ බිරිඳට සහ දරුවන්ට දක්වන ආදරය සම්බන්ධව මහා කතිකාවක් නිර්මාණය වුණේ නැහැ. එකක් තමයි සැමියන් තමන්ගේ දරුවන්ට සහ බිරිඳට දක්වන ආදරය ලොකුවට සමාජගත කළේ නැහැ. ඇවිල්ලා කටහැරලා කිව්වේ නැහැ. හැමතිස්සෙම සැමියා නිහඬව දරා ගන්නා පිරිමි භූමිකාව තමයි රඟපෑවේ. ආර්ථික ප්‍රශ්න වේවා, සමාජීය ප්‍රශ්න වේවා, දේශපාලනික කාරණා වේවා, මේ සියල්ලම සැමියා කියන සත්වයා නිහඬව දරාගත්තා. ඔහු කරපු කැපකිරීම ගැන සමහරක් වෙලාවට බිරිඳයා දන්නෙත් නැහැ, දරුවන් දන්නෙත් නැහැ. ඒ කැපකිරීම් කියලා මේ තේරුම් යති සමහර වෙලාවට සැමියා ඒ පවුලේ නැහැ, නැත්තම් ඔහු වයසට ගිහිල්ලා. ඉතින් මට මේ ගීතය තුළ ඇත්තටම තේරෙන්නේ සමාජීය සහ ආර්ථික පීඩාවන් නිහඬව දරාගෙන ඉන්න අතිශය ආදරණීය සැමියෙකුගේ කතන්දරයක්. ඔහු මේ ගීතය තුළ ඉතාම අපූර්වට කියනවා, මගේ බිසවුනේ අසාපන්, ඔබ මන්ත්‍රදේවි නෙමෙයි, දන් දෙන්න දුෂ්කරයේ පලාතේ ගිහිල්ලා ඔබට ඉන්න බෑ. ඒක තමයි මේ නොකිය කියන්නේ. ගිහිල්ලා කුලී ගෙවල් වල විසකෝර සර්පයෝ ඉන්න පලාතක ඒ විසකෝර සර්පයා කියන නයා මාපිලා පොළඟ නොවෙන්නත් පුළුවන්. මොකද කකුල් දෙකේ විසකෝර සර්පයෝ ඉන්නවා, ඒුන්ට වඩා භයානක. ඒව දන්නේ සැමියන්, බිරිඳන් නෙමෙයි, සමාජයේ ඉන්න සර්පයන් ගැන දන්නේ සැමියා. ඔහු තමයි ඒව දන්නේ. සමහර වෙලාවට තමන්ගේ බිරිඳට එළියට යන්න එපා, අරහ යන්න එපා, මෙහෙ යන්න එපා කියලා ඔහු නිකුත් කරන අපි හිතමු මේ යෝජනාව, නැත්තම් මේ නියෝගය, ඒක බිරිඳ බොහෝ වෙලාවට බාරගන්නේ තමන්ව හිරකිරීමක්, තමන්ව නිදහස ඇහිරීමක් කියලා. හැබැයි ඒකට සැබෑ හේතුව සැමියා දන්නවා, මේ සමාජයේ ඉන්න කකුල් දෙකේ විසගෝර සර්පය කවුද කියලා.
1: ඒක කතා වෙන දේවල් ගැන නේද, හැසිරීම ගැන හොඳටම දන්නේ
2: ඔවුන්. ඔව්, ඒවා ඇවිල්ලා ගෙදර තමන්ගේ බිරිඳ ඉස්සරහා, පෙම්වතිය ඉස්සරහා අකුරක් නැර කියන එක සමහර විට පිරිමි ගතිය නොවන හින්දා ඒ දේවල් කියන්නේ. හැබැයි ආරක්ෂාවට කියනවා යන්න එපා, ඒ වැඩේ කරන්න එපා කියලා. ඒක ගැහණිය දකින්න තමන්ව සීමා කිරීමක්, පටු කිරීමක් විදියට. ගීතය රචනා කරන්න හේතුව මම හිතන්නේ ලක්කණ අහන සියලුම ශ්‍රාවකයන් පාහේ දන්නවා. ඉතම

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: අපි විශාරද සුනිල දෙලසිංහයන් ගායන ගීතයක් අහන්නේ දැන් කුමාරදාස සපතන්ත්‍ර මේකතලේ වචන රෝහණ විරසිංහන්ගේ සංගීතය. අපි මුලින්ම කතා කළා වගේ තනිකමක් දැනෙන වෙලාවක, එහෙම නැත්නම් වේදනාවක් දැනෙන වෙලාවක අපි ආයෙ අපේ හිත පාරන මතකයන් තමයි සිහිපත් කරන්නේ. ගොඩක් වෙලාවට මේ විරහව කියන දේ ජීවිතේට සමහර වෙලාවට ඒක මේ ගැහණු පාර්ශවයටද පිරිමි පාර්ශවයටද කියන එක අදාළ වෙන්නේ නැහැ. අපිට විරහාවක් විඳින්න වුණාම ඒක සමහර වෙලාවට නිතර නෙතට පේනකොට අපි දන්න කියන චරිත අතරේ ගැවසෙනකොට හරි අමාරුයි හිතෙන් ඒක දරා ගැනීමට. වෙන වෙලා ගියපු මිනිස්සුන්ට සදහටම අයින් වෙලා ඈත් වෙලා යන්න නැවත ඇස්වලට පේනවත් එපා කියලා කියන තරමේ ආයාචනා කරන ගීතයක් මේ ගීතේ. හදේ කොතැනක හෝ හිඳී ඔබ.
2: අර හරිම ජනප්‍රිය කතාවක් තියෙනවා, ඕනම සම්බන්ධයක් නිමා වුණාට පස්සේ කාල සීමාව තුළ වැඩියෙන්ම ඒ වෙනුවෙන් වේදනාව වෙනවා, කම්පා වෙනවා, දුක් වෙනවා කියලා අපිට පේන්නේ ගැහැණිය. ඇය තමයි වැඩියෙන්ම පීඩාවටපත් උමා කියලා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇය තමයි වැඩියෙන්ම පීඩාකාරී කවි ලියන්නේ, පීඩාකාරී නිසදස් ලියන්නේ, පීඩාකාරී Facebook post දාන්නේ, කොණ්ඩේ කපාගන්නේ, ඇඳුම් මාරු කරන්නේ. ඒක කරන්නේ ගැහැණිය නැත්නම් පෙම්වතිය.
1: ඒ කියන්නේ තාම හොඳින් ප්‍රකාශයට පත් වෙනවා මේ වේදනාව විඳින බව.
2: හැබැයි ඇයගේ වේදනාව, ඒ දුක සහ තරහ මේ සියල්ල කෙටි කාලයකදී නිමා කරනවා. නිමා කළා ඉතාම සාමාන්‍ය ගැහැණියක් බවට නැවත වතාවක් පත් වෙනවා. ඒ කාලය පුද්ගලානුබද්ධයි. හැබැයි ඇය නිසක වශයෙන්ම සාමාන්‍ය ගැහැණියක් බවට පත් වෙනවා. ඇය ඒ සම්බන්ධයේ 100%ක් සම්පූර්ණයෙන්ම අයින් කරනවා, අමතක කරනවා. හැබැයි පිරිමි එහෙම නෙමෙයි. පිරිමි සම්බන්ධයක් නිමා වුණාට පස්සේ ඒ වේදනාව, පීඩාව, මේ දුක, සන්ත්‍රාසය, වියෝගය සමාජගත කරන්නේ නැහැ ලොකුවට. ඔහුගේ වේදනාව, දුක, තනිකම වගේ දේවල් අර ප්‍රස්තාර ඉහළටම යන්නේත් නැහැ. ඒක මැද දැනක තියෙන්නේ. හැබැයි ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඔහුගේ ජීවිත කාලය පුරාම ඒ විරාගී සිතවිල්ල ඔහුගේ හිතේ තියෙනවා. සමහරවිට වෙන සම්බන්ධයක් පටන් ගත්තත් අවුරුදු 20ක් 30ක් 50ක් 60ක් ගියත් ඔහුගේ යටිහිතේ නිදන්ගත වෙලා ඒ තමන්ගේ ප්‍රේමය පැල වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ යටිහිතේ තියෙන සමහර දේවල් මේ එළියට මතු වෙන්නේ මොනිකා බලාපොරොත්තු නොවුණු මොහොතවල් වල. ඒ මොහොතවල් අතිශය පීඩාකාරී. තනි වෙලා ඉන්න, තනියෙන් ගමනක් යන, මුකුත් නැතිව ඉබාගාතේ ඉන්න වෙලාවක තමයි සමහර වෙලාවට ඒ මතකයන් අර හැංගිලා තියෙන මතකයන් පිහිපාරවල් වගේ පපුව කඩාගෙන එළියට එන්නේ. ඒක ඉතාම වේදනාකාරී. ඒ වේදනාකාරී හැඟීම දැනෙන වෙලාවක ලියවුණු වචන කීපයක් කියලා මම හිතනවා. ඒ හදේ කොහේ හරි තැනක මේ ඉන්න නිදා නොනිදා ඉන්න මතකය ගැනයි මේ කියන්නේ. ඒ මතකය කිසියම් වෙලාවක බලාපොරොත්තු නොවන වෙලාවක එළියට ඇවිල්ලා පෙළන පෙළීම අතිශය වේදනාකාරී. ඒ වේදනාව දරා ගන්න බැරුව ඉතාම ප්‍රේමණීය ලීලාවෙන් ඔහු කියනවා, "ඉනු කඳුලද සිඳෙන්නට පෙර යදින්නම් මෙකියන් මසිතෙන්." මේ මතකය මට හරිම පීඩාකාරී. නිදාසේ ඉන්න දෙන්නෙම නැහැ. කොයි හරි වෙලාවක මතු වෙලා මාව මරන්න හදනවා. ඒ නිසා යදින්නම්, ඒ කියන්නේ තාම මේ මම හිතන්නේ පිරිමි පෞරුෂයක් විසින් කරනවා කියලා බලාපොරොත්තු වෙන්න බැරි විදියේ ඉල්ලීමක්. යදින්නම් ආයාචනා කරන්නම් පින් සිද්ධ වෙයි, මගේ මතකෙන් අයින් වෙන්න කියලා කරන

0: ලකන සඳදිය දහරහගෙන වෙලාමත කරනම් වෙලාව රාත්‍රී 7යි විනාඩි 34යි.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයි මුදල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහනේ දහනේ විලදී කෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මේ උත්සව සමය රුපියල් 1500ක් කෙවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝ වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙයි. සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි. සුදු සීල් කිලෝ එකක් රුපියල් 290යි. මුංගිට කිලෝ එකක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි. ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ නිල තීරක.
4: මෝටර්සයිකල් නොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
5: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම.
6: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
7: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
8: යහගුණ වඩන අපේ රස විජේ.
7: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
9: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි. නැවුම් වෙනසක් අඩුම විලක්. අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න.
10: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහට බලා ගන්න.
5: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 7679 579.
2: මේ උත්සව සමය රුපියල් 1500ක් කෙවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝ වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.

0: අටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොවලින් ඒ සැලුවේ.

0: වෙලවරප්‍රේ 7යි විනාඩි 39යි.
1: අලුත් ගමනකට ඩෝමා සමගින් අලුත් අවුරුද්ද ආරම්භන්න ඔබට පුළුවන්. ගොවිචරතාවගේ විශ්වසනීය හවුල්කරු ඩෝමා සමගින් අලුත් අවුරුද්ද ආරම්භන්න දැන් ස්ටීම් බට්ටා, ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රය සහ කලිසෝට යන්ත්‍රයකින් සමන්විත විවිධ ධාරිතා දෙකකින් යුතු පැකේජ් දෙකක් හඳුන්වා දීලා තියෙනවා. විතැම්බීම, වේලීම, කැටීම, එවැගේම කළුවට සහ අවපහ ඇට ඉවත් කිරීම ආදිය දක්වා ක්‍රියාවලිය වේගවත්ව ඉක්මනින් ඉටු කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා. මේ යන්ත්‍ර තුනම එකවර මිලදී ගැනීමේදී ඔබට විශේෂ මිලාඩු කිරීමේ වට්ටමක් ලබා ගන්නත් පුළුවන්. කොන්දේසි සහිතයි. වැඩිදුර විස්තර දැනගන්න කතා කරන්න 01176779579 දුරකථන අංකයට. සඳදිය දහර සබක ඔබ ආදරෙන් ලකනහගෙන අද සඳදිය දහර අපේ සුඳුරු හමුවීම කවියෙක්, ලේඛකයෙක්, එවැගේම මාධ්‍යවේදියෙක් ඔහු නුවන් ගම්මන් පිලස් සමක අපි මේ සාමාන්‍යයෙන් සහෝදර සහෝදරියන්ගේ අතර තියෙන ආදරය ගැන කතා කරද්දී ගොඩක් කලාවට දකිනවා මේ සහෝදරයන් කොයිතරම් ආදරෙයි කියලා. තමන්ගේ සහෝදරයන් වෙතට ආදරය ප්‍රකාශ කළත් සහෝදරයින්ගේ පොඩි තියෙනවනේ මේ තමන්ගේ නංගිට හෝ අක්කට හෝ තියෙන ආදරය එහෙම කියන්නේ නැහැ. ආදරය හැංගිලා තියෙන්නේ සමහරලාට කරන සැරවැර ඇතුලේ වෙන්න පුළුවන්. තමන් සමහරලාට රැකියාවක් කරලා ගන්න වැටුපෙන් ඒ කරන සලකා බැලීම ඇතුලේ වෙන්න පුළුවන්. එහෙම දේවල් තමයි තියෙන්නේ. එතකොට මේ අතීතයේ මතකයන් එක්ක සමහර වෙලාවට තින් අපි කොයිතරම් ආදරණීය බැඳීම් වල ඉන්න සහෝදර සහෝදරයන්වත් විවාහය වගේ කාරණාවකදී සිදු වෙනවා යම් කිසි විදියකින් වෙනස් වීමක් වෙන්න, වෙන පවුලකට යන්න, වෙන සමාජයක ආශ්‍රය ලබන්න, කොටිම කියනවා නම් සමහරට හැදුණු වැඩුණු නිවසෙන් බව අපිට ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ මතකයන් ගැන ලියමුණු ගීතයක් තමයි මේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මේ ගීතය ලියන්නේ. සරත් දසනායකගේ සංගීතය, නංගි සහ අයියා තමයි මේ ගීතය ගායනා කරන්නේ. සබය ජීවිතය තුළත් සුනිල් සිරිවර්ධන සමග චන්ද්‍රිකා සිරිවර්ධන.
2: ඔව්, මගේ ඉතාම හොඳ යාළුවෙක් ඉන්නවා මොනිකා. ඔහුයි ගෙදර නංගි හිටියේ දන්න කාලේ නම් මුන් දෙන්නා පුදුමාකාර රණ්ඩු වෙනවා. අයියා නංගි එක ගෙදර, ඒ කියන්නේ එක මොහොතක ඉන්න බෑ. ඒ ගෙදර ඒ කාලේ වාහනයක් පවා තිබුණා. අඩු ගානේ තාත්තයි අම්මයි අයියවයි නංගිවයි දාගෙන එක් කියන්නේත් වාහනේ අනිවාර්යෙන් අයියා ඉස්සරහා සීට් එකේ තියන් අම්මයි නංගි පස්සට යනවා. මොකද ඒ තරම් රණ්ඩු වෙනවා. පාරේ මේ වෙන වාහනයක් ගියත් රණ්ඩු වෙනවා. පුදුම රණ්ඩුවක් තිබුණේ. ඒ රණ්ඩුව මට හිතා ගන්න බැයි රණ්ඩුව. හැබැයි ඔයා විශ්වාස කරන්න, ඒ නංගි විවාහ වුණා. විවාහ දවසේ මගේ යාළුවා ඇඬුව ඇඬිල්ලක්, ඒ නංගිත් අයියා බදාගෙන ඇඬුව ඇඬිල්ලක්. ඒ කියන්නේ ඒක ඇත්තටම පුදුමයි. ඒ කියන්නේ දැන් විවාහ මංගල උත්සවයට සූදානම් වෙන දවස්වල පවා මේ වෙඩින් එකට යන මොහොතේ පවා මුන්දෙන රණ්ඩු වෙනවා. ඇඳුමට රණ්ඩු වෙනවා. එන්න ප්‍රශ්න ගොඩක් තිබ්බා. හැබැයි ඔවුන් නංගි විවාහ වෙන මොහොතේ අයියා නංගි බදාගෙන ඇඬුව ඇඬිල්ලක්, ඒක ඒ උත්සව ශාලාවටම දරා ගන්න බැරි වුණා. ඔයා විශ්වාස කරමු, දැන් ඒ අයියා නංගි තරම් යාළුවෝ දෙන්නෙක්. මගේ යාළුව ඔහුගේ ජීවිතේ හැම දෙයක්ම නංගිට කියනවා. නිතිපතා දැන් ඇය ලංකාවේ නෑ, විදේශගත වෙලා ඉන්න නංගි. අයිය ලංකාවේ ඉන්නේ. හැමදාම හවසට මේ නංගිට කෝල් එක ගන්නවා. කන එක බොන එක සියල්ල කියනවා. නංගිත් අයියට ඔක්කොම කියනවා. ඉතින් මම කල්පනා කරේ සමහරලාට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ කාලෙත් මේකළු යාළු වෙලා හොඳට හිටියා නම් මිත්‍රා ශෝක් නේද කියලා. හැබැයි ඒක තමයි වැඩේ කියන්නේ. ඒ සමහර වෙලාවට මේ ඔය මේ ආදරයක මිහිර, දැන් අපි ඇත්තටම ආදරය කියලා සම්මත මේ ගුවන් විදුලි, ටීවී, සමාජ මාධ්‍ය අවකාශයේ මේ කතා බහ කරන්න ගැහැණියක් පිරිමියක් අතර හදාගන්න සම්බන්ධයනේ. එතනින් එහා ආදරයන් ලෝකේ තියෙනවා. අයියයි නංගි ආදරයේ තරම් හැඩ ආදරයක් ලෝකේ තවත් තියෙනවද? තවත් කොහෙවත් නැහැ මේ තරම් ලස්සන ආදරයක්. දැන් ගොඩක් අය තමන්ගේ පෙම්වතියට නංගි කියලා කියන්නේ. සමහර පෙම්වතියට අයිය කියලා කියන්නේ. මේ බැඳලා ළමයි ඉන්න සැමියා බිරිඳ කියන නංගි අයියා කියලා. ඒ තරම් ඒ ආදරය විශිෂ්ටයි. මේ ඒක කතා දෙකක් නෑ. මේ ආදරය කියන එක දැනෙන්න ගන්නේ අහිමි වීම කියන බරපතල සිද්ධියෙන් පස්සේ. ඉතින් ඒ නිසා මම මේ ගීතය තෝරගත්තේ. ඉතාම මනරම් ගීතයක් සහ මේ ගීතය ඇත්තම ගායනා කරන්නෙත් අයියයි නංගි හින්දා මම හිතන්නේ තවත් මේ ගීතයට ආත්මය මුසු කරලා තිනවා. ඒ නිසාම අද අපි මේ ගීතය අහන්න

0: සර්වයාත්මක වියමන සනදියදහර
1: අපේ සනදිය දහර තුළින් අහන මේ ගීතය අප්සරාජ සිල්වා තමයි ගායනා කරන්නේ. චාරුක සුරවීර ප්‍රියන්ත ඩිරෙක්ස් ගීත ලියන නිසා සංගීතවත් කරන්නේ. රුසියාව, රුසියානු සාහිත්‍ය වගේම දැන් අහිත්‍ය කියලා කියන කොටස කතා කරන්න යනකොටම අපි ඕනෑම කෙනෙක් විශේෂයෙන්ම ඔය පසුගිය දශක දෙක තුනක ජීවිතයේ පරිණත භාවයට පත්වෙච්ච බොහෝ උදවිය කතා බහ කරද්දී අහන් හිටියොත් දන්නවා මේ රුසියානු සාහිත්‍යයේ චරිත, ඒ පුද්ගල, ඒ සිද්ධි කොහෙන් හරි තමන්ගේ කතාවට එකතු කරගන්න ආකාරය. ඒ තරමටම රුසියාව අපිට සමීපයි කොයිතරම් දොරින් තිබුණත්. මේ ඉවාන් පෞලුෂා හමු වෙන වෙලාව
2: මම ඉවාන් පෞලුෂාට කොන්දේසි විරහිත වාදනයේ මොනික කාරණා කීපයක් හින්දා. ඒ තමයි මගේ ජීවිතේ මම උසස් පෙළ කරමින් ඉඳලා මේ විශ්වවිද්‍යාලේ යනවද නැද්ද වගේ තැනක කල්පනා කරන් ඉන්න යුගයේ ඒ කාලේ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් නිර්මාණය වුණා ගීත නිර්මාණ කීපයක්. එකක් තමයි මේ ඉවාන් පෞලුෂා ගීතය. මේක කොළඹ විශ්වවිද්‍යාලය පදනම් කරගෙන නිර්මාණය වුණේ. ඒ සමකාලීනව උමා නිර්මාණය කළා සමන් ජිනදාස. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටියේ. ඔබට මතක නම් ඉමාන් පෙරේරාගේ ලස්සන සින්දු සෙට් එකක් ආවා. ඉමාන් ඒ කාලේ ඉමාන් අයියා මං හිතන්නේ ජපුර කැම්පස්
1: එකේ හිටියා.
2: ඔව්. ඉතින් මේ ගීත කීපය හින්දා මං ඇත්තටම මොනිකා ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ගැන පුදුමාකාර මනස්කාන්ත චිත්‍රයක් මගේ ඔළුවේ චිත්‍රණය කරගත්තා. මට ඉවාන් පෞලුෂා දකිද්දී මට ඒ කාලේ මම කොළඹ විශ්වවිද්‍යාලයට ආදරය කරන්න ගත්තා. ෂා කොළඹ මරු ඇති මේ කොල්ලෝ කෙල්ලෝ ඩාන්ස් කරනවා සින්දු කියනවා ෂා මේක මාරති කියලා මං හිතන්න ගත්තා. උමා එහෙදි මම පේර කැම්පස් එක ගැන ආදරය කරන්න පටන් ගත්තා. මේ පේරවල කැම්පස් එකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ අන්තික සමන් අයියා ඉංජිනේරුවෙක්. ඔහුගේ නිර්මාණ ෂා මේ ඉංජිනේරින් කරන ගමන් මේ වගේ වැඩ කරනවා ඇති කියලා මං හිතුවා. ඊට පස්සේ ජපුරේ සින්දු ටික ඉමාන් පෙරර කරද්දි මම ජපුර ගැන ප්‍රේමයක් නිර්මාණය කරගත්තා ෂා මේක මරු කියලා. කවුරු කෙනෙක් මෙන් ඇහුවා නම් ඇයි ඔබ කැම්පස් යන කල්පනා කරේ කියලා. ප්‍රධානම හේතුවක් මේ ගීත කීපය. මං හිතුවා මේ කැම්පස් ඇතුලේ මේ වගේ ඉතාම සෞන්දර්යාත්මක ලෝකයක් ඇති කියලා. ආවට පස්සේ ඒක වෙනස් වුණා. ඒක වෙන කතාවක්. මේ ගීතට කොහොමත් මං ආසයි. හරිම ලස්සන වචන කීපයක් තියෙනවා මොනිකා. දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ. ජීවිතේ හිම බලන්න යදුම ජීවිතේ හිම. දිය වෙන්නට පෙර බලලයි කාවද වයමින් තුටින් යමු මාවදේ. මේ ජීවිතේ හිම කියන කෑල දිය වෙලා ගිහිල්ලා ඔක හිමට වෙන දෙන්න පුළුවන් අර්ථකථන. අපේ තියෙන ආර්ථික පසුබිම, අපේ තියෙන ප්‍රෞඩත්වය, අපේ තනතුරු නේද, අපට ලැබෙන දින වරප්‍රසාද, අපට තියෙන වාහන, අපේ තියෙන ගෙදර මේ ඔක්කොම දිය වෙන්න පුළුවන්. මේක තමයි හිම තට්ටුව. මේක අස්ථාවරයි. ස්ථාවර නැහැ. හිමේ අපට අකුරු වඳින්න පුළුවන්, ආදරය කියලා හිමේ ලියන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා දිය වෙනවා. ඒ දිය වෙන්න කලින් අපි මේ ජීවිතේ මිහිර කියන එක හොයාගෙන යන්න ඕන. හිම දිය වුණාට පස්සේ ඒ ගැන වේදනාවෙන් කම්පා වෙලා වැඩන්නේ. ඒ වගේ හැඟීමක් මේ ගීතය

0: සර්වාත්මක වියමන සදදිය දහර
1: රවි සිරිවර්ධන මේ ගීතය ලියන්නේ අචරෝහණ වීරසිංහන්ගේ සංගීතයේ ක්‍රිෂාන්ත ඉරන්දක ගීතය ගායනා කරන්නේ ඉක්මන් වීම. දැන් ගොඩක් දේවල් වලට අපි හදිසීනි. හැබැයි අපි සාමාන්‍යයෙන් කියනවා හදිසි වුණාම අපිට කිසි දෙයක් එහෙම පිළිවෙලකට කරගන්නත් බැහැ කියලා. ඒ වුණාට හදිසි වුණාට පස්සේ ඇතිවෙන පසුතැවිලි වීම, අපිට වැරදුනාට පස්සේ සමහර වැරදි තියෙනවා මකලා නිවැරදි කරන්න පුළුවන් වෙන දේවල් තියෙනවා. හැබැයි සමහරව තියෙන එහෙම බැරි. ජීවිතයේ සමහර තීරණ අපි හදිසි වෙලා ගත්තට පස්සේ අපිට නැවත හැරෙන්න බැරි තැන් එන්න පුළුවන්. ඉතින් මේ කතාව එහෙම කතාවක්. මේ වසන්තේ නෑ විදින් සිටියානම් මේ තරම් දුක නෑ සඳවති.
2: මුලින්ම කියන්න ඕන මේ රවි කියන ගීත රචකයාට සහ කවියට මං හරිම කැමතියි. රවිගේ සමාජ භාවිතය සම්බන්ධ මට සෑහෙන චෝදනා තියෙනවා. ඒක වෙන කතාවක්. හැබැයි මම රවිට කියලා තිනවා රවි කියන මේ කවියාට සහ ගීත රචකයාට මම මාර කැමතියි. රවිට ඉතාම හොඳින් සමහර පොඩි දේවල් ලියන්න පුළුවන්කම තියෙනවා. ඔහු ඒ හැකියාව ප්‍රගුණ කරගෙන ජීවත් වෙයි කියන එක තමයි මගේ බලාපොරොත්තු සහ ආරාධනය සහ ආයාචනය. රවි අහන් ඉන්නවා නේද රවි? මේ අපි ජීවිතේ අපි කියන්නේ මේ මැචුව වෙනවා කියලා මොනික. අපි
1: පරිණත වෙනවා කියලා.
2: පරිණතයි කියලා. එතකොට අපි සමහර දේවල් ගැන මේ දෙපාරක් හිතන්න ගන්නවා. දැන් එක්තරා කාලයක් තිබ්බ ඔය WhatsApp එහෙම ආපුම කාලේ අපිට කවුරුරි මැසේජ් එකක් එව්වොත් අපි ටස්ක් කරලා රිප්ලයි කරනවා. දැන් අපි එහෙම කරන්නේ නැහැ නේද? අපි පොඩ්ඩක් බලලා රිප්ලයි නොකර පොඩි වෙලාවක් අරන් රිප්ලයි කරන්නේ. සමහර ලාට අපි මැසේජ් එක කියවන්නෙත් නැතුව මැසේජ් එකක් එනවා දැකලා ඒක පොඩ්ඩක් දුරකථනයේ තියන්න අරිනවා. අපි අපි අපි ඉඩ දෙනවා අපටම නිවෙන්න. සමහරක් වෙලාවට එන තමහර මැසේජ් වලට අපට අම්ම මුත්ත මතක් කරලා බණින්න හිතෙනවා.
1: හැබැයි එහෙම කරන්නේ
2: නැහැ. අපි ඒත් නිහඬව ඉන්නවා. අපි අර මැචුව වෙන්න උත්සාහ කරන කිරීමේදී අපි කරන දෙයක් තමයි ඉක්මන් නොවෙන්න හිත හදාගන්න. ඉක්මන් කෝපය හරි භයානකයි කියලා කියනෝනේ. ඉක්මන් තීරණත් හරි භයානකයි. අපි ඔය කවුරු කිව්වත් අර දුටු ගමන් ඇති වෙන ප්‍රේමය මාරයි කියලා. ඒක මාරයි නෙමෙයි, ඒක මාරාන්තිකයි. ඒ ප්‍රේමය මාරාන්තිකයි. ඒක හරි ඒක මාරාන්තිකයි. ඒක පිහියක් වගේ හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. කැපුණොත් කැපෙන්නේ බෙල්ලමයි. ඊට වඩා පළදායි. අපි දැන් දන්නවා මේ ප්‍රේමය උනත් දුටු ගමන් ඇති වෙන ප්‍රේමය සාක්ෂාත් කරගෙන ජීවත් වෙන පෙම්වතුන් ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි අත්දැකීමෙන් දන්නවා වයසත් එක්ක ඊට වඩා මේ කල් පවතිනවා දැන හැඳුනුම්කමක් නිර්මාණය කරගෙන ඒ තුලින් හටගන්නා ප්‍රේමය කියලා. අර ජනප්‍රිය කතාවක් තියෙන්නේ එකවරක් විවාහ වෙලා දික්කසාදු මිනිහෙක් පළවෙනි වතාවේ සුන්දර ගැහැණියක් විවාහ කරගත්තට දෙවන වතාවේ තෝරාගන්නේ සුන්දරතම ගැහැණියක් නෙමෙයි, තමන්ට ජීවත් වෙන්න පුළුවන් ගැහැණියක්. ඒ ඇයි? ඔහු ඉක්මන් වෙන දක්වන බය හින්දා. ඉතින් මේ ගීතය ඇත්තටම මම හිතන්නේ සැබෑ අත්දැකීමක්. මේ ගීතය ලියන්න හේතුවත් බොහෝ දෙනා දන්නවා. ඒ වසන්තය ඇවිදින් යලි ඔබ කොහිද කියපන් ඉතින්.

0: සර්වාත්මක වියමන සඳ දිය දහර
1: සඳදිය දහර තුළින් අපි අහනවා සුනීර සුමංග ගයන ගීතයක්. ඉතින් ලියන්නේ

0: සංගහලේ තිබ්බේ කොළඹ හතේ තොරණ. ඒ නාට්‍ය නම සැහෙන කාලෙකින් මේ ගිහිල්ලා බැලුවේ වේදිකා නාට්‍ය. ඒකේ තිබුණෙත් මේ වැද්දගෙයි කුමාරයාගෙයි කුමාරිගෙයි කතාවේ ඒක අලුත් නව දිගුවක් වශයෙන් තිබුණේ. මගේ නාට්‍යවල එනගම මගේ යාළුවට කිව්වා ඇත්තටම ඉතින් ලංකාවේ වේදිකා නාට්‍ය තාම මනමේ වලින් එහාට ගිහලා නැහැ නේද කියලා බලන් ගියත්. ඒක වැරදි. ඒ කතාව මගේ යාළුවා කිව්වා නෑ ඒක එහෙම නෙමෙයි. ඔය මනමේ කුමාර මනමේ කතාව කියන්නේ වැද්දගෙයි කුමාරයාගෙයි කුමාරිගෙයි කතාව සදාකාලික කතාවක්. මේ සමාජයේ ඔක හැමදැනම තියෙනවා. සම්මත සංස්කෘතිය සම්මත සමාජයේ විසින් කුමාරයා ඉහළ තලයක ඔසවා තියලා ඇයට සමාජ පීඩනයක් යොමු කළා. කුමාරිට ඇයව සරණපාවා දුන්නට ඇගේ යටහිතේ හැමදාම හොල්මන් කරන්නේ වැද්ද. වැද්ද කියන්නේ මේ කැලේ ඉන්න සත්තු මරන් කන මිනිහ නෙමෙයි.
1: දැන් කොහොමද අපේ රටේ ආදිවාසීන්
0: තවද ඉන්නේ? ඔව් ඒ වැද්ද වඩා දැන් ඉතාම හොඳින් ඉන්නවා. මං කියන්නේ වැද්දා. වැද්දා තමයි කෙල්ල වාස. හොඳට බලන්නකෝ ඉතාම පිළිවෙලට ජීවත් වෙන හැමදේම අස්පස් කළා ඉන්න හොඳට ඇඳුම් අයන් කළා අඳින වාහනේ හැමදාම උදේට හොදල එළියට දාන පිරිමියෙක්ක ජීවත් වෙන සමහර කාන්තාවන් උන් මොන හරි සම්බන්ධයක් ගැන ඔබට ආරංචියක් වුණොත් ඒ සම්බන්ධය හදාගත්ත කෙනා ගැන බලන්නකෝ ඌ අනිවාර්යෙන් අරට වඩා 100%ක් වෙනස් විදිහ අපිළිවෙල මිනිස්සෙක් වැද්දේ. ඒ වැද්දාට තරුණියක් තුල ඇති වෙන ප්‍රේමය ඒක සදාකාලික හේතුප්‍රත්‍යක් සදාකාලික වස්තු බීජයක කවදාවත් නිමා වෙන්නේ නැති සමාජ යථාර්ථයක්. මං ඒ නිසා ඊට පස්සේ කල්පනා කරා ඔව් මේ ඉතින් වේදිකා නාට්‍යවලට මේ වගේ වස්තු බීජයක් නිර්මාණය වෙන එක ඉතින් අහම්බක් නේ මේක සදාකාලික සමාජ සත්‍යක් නේ කියලා. මේ ගීතයේ ඒ කොටස හදි මට ඒක වැටහුණා සහ ඔබ කිව්ව කතන්දර දෙක එකක් තමයි ඊටාම සුන්දර මේ හන්තානේ ආදර කතාව. ඒ හන්තානේ ආදර කතා අතරේ ගලන් යන අප්‍රමාණ ශෝක සුසුම් දහරාවන් ප්‍රමාණය. ඒව අනන්තයි අප්‍රමාණයි. හන්තානේ ඇතුලේ කියවෙන ලියවෙන ප්‍රේම කතාවලට වඩා කියවෙන්නේ නැති ලියවෙන්නේ නැති විරහ කතන්දර අනන්තයි අප්‍රමාණයි. මේ ගීතේ හදි ඒ කතන්දර සියල්ල මතක් වෙනවා සහ මේ ගීතේ ලිව්වෙත් නුවන් අයියා අපේ ජේෂ්ඨ මේ රේඩියෝ සහෝදරයෙක්. ඒ නිසාමත් මේ ගීතේ තෝරගත්තා.

0: 99.5 97.7 Lakhanda Radio ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: ලක්නහගෙන් වෙලාව මතක් කරනනම් වෙලාව රාත්‍රී 8:09

0: අද දේ දහර වනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් ඉන්නවා ජාතික ලොතරැයි මණ්ඩලය අප සමක ජාතික මහා ධන සම්පත ධන නිධානය. ඒකාබද්ධ අරමුදලට පහුගිය 2025 වර්ෂය තුළදී පමණක් රුපියල් කෝටි 38කට අධික මුදලක් ධන නිධානය ලොතරැයි මගින් ලබා දී තියෙනවා. ඔබත් කෝටිපතියෙකු වන ගමන් රටේ සංවර්ධනයටත් උර දෙන්නෙකු වෙන්න. ජාතිය මහා ධන සම්පත ධන නිධානය වැඩි වැඩියෙන් වැඩේ ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
1: සඳ දිය දහර
0: සමග ආදරෙන් ඔබලා කනහගෙන අද සඳ දිය දහර ප්‍රසන්නර හමු වීම නුවන් ගම්මන් පෙළ සමග අපි අචරපණ්ඩිත අමරදේවයන් සමග නීලා වික්‍රමසිංහ ගායන ගීතයක් අහන අචර අජන්ත රණසිංහයන් මේ ගීතය ලියන්නේ අචර ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය 15වක සඳ පායන වෙන්නේ.
2: සිංහල බෞද්ධ සංස්කෘතිය මත අපේ ජීවිතය හැඩගස්වාගෙන ජීවත් වෙන මිනිස්සු වෙනද අපි කිසියම් දුරකට මේ සංසාර කියන එක විශ්වාස කරනවා. අපි විශ්වාස කරනවා අපේ මේ සමහර හමුවීම් වලට සංසාරික බැඳීමක් තියෙනවා කියලා. අපි විශ්වාස කරනවා සමහර වෙන්වීම් වලටත් සංසාරේ මොනවා හරි හේතුවක් වෙන්නද කියලා. අපි කර්මය සහ කුසලයේ අකුසලයේ විශ්වාස කරනවා. අපට ඕන දේවල් ලබා ගන්න පුළුවන් වුණොත් අපි හිතනවා අපේ පින තමයි මේක. අපට ඕන දේවල් ලබා ගන්න බැරි නම් අපි දුක් විඳිනවා. අයියෝ මේක අපේ අකුසලයේ මේක අපේ පව කියලා. අපි එහෙම හිත හදා ගන්න එක හොඳයි. හිත හදා ගන්න ඉතාම හොඳයි. සහ ආදරය කියන්නේ හරිම මේ අව්‍යාජ මනුෂ්‍ය හැඟීමක්. ඒ අව්‍යාජ මනුෂ්‍ය හැඟීමේ උත්කර්ෂය මේ සංස්කෘතික රාමුව ඇතුළ අපි විශ්වාස කළා විවාහය කියලා. එහෙම විශ්වාසයක් අපේ හිතේ තිබුණා. ඒක මේ අලුත් ජෙන්සි පරම්පරාව මම දන්නේ කොහොමද මේ විග්‍රහ කරන්න කියලා. හැබැයි ඊට කලින් පරම්පරා විනිස වශයෙන් අපි විශ්වාස කළා ආදරය කියන එකේ කූට ප්‍රාප්තිය විවාහය කියලා. හැබැයි අව්‍යාජ පෙම්වතුන් දෙන්නෙකුට සරල පෙම්වතුන් දෙන්නෙකුට ආදරය මේ ඒ උත්කර්ෂයට නංවා ගන්න ලේසි උනේ නැහැ විශේෂයෙන් ග්‍රාමීය පරිසරයක. ඔවුන් විශ්වාස කළා ඒ උත්කර්ෂය ලබා ගන්න නම් අපිට පින් පොඩ්ඩක් තියෙන්න ඕනේ කියලා. ඒ උත්කර්ෂයට ළඟා වෙන්න බැරි මොහොතේ වුන් පීඩාවට පත් වුණා. අයියෝ අපට පින නැහැනේ මේක කරගන්න කියලා. ඒ තරම් මානුෂිකව, ඒ තරම් අවංකව, ඒ තරම් සෞම්‍යතනකින් තමයි මොනිකා මේ රටේ ගම්වල ආදරවන්තයෝ ආදරවන්තියෝ ප්‍රේමය අල්ලගත්තේ. ඒ නිසාමයි මේ ප්‍රේමය ගැන තාමත් අපට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසාමයි සමාජ මාධ්‍ය ඇවිල්ලා ඉලෙක්ට්‍රොනික ලෝකයක් බිහි වෙලා AI තාක්ෂණයෙන් හඬකවලා මිනිස්සු හදලා මේ සමාජ මාධ්‍යවල එහෙ මෙහෙ දිව්වත් අපට ගමේ ආදරන්දරයන් මතක් වෙන්න සහ අපි මතක් කරගන්නේ. මේ ගීතේ වචනයක් පාසා තියෙන ඒ අව්‍යාජ සුන්දර ප්‍රේමය සහ මේහි සමහර උදාහරණ ඉතාම ලස්සනයි. මට එක තැනක් හරිම ලස්සනට කියන්න පුළුවන්. මේ බලන්න, තුන් ඉරි ගෙලට ළඳේ රිදියෙන් මාල පොටක් දෙන්න. සමහරවිට බෙල්ල ටිකක් උස කෙල්ලෙක්ගේ සුන්දරත්වය, අර බෙල්ල ඉරි තුනක් වගේ බලා ගන්න පුළුවන්. රත්තරන් මාලයක් දෙන්න මේ කොල්ලට හිතා ගන්නවත් බෑ. රත්තරන් කියන එක බොහෝම දුරයි. රිදී මාලයක්වත් දෙන්න තරම් අහිංසක අව්‍යාජ බලාපොරොත්තුවක් මේ ප්‍රේමය ආසේ තියෙන්නේ. ඉතාම මේ මනරම් අව්‍යාජ පෙම්වතුන් දෙන්නෙක්ගේ ප්‍රේම ගීතයක් විදියට තමයි මට මේ ගීතය ඇහෙන්නේ. සහ මේ ගීතයේ සංගීතය සහ ගායනය ඇතුළෙත් ඒ අර අපි සදාකාලිකව අපේ මතකයේ නිදන් ගත වෙලා තියෙන ග්‍රාමීය සුන්දරත්වය සහ ග්‍රාමීය ප්‍රේමයේ ස්මතු වෙනවා. ඒ නිසා මම මේ ගීතය තෝරගත්තා.

0: සර්වාත්මක වියමන සඳ දියතහර
1: අපි සශිකා නිසන්සලා ගායනා කරන ගීතයක් අහන්නේ. ඊළඟට ශාන්ත ජයලත් එසේ රමි ගීත ලියන්නේ සහ සංගීතවත් කරන්නේ. මේ ගීතයේ ආරම්භයේ ඉඳන් අහගෙන ඉනකොට අපිට එක කතාවක් හිතේ මැවෙනවා. හැබැයි ඒ උනට ටිකක් අවසාන හරියට එනකොට ගීතය ඇතුලේ මේ ගීතයේ දැන් අසම්මත ඇරයුම් නොකර සම්මතාකාරයෙන් ඇරයුම් කරන්නත් පුළුවන් පරිසරයක් ඒ දෙන්න අතරේ තියෙනවාද කියලත් අහන්න හිතෙනවා. නුඹේ සිත හිස් සහසක්.
2: අපි දන්න සහ අත්දැකීමෙන් අපට පේන කතන්දරයක් තමයි ආදරය මුවාවෙන් අපි ලක්වෙන හිංසනයට, ආදරය මුවාවෙන් අපි ලක්වෙන පීඩාවන්, ආදරය මුවාවෙන් අපට සිද්ධ වෙන විනාශය. සමහර වෙලාවට ජීවිතයේ යම් යම් කාලවල අපට මේ ආර්ථිකමය කාරණා මත අපේ ජීවිත උගස් තියන්න සිද්ධ වෙනවා. අර බොහොම ජනප්‍රිය කියමනක් තියෙන්නේ, ආර්ථික නිදහස නැත්තම් එතනින් එහා ප්‍රේමය ගැන කතා කළ වැඩක් නැහැ. ඕන ප්‍රේමයක් පළදරන්න මේ පවතින එකට ආර්ථිකමය හයියක් සමහර වෙලාවට ඕන කරනවා.
1: අර කතාවට කියනවානේ අගහිගකම් ඉස්සරහා දොරෙන් එනකොට පෑල දොරෙන් ආදරේ පලා යනවා කියලා කියනවානේ.
2: මේ ගීතේ වචනයක් පාසා මට මේ පේන්නේ ආර්ථිකමය කාරණා හින්දා තමන්ගේ ජීවිතය උගස් තියන්න සිද්ධ වුණු ඉතාම අහිංසක ගැහණු ළමයෙකුගේ ඛේද වාචකය. ඇය ආදරය කරනවා කියලා බැඳිලා ඉන්නේ ඇය ගැන තඹ සතේක වටිනාකමක් නැති ඇය වෙනි හිත් දහස් ගානකට ආදරය කරන්න පුළුවන් මට්ටමේ පිරිමියෙක්. ඇය ඇගෙන්ම ප්‍රශ්න කරනවා, මේක ආදරය නම් ඇයි මේ නුවරඑළිය වගේ හීතල තියෙන අඳුරු වීදුරු තියෙන වාහනයක් ඇතුලේ අපි ආදරය කරන්නේ? මේක ආදරය නම් ඇයි අපට මේක ලෝකෙට පේන්න කරන්න බැරි කියන මේ පශ්චාත් වේදනාව ඇය තුළ තියෙනවා. ඒ මොහොතේ තමයි ඇයට මතක් වෙන්නේ ඇත්තටම මේක ආදරයද කියලා. ඉතින් මේ වගේ කතා අපි අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා, අහලා තියෙනවා. මේවැනි කතාවලට මුහුණ දුන්නු යෙහෙළියන්, නැගණියන්, සහෝදරියන් අපිට කතා බහ කරලා තියෙනවා. මේක අනිත් පැත්තත් එහෙමයි මොනිකා. මෙවැනි කතාවලට පාදක වෙච්ච මිතුරන්, සහෝදරයනුත් අපි අතර ඉන්නවා. මේ ගීතය මම තෝරගත්තේ ඉන්නේ

0: ඇයි සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: අපි අහන්නේ ඊළඟට සප්තකන්‍යා චිත්‍රපටයේ ගීතයක්. ශ්‍රී ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ සප්තකන්‍යා චිත්‍රපටයේ කමලාදර ආරච්චි සංගීත විරත්න ප්‍රධාන චරිත නිරූපණය කළේ. මේ චිත්‍රපටයේට ජනප්‍රිය වුණු ගීත, ඒ කියන්නේ චිත්‍රපටයේට ඇතුළත් වුණු ගීත කිහිපයක්ම තියෙනවා. පහු කාලිනවත් අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණු යතරේ රෝකාන්ත ගුණතිලක ගායන ගීතය තමයි අපි අහන්නේ. අචරජන් තරණසිංහයන් ගීතය ලියුවේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළ ආචාර්ය රෝහණ වීරසිංහයන්. සුවඳ දැනි දැනෙනවා.
2: අපි හරි ආසයි දවසින් දවස ලෝකේ අලුත් වෙනවා. අපි කැමති අලුත් විදියකට මේ දවස පටන් ගන්න පුළුවන් නම්. අපි කතාවටත් කියන අලුත් tirak පායනවට අපි හැම කැමති. අලුත් හඳක් දකින්න අපි ආසයි. අපි ජීවිතය ඇතුලේ හැමදාම මේ අලුත් වීමක්, නැවුම් වීමක්, නව්‍යකරණයක් බලාපොරොත්තු වෙනවා. ප්‍රේමයක් තුලනොත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. ප්‍රේමයක් ඕලාරික වෙලා, ප්‍රේමය එකතන පල් වෙලා, ප්‍රේමය සාමාන්‍යකරණය වෙලා විනාශ වෙනවට වඩා ප්‍රේමයක් පළදරන්නේ දවසින් දවස, ප්‍රේමය මෝරන්නේ ඒක දවසින් දවස අලුත් වෙනවනම්, ඒක නැවුම් වෙනවනම්, අලුත් සිතිවිලි එකතු කරගන්න පුළුවන් වෙනවනම්, අලුත් බලාපොරොත්තු අරන් එනවනම් ගෙදරට. අරුත විවාහපත් වුණු තරුණෙක් සහ තරුණියක්ට මේ බලාපොරොත්තු ජීවිතය හැමදාම තියෙනවා. ඔවුන් හිතනවා හැමදාම උදේ අලුත් tirak පායයි කියලා. අලුත් හඳක සෙවණේ අපට රැය පහන් කරන්න පුළුවන් වෙයි වගේ බලාපොරොත්තුවක් ඔවුන් ගීතයේ තියෙනවා. මේ ගීතය මතක් වෙද්දිම මේ ගීතයේ රූප රචනයත් මතක් වෙනවා. මොනික මතක් කළා වගේ සප්තකන්‍යා චිත්‍රපටයේ කමල්ලද්දර ආරච්චි සහ සංගීතා වීරරත්න රංගපාන ජවනිකාව මතක් වෙනවා. ඒ රූප රචනය මං හිතන්නේ මේ ගීතයේ අර්ථය දෙගුණ කරනවා. මේ ගීතය අහන මොහොතක් පාසා මට රූපත් මතක් වෙනවා. ඉතින් හරිම අපූර්ව ගීතයක් සහ අපේ ජීවිතයේ තාරුණ්‍ය ළඟාවෙන්න පේන මානේ අපට ඇහුණු සහ ඒ තාරුණ්‍යයට ආදරය කරන්න අපට මතක් කරගන්න.

0: බලාපොරොත්තුවේ 8යි විනාඩි 29යි.
1: හිස්සේ කරදර නිමා කරලා හිතේ සහනය ගෙනෙන්න. අදම සංස්ථා කුමාරිකා ෂැම්පු අරගන්න. සියලුම ආයුර්වේද සංස්ථා අලිවිසල් සහ ආයුර්වේද ඔසුසල් වලින් ලබා ගන්න. මිල රුපියල් 395 සිට. පෙවිසෙන්න www.sladc.lk. ගුණාත්මක දේශීය ඖෂධ නිෂ්පාදනය හරහා ජන සුවය වෙනුවෙන් කැප වී සිටින ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනයක්.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි. සුදු සිර කිලෝ එකක් රුපියල් 209යි. මුංගිට කිලෝ එකක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි. ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
4: වාර්තා පිට වාර්තා තමයි. කෝටි 8 NLB දනඩ දහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානයේ විලදී කෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කෙවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛාමකින් මිලදී ගත හැකි.
3: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: කළුතර සැවොන්මත් ප්ලාස්ටික් පුද්ගලික සමාගමෙන් ඔබට 25% වාසියක්. නිවසට අවශ්‍ය හැම දෙයක්ම පරණ මිලටම. සැවොන්මත් කළුතර උතුර පළාතට පාර කටුකුරුඳ හන්දිය සහ පයාගල.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සන්තතිය දහර අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සමිබල ගන්වා ඇති ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වීකිලෝ 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, අවම වෙදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 6 6 7 9 579 දුරකථන අංකයට. සඳතිය දහර සඳහා අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ජාතික ලොතරැයි මණ්ඩලයයි. ඔබට ලබා දෙන්නේ ₹13, ₹9 සහ ₹8 සුපිරි ජයග්‍රහකයන් 3 දෙනෙක් 2025 වසරේදී ධන නිධානය ලොතරැය තුලින් බිහි වෙලා කියලා ඔබ දන්නවද? දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය දුන් ජාතික ලොතරැයි මණ්ඩලය ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ලොතරැයි අලෙවිය තුලින් සෑම ලොතරැයියකින්ම ප්‍රතිශතයක් ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඒ කියන්නේ ඍජුව රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා.
1: සඳ දිය දහර
0: සඳදිය දහර සමග අදරෙන් ඔබ ලක්නහගෙන අද සඳදිය දහර අපේ සොඳුරු හමුවීම කවියෙක්, ඒ වගේම ලේඛකයෙක්, මාතිවේදෙක් හොන්නුවන් ගම්මම් පිට අපි අහනවා අතිශයින් ශ්‍රී ලංකාව තුළ ජනප්‍රියත්වයට පත්වන බටහිර ගීතයක් ලානල් රිචි ගායනා කරන මේ ගීතය අදලත් අපිට ජංගම දුරකථන නාද වෙනකොට එහෙම නිරන්තරයෙන් ඇහෙන ගීතයක්. හෙලෝ, ඊස් ඉට් මී යු ආර් ලුකින් ෆෝ කියලා තමයි කියන්නේ නේ. I can see it in your eyes. සහන කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්න තියෙන්නේ තමන්ගේ ඇතුලේ සහ උත්තරෙත් එකම ප්‍රශ්න තියෙන වා මොකද ඇගේ ඇස්තොල මාව දකිනවා. හැබැයි ඇය නෙමෙයි අහන්නේ, ඔහුනේ අහන්නේ ඔබ හොයන්නේ මාවද කියලා. මේ ගීතය අපි ඉංග්‍රීසි ගීත අහන්න පුරුදු කළ ගීතයක්.
2: හරියටම හරි. මට ඒක තමයි කියන්න ඕන කරේ. මම මේ ගීතයට බැඳෙන්නේ ජීවිතේ මුලින්ම වෙන කිසිම හේතුවකින්ද නෙමෙයි, මේකේ තිබ්බ රූප රචනයට. අර අන්ධ ශිෂ්‍යාවක් තමන්ගේ ගුරුවරයා මැටියෙන් හරි එහෙම මූර්තියක් වශයෙන් නිර්මාණය කරනවා. වැඩේ කියන්නේ නිර්මාණය කළ නිමා වෙද්දී ඇත්තටම ඒ ගුරුවරයාගේ රූපයට 100%ක් හා සමානයි ඒ මූර්තිය. බලන්නකො මොනිකා, ආදරය අපට දැනෙන විදිය. අපි කෙනෙක්ට ආදරේ නම් ඒ කෙනාව අපි චිත්‍රණය කරගන්න විදිය කොයිතරම් අපූර්වද බලන්නකෝ. ඒක පුදුමාකාර සංවේදනයක්. මම අහලා තියෙනවා කොහොමත් ඇස් පේන්නේ නැත්නම්, කන් ඇහෙන්නේ නැත්නම්, ඒ ඇස් නොපෙනෙන කන් ඇසෙන්නේ නැති අසීරුතාවය මගහරවා ගන්න ඔවුන්ගේ අනිකුත් මේ සංවේදනයන් තීව්‍රයි කියලා මම අහලා තියෙනවා. ඉතින් මේ ගීතය මම ඒ කාලේ, මම පුංචි කාලේ අහද්දි මට දරා ගන්න බැරුණා මේ මියුසික් වීඩියෝ එක. ඒක පුදුමාකාර ලස්සනයි. ඔබ මෙච්චර මියුසික් වීඩියෝ නිර්මාණය වෙන ලෝකේ දැන් ගිහිල්ලා YouTube එකේ බලන්න ඔබ මවිතයට පත් වෙනවා නිසක වශයෙන්ම. ඒ ශිෂ්‍යාවගේ රඟපෑම සහ රිචීගේ රඟපෑම අපූරුයි. ඉතාම විශිෂ්ට ගීතයක් මේ ලෝකේ නිර්මාණය වුණු 84 රිචි කාන්ට් ස්ලෝ ඩවුන් කියන ඇල්බම් එකට මේ ගීතය නිර්මාණය කරනවා කියලා කියන්නේ. සහ ඔයා කිව්ව වචන ටික, මේ වචන ටික ලෝකේ බොහොමයක් දෙනාගේ රෙගින් ටෝන්ස් වල තාම පාවිච්චි කරනවා. ඉතාම අරම් ගීතයක්. ඉතින් මේ ගීතයේ ප්‍රධාන වශයෙන්ම කියවෙන්නේ මේ ඒක පාර්ශ්වික ආදරය සහ තනිකම ගැන. ඒක පුදුමාකාරයි. තමන්ගේ සිතින් කෙනෙක්ට ආදරය කරද්දී එය ප්‍රකාශ කරගන්න තමාට තියෙන නොහැකියාව, ඒක කොච්චර පීඩාවක්ද කියලා දැනෙන්නේ තමා ළඟින් ඒ පුද්ගලයා ගමන් කරද්දී තමන්ට දැනෙන වේදනාව ඉස්සරහා තමන් කොච්චර අසරණ වෙනවද කියන කාරණාව මත. ඉතින් මේ කාරණා ඔක්කොම පදනම් කරගෙන මේ ගීතය තාමත් මගේ ගීත ලයිස්තුවේ හැමදාම තියෙන කිසිදා අමතක නොවෙන ගීතයක්. මං හිතුවා අද මොනිකාගේ වැඩසටහනට මේ ගීතය තෝරගන්න.

0: Sound Aryanak Viemene Sane Diye Dahare Sane Diye Dahare
1: Milton Mallavarachchi gana karana geethayak api ahanne api geetha liyana Vijay Ramanayaka Sarath Dasanayaka sangeethawath kale deno dahak gavasena sarasaviyata api yanne tanikama විඳින කෙනෙකුගේ සිතුවිලි තමයි අපිට මේ වෙලාවේ මේ ගීතය තුනත් අහන්න ඉඩ ලැබෙන්නේ.
2: අපි දෙන්නම ඊටම හොලින් දන්න ලේඛකයෙක් ඉන්නෝනේ පරාක්‍රමණයක එක නැක කියලා පරාගේ පොතක් තියෙනවා මොනිකා මේ ඔබ හිටියට මං තනියම කියලා කවි පොතක්. හරි ලස්සනයි. ඒ කියන්නේ දාස් ගානක් කෝටි ගානක් හිටියත් අපිට තනිකම දැනන වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ වටපිටේ ඉන්න මිනිස්සුන්ගේ නෙමෙයි අපේ තනිකම මැකෙන්නේ. හදවතේ ඉන්න මිනිස්සුන්ගේ. හදවතේ ඉන්න කෙනා ළඟ ඉන්නව නම් තනිකමක් නැහැ. හදවතේ ඉන්න කෙනා ළඟ නැත්තම් තනිකමක් තියෙනවා. තනිකමේ සරලම විග්‍රහය ඒකයි. කෝටි ගාණක් මිනිස්සු වාසය වුණත් ඉන්න පුළුවන් තනියම තනිකමින් කාටවත් හිතෙන්නේ නැහැ, පේන්නෙත් නැහැ මොවින තනිකමෙන් කියලා. මේ ගීතය තෝරගන්න එක හේතුවක් තමයි මොනිකා මගේ පාසලන කාලේ මගේ ඉතාම හොඳ යාළුවෙක් හිටියා. උතාමත් මගේ යාළුවෙක්. ඔහුට පාසල් ප්‍රේමයක් තිබුණා. මගේ යාළුවාට විශ්වවිද්‍යාල යන්න බැරි වුණා. හැබැයි පෙම්වතිය විශ්වවිද්‍යාලෙ ගියා. වැඩේ කියන්නේ ඇයි ගියෙත් නැගෙනහිර විශ්වවිද්‍යාලයට ත්‍රිකුණාමලේ. ඉතින් හිතන්නකෝ දැන් ගාල්ලේනේ මොකද උනේ ඉස්කෝලේ ගියත් ගාල්ලේ මගේ යාළුවා ගාල්ලේ. ඔහුගේ පෙම්වතිය ත්‍රිකුණාමලේ විශ්වවිද්‍යාලය. ඒ කියන්නේ මේ උදේ හවස යන්න තියා හිතා ගන්නවත් බෑ. නිවාඩු කාලේටවත් සමහරක් වෙලාවට කෙල්ලට එන්න විදියකුත් නැහැ. මගේ යාළුවත් ඔහුටත් එහෙම ලুকু ආර්ථික මට්ටමක් තිබ්බ ළමයෙක් නෙමෙයි, තාම අහිංසක කොල්ලෙක්. ඔහුට සමහර වෙලාවට යන්නත් බෑ. සමහරවිට මුණ ගැහෙන්නේ අවුරුද්දකටම දවසයි හෝ දෙකයි. සිංහල අවුරුද්දට කොහොමත් මුණ ගැහෙනවා. ඒ කාලේ මොනිකා දුරකථන තිබුණ නැහැ. ඉතින් බොරු කියන්න ඕනේ නැහනේ. මැසේජ් කරන්න විදියක් තිබුණෙත් නැහැ. ලියුම් තමයි හුවමාරු වෙන්නේ. ওই ලියුම් වල හැමදාමත් තියෙන මේ වෙනස් නොවන වචන ටිකක් තමයි මේක. ඒ ළමයා හැමදාම මේක ලියලා එවනවා. දිනෝ දහක් ගැවසෙන සරසවියේ මට හරි පාළුයි අයියවා නැතුව කියලා. ඉතින් මේක පද ඒ කතාවට හරියටම ගැලපුණා. ඔබ සරසවියක මා පොඩි ගෙපැලක එක් වන්නට අද වරම් නැති එකම පන්තියේ එකළඟ හිඳගෙන පාසල් ගිය හැටි සිතට නැගේ කියලා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ඒ ළමයා ඉතාම හොඳින් අධ්‍යාපනය නිමා කළා. පශ්චාත් උපාධියත් අවසන් කළා. විදේශ ගත වුණා. විදේශයකදී විවාහ ප්‍රාප්ත වුණා. දැන් විදේශ ගතව දරු මල්ලොත් එක්ක ජීවත් වෙනවා. මගේ යාළුවා වෙනත් තරුණියක් විවාහ කරගෙන ගමේ ඉන්නවා. මට ওই දෙන්නම Facebook එකේ පේනවා. ඒ දකින වාරයක් පාසා මට මේ සිද්ධිය මතක් වෙනවා. ඔයා විශ්වාස කරන්න ඔයාට මේ ගීත එවද්දී මම මේ ළමයා දැක්ක Facebook එකේ. ඒ නිසා මට මේ ගීතය තෝරගන්න හිතුණා.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: සදදිය දහර සමග අද අපේ සදුර හමුවීම මදවෙදී නුවන් ගම්මම් පෙළ සමග අපි අභිවර්ධන බාලසූරිය ගානකට ගීතයක් අහන්නේ. ප්‍රේමකීත දල්විස් ලිව්ව මේ ගීතය අචරෝහණ වෙරසිංහන් තමයි සංගීතවත් කළේ. මම හිතන්නේ ගීත ලයිස්තු ගැන කතා කරනකොට, තමන් කැමති ගීත ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් නිරන්තරයෙන් එකතු කරගන්න ගීතයක් තමයි මේ. ජීවිතේ මං හිතන්නේ තරුණෙක් ගත්තුතින් ඕනෑම තරුණකට මේ වගේ සමයක් තියෙනවා ජීවිතේ උදා වෙන. එතකොට එහෙම කෙනෙකුගේ ජීවිතයට අත්තලක් වෙන, සමහර වෙලාවට අඳුරෙන් පිරුණු ජීවිතයකට ආලෝකයක් වෙන සම්බන්ධතාවයක් ගැන කියන්න බොහෝ දේවල් තියෙනවා. ඒ නිසා ඒ අත්දැකීමට වඩාත් සමීප හින්දම දෝ වෙන්න ඇති මේ ගීතේ බොහෝ දෙනෙක්ගේ කැමති ගීත ලැස්තු අනිවාර්යයෙන්ම තියෙන ගීතයක්.
2: සමහර ප්‍රේමයන් තියෙනවා, ඒ ප්‍රේමයන් වලින් සිද්ධ වෙන්නේ අපි අගාධය කරා යන එක. ඒ ප්‍රේමයන් හරියට අර මේ මී පැණි ගොඩක් වගේ, ඒකේ වැටෙන බඹරට හෝ සමනලයට ගැලවීමක් නැහැ. ඒ මී පැණි බීගෙනම ඔහුගේ ජීවිතේ නිමා කරගන්නවා, නිකන් බාඳුරා මල් වගේ ඒ ප්‍රේමයන්. සමහර ප්‍රේමයන් තියෙනවා, ඒ ප්‍රේමය තුළ දවසින් දවස අපි මෝරා වැඩෙනවා. අපට ඒක පුදුම වැඩක් කියන්නේ මොනිකා, අපට දැනෙනවා අපි දැන් හිටියට වඩා හොඳයි නේද, අපට දැන් අලුත් මං මාවත් විවර වෙනව නේද, අපට අලුත් මේ ආර්ථික මාවත් දැන් ඇරෙනව නේද, අපට අලුත් අවස්ථා දැන් උදා වෙනව නේද, අපි ඇත්තටම හිටියාට වඩා දැන් ලස්සනයි නේද, අපි දැන් ඉස්සරට වඩා හොඳට අඳිනව නේද, අපි දැන් හරි පිළිවෙලයි නේද, ඉස්සර අපිත් එක්ක තරහ වෙලා හිටපු අපේ යාළුවෝ දැන් අපට කතා කරනව නේද කියලා අපට හිතෙනවා. අන්න ඒව තමයි ප්‍රේමය. තමන්ගේ ජීවිතයේ ඊළඟ මට්ටමින් ඔසවා තියන්න පුළුවන් කෙනෙක් හමු වීම තමයි, ඒව තමයි ප්‍රේම. අනිත් ඒවා තමන්ගේ කුමක් වූ අවශ්‍යතාවයන් සපුරා ගන්න, එක්කෝ ලිංගික අවශ්‍යතාවයක් සපුරා ගන්න, එක්කෝ මේ වෙලාව නාස්ති කරගන්න, එක්කෝ තියෙන සල්ලි ටික වේදන් කරගන්න, මේ හදාගන්න සම්බන්ධකම්, ඒව සම්බන්ධකම්, මේවා තමයි ප්‍රේම. ඕනම පිරිමියෙකුට ඕන කරනවා, අර කියන්නේ එකට නිකන් මාතෘ ධාරක ස්නේහයක් සපිරි ප්‍රේමයක්. ඕනම පිරිමියෙක්ට ඕන කරනවා තමන් දරුවෙක් වගේ රැකබලා ගන්න මවක් වගේ පෙම්වතියක්. කන බොන එක අහන, ඇඳුම පෙරදුම ගැන හිතන, කතා කරන දේවල් අඩුපාඩු ගැන ඉතාම හිමින් උපදෙස් දෙන, මුදල් ගැන යන එන තැන් ගැන අවධානයෙන් ඉන්න පෙම්වතියක් ඕන කරනවා. අර ඕනම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ගැහණියක් ඉන්නවා කියලා කියන්නේ මෙහෙම ගැහණු. පිළිවෙලකට ඉන්න, ලස්සනට ඉන්න, හොඳට කතා බහ කරලා හිනා වෙලා ඉන්න හැමෝම ආදරය කරන පිරිමියෙක් ඔබ අරන් බලන්න, නිසක වශයෙන්ම කෙලවරක මෙවැනි ගැහණියක් ඉන්නවාමයි. එහෙම නැත්තම් ඔහුට ඒ සමාජීය පැවැත්ම නිර්මාණය කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක පුදුමාකාර වාසනාවක්. මගේ ජීවිතේත් මට ඇත්තටම මුණ ගැහිලා තියෙනවා එහෙම. අපිව බලා ගන්න සමහර පොඩි දේවල් උනත්, අපිට නොතේරෙන සමහර පොඩි දේවල් හොඳින් තේරුම් ගන්න පෙම්වතියන්. ඉතින් මට මේ ගීතේ මතක් වුණා. මේක පුදුමාකාර ලස්සනට රචනා කළ තේනවා එවැනි පෙම්වතියන්.

0: සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සඳදිය දහර
1: අද සඳදිය දහර තුළ පහන විදින අවසන් ගීතය ධම්මික බණ්ඩාර ගී පද රචනය දනිෂ්ඨ පෙරේරා සංගීතවත් කළේ අමරසිරි පෙරේස් ගීතය ගායනා කරන්නේ මගේ පුංචි රෝසමල තමයි මේ ගීතය කියන්නේ
2: මගේ ඉතාම හොඳ යාළුවෙක් ඔහුට මට වඩා වයසයි දැන් මේ ළඟදී ඔහුගේ 50 වෙනි වෙනුනුත් මේ සාදයක් තියනවා කියලා මට මේ ළඟදී කතා කරලා කිව්වා මේ ළඟදී දවසක ඔහු මට කතා කරා මේ ළඟදී මට ඔහුගේ වෙනස්කම් කීපයක් දැනුණා ඔහු ජීවිතේ කවදාවත් ජිම් නොගිය මිනිස්සෙක් දැන් ජිම් යන පටන් ගන්න තියනවා කියලා මම දැක්කා සහ ඔහුගේ මම දැක්කා ජීවිතේ පළවෙනි වතාවට ඔහුගේ ටැටූ වගේක් තියනවා අතේ එහෙම මම ඒ දිහා බලාගෙන හිටියා මේ ළඟදී මට ඔහු එකපාර කතා කරා හවස 6ට විතර කතා කළා මේ හම්බෙන්න ඕනේ කියලා කිව්වා මට තේරුණා මේ මොනවා හරි සන්තෑසියක් වෙලා තියෙනවා තමයි කියලා මං ඔහු හම්බෙන්න කියලා කියනවා මගේ ජීවිතේ මට උපදෙස් දුන්නු යම් නම් දේවල් කරන්න කියපු කරන්න එපා කියපු සමහර දේවල් ගැන ඉතාම හොඳින් දැකපු හොඳ සමාජ දැනුමක් තියෙන හොඳට පොතපත කියවන හරි පරිපූර්ණ මිනිසෙක් මං ගිය මොහොතේ ඔහු මා ඉස්සරහා අඬන්න පටන් ගත්තා ඒක මට හිතාගන්න බැරි වුණා මොකද්ද මේ කියලා බලද්දී ඔහුට ප්‍රේමයක් වුණා ගිහිලා ඒක මේ තමන්ගේ දුවටත් වඩා අවුරුදු කීපයක් බාල තරුණියක්. ඔහු ඒ කියන්නේ මාත් එක්ක කතා කරද්දී ඔහුට කඳුළු පනිනවා. මට දෙන්න උපදේශයක් තිබුණේ නැහැ අතට. ඒ කියන්නේ ආදරය කියන්නේ ආදරයක් ඇති වෙන්න මොනවද ඕන කරන දිග පළල ආදරයක් ඇති වෙද්දී මොනවද සම්පූර්ණ කරන්න ඕන පරිසර සාධක සමාජීය සාධක කියන දේවල් ගැන මට අත්‍තර අවබෝධයක් නැහැ. මම ඔය සම්මත අසම්මත කියලා ආදරේ බෙදල් දක්වන්න කැමති නැහැ. ආදරේ නම් ආදරය. හැබැයි ඉතින් වැඩේ කියන්නේ ඉතින් ඔහු දැන් තීන්දුව කළා තියෙනවා ඔහු මට කියපු විදියට ඇයව නිදහස් අවකාශයක මුදා හරින්න කැමති තීන්දුවක් ගන්න කියලා. මොකද ඔහු දන්නවා මේ මහ පොළවේ අර අපි මුලින් කතා කළා වගේ ආදරේ උත්කර්ෂ විවාහය කියලා හිතන් ඉන්නේ. එහෙම තැනකට යන්න බෑ කියලා මේක දන්නවා. සහ මේ සම්මත නැහැ කියලා සමාජගත කරලා තියෙන විදියට ඇයත් සමග ජීවත් වෙන්න මගේ යාළුව පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් ඔහු අඬන කඳුලක් ගානේ මට පේනවා ඔහු ඉන්න පීඩාව මට මේ ගීතේ මතක් වුණා. ඔහු අද මේ වැඩසටහන අහනවා ඇති කියලා හිතලා මම මේ ගීතේ තෝරගත්තා.
1: අපි හැමෝම මේ ගීතත් එක්ක සමුගැනීම සටහන් කරනවා අදට නැවත දවසක හමු වෙන බලාපොරොත්තු වෙන්න. ස්තුතියි මේ ගීතවත් අර්ථවත් කතාබහ වෙනුවෙන් සඳදිය දහර සමග එක් වුණාට.
2: බොහොම ස්තුතියි මොනිකටත් ඔබ සෑහෙන කාලයක පටන් මේ වැඩසටහනේ ප්‍රමිතිය ආරක්ෂා කරගනිමින් කරගෙන යනවා මේ දවසින් දවස හැදෙන අලුත් රැලි සියල්ල දිහා මේ බලන් හිඳිමින් ඔබ මේ අර කලින් තේරෝ ගීතේ නැවක් වගේ මේක පදවාගෙන යනවා ඉතින් මට ආරාධනා කරාට සහ අවස්ථාව ලබා දුන්නට ඔබට බොහොම ස්තුතියි තවත් කාලයක් ඉතාම නිරෝගීව ඔබේ මේ වැඩසටහන කරන් යන ඔබට ඕන කරන ශක්තිය ලැබේවා කියලා මම ඇත්තටම මොනික හදවතින් ප්‍රාර්ථනා කරනවා.
1: බොහොම ස්තුතියි ඒ ප්‍රාර්ථනාවට. ඔබ වෙනුවෙන් මා කරන්නේ තේ ප්‍රාර්ථනාවම තමයි. අපි සජීවි මිනිසුන්ට අපි කොහොමත් හරි කැමති සහ ආදරේ. මොකද මේ සමාජය තුළ දකින්න දේවල් අහන්න ලැබෙන දේවල් ගැන සමාජ කතිකාවක් ගොඩනගන්න තමන්ට හැකි පමණ දායකත්ව ලබා දෙන උත්සාහ කරන ඒ වෙනුවෙන් වේදිකා හදන නිර්මාණය කරන මිනිස්සු විදිහට ඒ හැම දෙයකටම ඉදිරි අනාගතයේ සුබ වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් අපි නැවත සඳදිය දහරතොට තවත් සොඳුරු ඉසව්වකදී ආදරෙන් හමු වෙමු. ප්‍රාර්ථනා ඔබට සුබ රාත්‍රියක්.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සඳතිය දාර සඳතිය දාර
2: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
3: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: පළවරාත්‍රී 10යි ඔබ අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදේගත් ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන තමයි අපි සූදානම් වෙන්නේ. ගන්න ඔබ අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදේගත් ලොතරැයි පත් අතට අපි සූදානම් අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ හරහා දෙනුම් අදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සනිටුහන් කරන්න. අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් දිනුම් අදින් ලද මහජන සම්පත අද සම්පත NLB ජය මෙගා පව ධන නිධාන හඳහන ගොවිසත සහ NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ඔන්න අපි දැන් දිනුම් ඇදීමට ලක් කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් ඇදීම හරහා ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කනත් එක්ක එකතු වෙන්න.
2: අයිබෝ, දැන් ඔබේ අතේ තියෙන්නේ පුංචි රුපියල් 40ක ලොතරැයියක්. හැබැයි තව මිනිත්තු කීපයකින් ඔබ ඒ ලොතරැයිය නිසාම කෝටිපතියෙක් ලක්ෂපතියෙක් බවට පත් වෙනවා. ඒ නිසාම අදත් ඔබේ වාසනාව වෙනුවෙන් අපි ආරම්භ කරනවා වාසනාවේ සුබ අද හෝරාව NLB ජාතික ජයවර්ධනය. අපේ රට කියන්නේ හරිම ලස්සන රටක්. ඒ රටේ ලස්සන රැකගන්න එක අපි හැමෝගෙම වගකීමක්. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය එයට ආදර්ශයක් බවට පත්වෙමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමූහික සමාජීය වගකීම් වැශීෂය මගින් සිදු කෙරෙන ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ බද්දේගම නගරයේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කිරීම අරමුණු කරගනිමින් බද්දේගම ප්‍රාදේශීය සභාව වෙත කසල බඳුන් ප්‍රදානය කිරීමේ උත්සවය අද දින බද්දේගම ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පැවැත්වුවා. මේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිලංක යූ ගමගේ මහතා, බද්දේගම ප්‍රාදේශීය සභා සභාපති ලලිත් සේනානායක මහතා, උපසභාපති සමන් සී ලියනගේ මහතා ඇතුළු නිලධාරීන් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් සහභාගී වුණා. දින් අද දවසේ NLB ජාතික ජයවර්ධනේ පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ NLB ජාතික ජයවර්ධනේ අධීක්ෂණ මණ්ඩලය. තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

හැමදාම කොයිතරම් තිබුණත් මදි කියලා හිතන නිසාම අදත් අතට සල්ලි වෙනුවෙන් NLB ජය 447 වෙනි දිනු මැදීමේ වාරය අපි ආරම්භ කරනවා. එහෙමනම් අපි දැන් යොමු වෙනවා දිනු මැදීමට. අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය G, ජයග්‍රාහී අංක 234 බිංදුව. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජයලොතරැයියෙන් මේ අවුරුද්දට විතරක් රුපියල් 105 ජයග්‍රහකින් 155 දෙනෙක්ෙක් රුපියල් 50,000 ජයග්‍රහකින් 3,982 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. දැන් කියන්නම් අද දවසේ වාසනාව ගැන. අද NLB ජයතුරෙන් රුපියල් 105 ජයග්‍රහකෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි වෙන්නේ යාපනය දිස්ත්‍රික්කයේ. ඒ වගේමයි රුපියල් 50,000 ජයග්‍රහකින් 35 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ අනුව අද දවසේ NLB ජයතුලින් අපි බිහි කරනවා වාසනාවන්තීන් 74,378 දෙනෙක්. ඔවුන් අතරේ රුපියල් 63,50,560 මුදලක් අපි බෙදා දුන්නා. අද දවසේත් ඔබේ හඳහනට වාසනාව ගලපන්න නියත ධනයෝග හඳහන 1488 වෙනි දිනු මැදීමේ වාරය අපි දැන් ආරම්භ කරනවා. තෑගි වැඩි වැඩියෙන් දිනා ගන්න ලග්න සංකේතයත් අංක 4ක් දැන් අපි තෝරනවා. ඔබේ අතේ තියෙන හඳහන ලොතරැයි පතේ ගැලපෙන්න ඕන වාසනාවන්ත ලග්න සංකේතයයි මේ අපි තෝරගන්නේ. අද ඔබට වාසනාව ගේන ලග්න සංකේතය මිතුන. මීළඟට අපි තෝරගන්නවා හඳහනෙන් ඔබට වාසනාව උදා කරන ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 13. මීළඟ ජයග්‍රහී අංකය අංක 29. මීළඟට ඔබට වාසනාව ගේනවා අංක 5. හඳහනේ අවසන් ජයග්‍රහී අංකය අංක 50. අපේ රටේ ශක්තිය රණවිරුවන් ඔවුන් රැකගැනීම වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් එක්ක රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 81 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. දැන් බලමු අද හඳහනේ වාසනාව ගැන. අද හඳහනෙන් රුපියල් 110ක ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා මැල්සිරිපුර NLB අලෙවි නියෝජිත JRK බණ්ඩාර මහතා. ඒ අනුව අද දවසේ හඳහනේ සමස්ත වාසනාවන්තීන් 138,239 දෙනෙකු අතරේ රුපියල් 94,08,220ක මුදලක් අපි බෙදා දුන්නා. හෙටත් NLB හඳහන ඔබ විශ්වාස කරන්න ඔබට දිනා ගන්න පුළුවන් සුපිරි තෑගි වටිනාකම රුපියල් 33,90,842. ළඟම සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් බිහි කරපු සත් දිනම ජයනියත ගොවිසෙතෙන් අද ඔබේ වාසනාව ඔබට ලබා දෙන්න අපි සූදානම් 4421 වෙනි දිනු මැදීමේ වාරයෙන්. එහෙමනම් කෝටි 6 ඉක්ම වූ සුපිරි තෑග්ගක් දිනා ගන්න සූදානම් වෙන්න දැන්. ගොවිසෙතෙන් ඔබට වාසනාව උදා කරන ඉංග්‍රීසි අක්ෂරයයි මුලින්ම අපි තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය F. මේ තෝරගන්නේ ගොවිසෙතෙන් ඔබට වාසනාව උදා කරන ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 23. මිලඟට අංක 61. මිලඟ ජයග්‍රහී අංකය අංක 9. අද අවසන් ජයග්‍රහී අංකය අංක 48. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසෙත ලොතරැයියෙන් 2026 වසරේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් අපි බිහි කරලා තියෙනවා. බලමු අද දවසේ ගොවිසෙතේ වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද ගොවිසෙතෙන් රුපියල් 120ක ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා බොල්ලෑගල NLB අලෙවි නියෝජිත JA සුනන්ද මහතා. ඒත් එක්කම ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 3ක් ගලපා ගැනීමෙන් රුපියල් 250,000 වාසනාවන්තීන් 8 දෙනෙකුත් අද ගොවිසෙතෙන් අපි බිහි කරනවා. ඒ වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා වේලපිල්ලේ පාස්කරන් අක්කරේ පත්තුව, VG විමලාවති වලකන්ද, SM සෝමරත්න ගණේමුල්ල, හේමක පීරිස් කෙසෙල්වත්ත, WD ප්‍රියදර්ශනී පාදුක්ක, TF ඩෙන් කොටිකාවත්ත, ලිලානි අල්විස් යන්තම්පලාව, NV ලාලනී නානයක්කාර කුරුණෑගල. යනුව අද ගොවිසෙතේ සමස්ත වාසනාවන්තීන් 124,637 දෙනෙකු අතරේ රුපියල් 1,15,63,240ක මුදලක් අපි බෙදා දුන්නා. සත් දිනම ජයනියත ගොවිසෙතෙන් හෙට දවසේ ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ගේ වටිනාකම රුපියල් 6,01,72,930,740ක්. ඔබේ දවස සුබ කරවන සිහින දිනවන සුබ දවසක් අලුත්තුණු පහසු වුණු ත්‍යාග රටාව ගැන අදත් අපි මුලින්ම මතක් කරනවා. සුබ ලග්නයත් එක්ක ජයග්‍රහී අංක 3 ගලපා ගැනීමෙන් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ රුපියල් 105 තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. රුපියල් 50,000 තෑගි ඔබට දිනා ගන්න පුළුවන් ජයග්‍රහී අංක 3ක් ගලපා ගැනීමෙන්. ඒ විතරක් නෙමෙයි ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගි වගේම සෙසු තෑගිත් මදි නොකියන්න ඔබට දිනා ගන්න පුළුවන්. සුබ දවසක්.

0: තුළින්. එමනම් මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 295 වෙනි දින මැදින වාරය. සුබ දවසක් සුබ ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද ඔබේ සුබ ලග්නය ධනු. මීළඟට සුබ අංක තුන අපි තෝරගන්න. මුල්ම ජයග්‍රහී අංකය අංක 42. මීළඟ ජයග්‍රහී අංකය අංක 12. අවසන් ජයග්‍රහී අංකය අංක 40. සුබ දවසක් තුලින් රුපියල් 25,000 තැගි දිනා දෙන්නයි දැන් අපේ සූදානම. අද ජයග්‍රහී ප්‍රවර්තන ත්‍යාග අංකය 9829. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයෙන් 2026 වසරේ රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 155 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. බලමු අද දවසේ මේ ලයිස්තු අලුත් වෙන්නේ කොහොමද කියලා. බොහොම ස්තුතියි. අද සුබ දවසක් තුලින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් දෙදෙනෙක් බිහි වෙනවා. වසරකට විතරයිපත් අලවි කරනවා ආර්.කේ. ප්‍රේමසිරි මාළබේ සහ රෝහණ පියදිගම මාතලේ. ඒ වගේම රුපියල් 50,000 ජයග්‍රහකින් 6 දෙනෙකුත් බිහි වෙනවා. ප්‍රවර්ධන ත්‍යාග අංකය කල්පා ගැනීමෙන් රුපියල් 25,000 ජයග්‍රහකින් 39 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ අනුව අද සුබ දවසක් තුලින් වාසනාවන්තයින් 110,259 දෙනෙකු අතරේ රුපියල් 99,84,660 මුදලක් අපි බෙදා දුන්නා. NLB ජාතික ජයවර්ධනයේ දෙවැනි අර්ධය එහෙමනම් අපි බාර කරනවා අනුෂි සමගින් නිරූපිතාට.
1: මිලඟට මෙගා පවර්.
2: කවුරු හරි මේ දවස්වල ඇහුවොත් එහෙම ලංකාවේ ලොකුම සුපිරි තැගි දෙන්නේ කවුද කියලා අපි හැමෝටම මතක් වෙන එකම නමයි තියෙන්නේ. ඒ මෙගා පව. හේතුව රුපියල් 23 කෝටියත් රුපියල් 47 කෝටියත් ඉක්මවු අති දැවැන්ත මෙගා සුපිරි තැගි දෙකක් අපි දැනටමත් ඔබේ කරලා තියෙන නිසා. අද සුදානම් රුපියල් 25 කෝටි ඉක්මවාගිය දැවැන්ත මෙගා සුපිරි තැගයක් ඔබේ කරන්න. රටම කතා වෙන සුපිරි තැගි තමයි අපි ළඟ තියෙන්නේ. ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තැගකටත් අපි දැන් ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරලා තියෙනවා. මේ අති නවීන සුපිරි රටේ ඔබ වෙනුවෙන් වෙන් කරමින් එමනම් ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2527 වන දිනුම් වරයි අපි මේ ආරම්භ කරන්නේ සුපිරි තෑගි ත්‍රිත්වයක් සමඟ. මුලින්ම අපි තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය K. බලමු සුපිරි අංකය තීරණය වෙන්නේ කොහොමද කියලා. අද සුපිරි අංකය අංක 16. බලමු එහෙනම් අද ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවන්ත පළමු අංකය අංක 22. ජයග්‍රහී දෙවන අංකය අංක 70. තුන්වන ඔබට වාසනාව ගෙනන්නේ අංක 79. අද මෙගා පව අවසන් වාසනාවන්ත අංකය අංක 19. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවල් උතරයෙන් මේ වසරේ සුපිරි ත්‍යාග ලාභීන් 30 දෙනෙක් වගේම 20 ලක්ෂපතියන් 29 දෙනෙක් අපි දැනටම බිහි කළ තිනෝ ස්තුතියි. අද මෙගා පව වෙතින් රුපියල් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලවි කරනවා පිටකොටුව NLB අලවි නියෝජිත TG ජයතිලක මහත්මිය සහ තවත් වාසනාවන්තෙක් වින්වේ ඩිජිටල් ලොතරැයි සේවාවෙන් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්තින් 1,24,604 දෙනෙක් අතරේ රුපියල් 74,79,000 මුදලක් අපි බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අකණ්ඩව තහවුරු කළගත් මෙගා පව වෙතින් අපි හෙට ඔබ වෙනුවෙන් අරගෙන යන මෙගා සුපිරි තෑගි රුපියල් 25 කෝටි 43,56,932ක් පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. රුපියල් 11 කෝටි ඉක්මවාගිය දැවැන්ත නිධානයක් සමග ජාතික මහා ධන සම්පත ධන නිධානයේ 2209 වන දිනුම් වාරය අපි මේ ආරම්භ කරන්නේ. ඒ නිධානය වෙනුවෙන් අපි මුලින්ම තෝරාගන්නේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවක යන ඉංග්‍රීසි අක්ෂරය Q. මේ දැන් අපි තෝරාගන්නවා ඔබේ වාසනාවන්ත අංක 4. පළමු වාසනාවන්ත අංකය අංක 52. ජයග්‍රහී දෙවන අංකය අංක 79. තුන්වන ඔබට වාසනාව ගෙනන්නේ අංක 11. අද ධන නිධානයේ අවසන් වාසනාවන්ත අංකය අංක 13. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකවන ධන නිධානය ලොතරැයි පතෙන් මේ වසරේ 20 ලක්ෂපති ප්‍රථම තැග ලාභීන් 18 දෙනෙක් අපි දැනටම බිහි කළා තිනෝ. බොහොම ස්තුතියි. අද ධන නිධානයෙන් රුපියල් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 3 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලවි කරනවා KAGS අල්විස් තොට ළඟ, MA එරන්දි ලිඳුල, KH උදේසිරි බොරැල්ල අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 95,088 දෙනෙක් අතරේ රුපියල් 58,93,800 මුදලක් අපි අද බෙදා දෙනවා. K කෙටිම කාලයක් තුළ රුපියල් කෝටි 13, රුපියල් කෝටි 9, රුපියල් කෝටි 8 ලෙසින් දැවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානේ හෙට නිධානයේ වටිනාකම රුපියල් 11 කෝටි 91,55,349.36ක්. හයදහස් 179 වන වතාවටත් ලොතරැයි ලොබ රාජ කිරුල ඔබට පළඳවන් අපි සූදානම් මහජන සම්පත දිනුම් වැඩිමේ. රුපියල් කෝටි 2 ඉක්මවා ගිය සුපිරි තෑගක් අපි සූදානම් කළා තියෙනවා ඔබ වෙනුවෙන්. මේ අපි තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6. මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 8188 9 සහ 6. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවා මන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකවන මහජන සම්පත ලොතරැයි පතින් මේ වසරේ සුපිරි තැගලාබින් 6 දෙනෙක් වගේම 25,00,000 134 දෙනෙක් අපි බිහි කළා තිනවා. අද අපි මහජන සම්පතෙන් අරගෙන ආව සුපිරි තැගේ වටිනාකම රුපියල් 2,25,17,200ක මුදලක්. ඒ වාසනාවන්ත සුපිරි තැගට හිමිකම් කියන්ට අද ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා පළාව NLB අලෙවි නියෝජිත NE සුමතිපාල ඩයස් මහතා. ඒ මහජන සම්පතෙන් අපි මේ වසරට බිහි කරන 7 වන සුපිරි ත්‍යාගලාභය. ඒ විතරක් නෙවෙයි NLB අපි මේ අවුරුද්ද බිහි කරන 17 වන සුපිරි ත්‍යාගලාභය. වාසනාවන්ත ඔබට NLB අපෙන් සුබ පතමු. එදිනෙන් නවතින්නේ නැහැ. අද අපි ලක්ෂපතියන් 22 දෙනෙක් බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්න මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. ඉන්ද්‍රානි ස්වර්ණලතා කදුරුවෙල, ප්‍රේමදාස ජයසිංහ අම්පාර, එම් අහිලන් නිලවනේ, KG ජයන්ත ගමගොඩ, සුනිල් ශාන්ත BP හන්දිය මීගමුව, W උදේ කුමාර හෝමාගම, සුමි රතෙන්න කෝන් ආදාගල, විතානගේ චන්ද්‍රදාස හේයන්තුඩුව, නිල්මිනි ජයතිලක බියගම, KGRI රත්න හසලක, T රවිශංකර් මඩකලපුව, P ත්‍යාගරාජා පෙරියපොරතිව්, JAN මංජුල දංකොටුව, S මදන් කමලෙන් ලක්ෂපතියන් දෙදෙනෙක් බිහි කරනවා, NGC ප්‍රියදර්ශනී දඹුල්ලෙන් ලක්ෂපතියන් දෙදෙනෙක් බිහි කරනවා, එවැගේම LN සුමිත්‍රා පෝද්දන, අනුර වික්‍රමසිංහ රාගල සහ කොළඹ දිස්ත්‍රික්කයෙනුත් ලක්ෂපති වාසනාවන්තින් දෙදෙනෙක් අපි අද බිහි කරනවා. ඒත් සමගින් වාසනාවන්තින් 259,000 අතරේ වාසනාවන්ත රුපියල් 4,11,86,200ක මුදලක් අපි අද මහජන සම්පතෙන් බෙදා දෙනවා. මහජන සම්පතෙන් 8 වෙනි සුපිරි ත්‍යාගලාභය බිහි කරන්න අපි හෙට සූදානම් ඉන්නවා. ඔබට පුළුවන් මේ වාසනාව හිමි කරගන්න හෙට සුපිරි ත්‍යාග රුපියල් 42ක්. අද සම්පත ලොතරැයි පතින් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් ඇදීමෙන් තෝරගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4 ත යනුව. අද සම්පත 754 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 8, 8, 9 සහ 6. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොට පෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් හිමි කරගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරන්නේ AG කුමාරසේන වැල්ලවාය සහ S කනකලිංගම් යාපනය. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 49 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,14,40,080ක මුදලක් අපි අද සම්පතෙන් බෙදා දෙනවා. සුපිරි ත්‍යාගලාභියෙක්ද ඇතුළත්ව වාසනාවන්තින් 9,51,411 දෙනෙක් අතරේ රුපියල් 10,33,07,760ක මුදලක් අපි අද බෙදා දෙනවා. NLD ජාතික ජයවන්නේ මේ වාසනාවන්ත මිනිත්තු 30 අතරේ. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය NLD.

0: Te ci sono.
1: I'll try my best.
0: Ah, venga, una calle a chi non c'è.

අනික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරා

නිහස කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇලම්ම බැලම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතැයි කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියෙන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේදා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ එන මූලික ඉගැන්වීම් මෙහි විවරණය වේ.

සංජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවර්ජන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: නිරෝගී බව උදෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලකොඩාද්දී ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබාදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සුභාදහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානුවේද. එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආරේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කුහුමඩ රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ුවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභෝපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යන මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්නේ

දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීදලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යප

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්ති

පැමිණෙන අනතුරු වළක්වාලන හේයින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මඟ භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

දෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන් වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කිරීම ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු ලෝභය දුරු වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද බලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගිය දුර්වී සියල් සතවිත යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සතවිතම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

0: FM 103.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහදෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර